Ventura.

0: පන්දහක ඔයාගේ අතර ගන්න ප්‍රශ්න හතරක් තියෙනවා. එතකොට අපි උත්තර දෙකක් දෙනවා, තප්පර පහක් දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තර දෙන්න තමයි තියෙන්නේ. මේ තමයි සිට්මිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: හරි සිට්මි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. යුතුකම් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි මේ සදාචාරාත්මක යුතුකම්. අපේ ප්‍රශ්නේ අනෙක් යුතුකම් කොටස වන්නේ 1. නීතිමය යුතුකම්, 2. පුරවැසි යුතුකම්.
0: සිට්මේ තප්පර පහක් අපි දෙනවා. හොඳට පැහැදිලිව උත්තරේ දෙන්න ඕන. හරි උත්තරේ වෙන්න ඕන නීතිමය යුතුකම්. හරි කමක් නැහැ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු එහෙනම් අපේ දෙවැනි ප්‍රශ්නෙට.
1: සිට්මේ, ඔන්න දෙවැනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. නාසයට වගේම උගුරට බලපාන වෛරස් රෝගයක් තමයි සෙම් ප්‍රතිශ්‍යාව. නාසය හිර වෙනවා, උගුර කැක්කුම, උළු කැක්කුම තමයි රෝග ලක්ෂණ. අපේ ප්‍රශ්නේ සෙම් ප්‍රතිශ්‍යාවේ රෝගකාරකයා වන්නේ මේ අතරින් 1. දිලීරයකි, 2. වෛරසයකි.
0: සිට්මේ අපිට දෙන උත්තර චුට්ටක් පැහැදිලිව අපිට ඇහෙන්නේ නැහැ. චුට්ටක් සද්දට අපි උත්තරේ දෙමු. හරි කමක් නැහැ, තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නට උත්තර දුන්නොත් ඔයාලට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: හරි සිට්මේ, ඔන තුන්වෙනි ප්‍රශ්නය හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. මම හිතන්නේ ඔයාලා අපිට පොඩ්ඩ පැහැදිලිව ඇහෙන්නේ නැහැ. කමක් නැහැ, අපි උත්තර දෙන්න try කරමු. ඉතිහාසයේ හදාරන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. කිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි, මේ වගේ පුරාවිද්‍යා මූලාශ්‍ර සෑහෙන්න තියෙනවා. අපේ ප්‍රශ්නේ සකස් කරගත් ගල් කුළුණු මත ලියු ලිපි හඳුන්වන්නේ 1. ගිරි ලිපි, 2. ටැම් ලිපි.
0: කොහොම හරි ඒ ප්‍රශ්නෙට උත්තරේ හරියට දුන්නා. ටැම් ලිපි තමයි උත්තරේ වෙන්න ඕන. දැන් අතේ රුපියල් 250ක් තියෙනවා. සිට්මි, ඒ 250 ඔයාට පුළුවන් රුපියල් 1250ක් කරගන්න බෝනස් ප්‍රශ්නෙට උත්තර දීලා. අපි අමුද බෝනස් ප්‍රශ්නෙට. හා
1: හරි සිට්මි, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපි හොඳට අහගෙන ඉඳලා උත්තරේ දෙමු. යුරෝප පුනරුදය ක්‍රිස්තු වර්ෂ 14 වෙනි සියවසේ ඉඳන් 17 වෙනි සියවසක කාලය වෙනකම් පැවතුණා. පුනරුදය කියන වචනේ සරල අර්ථය නැවත ඉපදීම. අපේ ප්‍රශ්නේ යුරෝපේ පුනරුද්ද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ කතුවරයෙක්ද? 1. ඉතාලියේ, 2. එංගලන්තේ.
0: හරි උත්තරේ දීලා රුපියල් 1250ක් දිනා ගන්නවා සිට්මි නෙත්මිනි.
1: සිට්මි, දැන් ඉස්කෝලේ ඇස්තුරාද ඉන්නේ? ආ හරි, එහෙනම් යාළුවන්ටත් කියන්න ඕනේ ඉස්කෝලේ ගියාම අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
0: ප්‍රශ්න හතරයි, පොකට් මනි රුපියල් 5000යි.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
3: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Siapa Pocket Money?
1: දෙපහයි විනාඩි 41 වෙලාව. ඔන්න දැන් අපිත් එක්ක කතා කරන්න එකතු වෙලා ඉන්නවා සිඩ්නි. Good morning Sydney. Sydney good morning. සිඩ්නි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. මං හිතන්නේ ඔයාගේ ලයින් එක ටිකක් කැඩි කැඩි ඇහෙන්නේ. හරි කමක් නෑ ලෑස්ති නේද තරම් කරන්න.
2: හරි සිඩ්නි ඔන්න උදේම ඔයාට පුළුවන් රුපියල්

0: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම. ඒක හිතලා කියන්නේ.
1: හිතලා කියන්නේ නේද හරිය.
0: නැතුව මම මෝඩයි නෙමෙයි.
1: මෝඩ නෑ නේද? මෝඩ නෑ. ඒ කියන්නේ මෝඩ එක්කගේ හැතරිරෝඩ ගෙවරෝ කියලා නේද කියන්නේ.
0: එහෙම කියන්නේ හොඳ නෑ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්.
1: කෙලි වැඩිද වගේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: Свята Pocket Money.
1: දෙපහයි විනාඩි 51යි දැන් වෙලාව කතා කරන්න ඉන්න අපිත් එක්ක ඔන්න දෙවනි යට ඉසිඳි යොනාරා. ගුඩ් මෝර්නින් ඉසිඳි.
2: මෝර්නින්.
1: ඉසිඳි අපිට අපේ චුට්ටක් සද්දෙන් කතා කරමු. ඉසිඳි දැන් ස්කූලෙන් ලෑස් වෙලා තින්නේ කොහමද?
2: ලෑස්ති වෙන ගමන්.
1: හරි. ලෑස්ති වෙන ගමන් එහෙනම් රුපියල් 5000ක් වින් කරන්න පුළුවන්. ප්‍රශ්න හතරයි තියෙන්නේ.
3: හරි. ඉසිඳි. එහෙනම් අපි ප්‍රශ්න හතරට උත්තර දෙමු නේද? අපිට සද්දෙට උත්තරේ දෙන්න ඕන. හරි, මේ තමයි ඉසිඳි වට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉසිඳි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. අතීතයේ ඉඳන්ම ලංකාවේ ශ්‍රී ලංකිකයන්ගේ වැදගත් කෘෂිකාර්මික කටයුත්තක් තමයි සත්ව පාලනය. ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳන්ම මේ කෘෂිකර්මාන්ත කටයුත්ත එනවා. අපේ ප්‍රශ්නේ, අපේ පැරණි සමාජයේ ප්‍රචලිතව පැවති සත්ව පාලන ක්‍රමය මොකද්ද? 1. කුකුළු පාලනය. 2. ගව පාලනය.
3: ඉසින් දෙකෙන් අපිට හරි උත්තරේ හම්බුණා. ඔන්න රුපියල් 250කුත් පොකට් මනි හම්බ වෙනවා. අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
1: ඉසින්දි, ඔන්න දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. පස්සයට වර්ධනය වෙන ආහාර ගබඩා කරන්න වගේම අලුත් පැලබිහි කරන්න පුළුවන් කඳන් භූගත කඳ. අපේ ප්‍රශ්නේ, භූගත කඳක් දැකිය හැකි වන්නේ මේ අතරින් කුමන ශාකයේද? 1. පුවක්. 2. ඉගුරු.
2: ඉගුරු.
3: ඔයාගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. රුපියල් 500ක් පොකට් මනි හම්බ වෙනවා. ඒ වගේම කහ, කිරියල, හබරල, අර්තාපල් කියන දේවල් වලත් තියෙන භූගත කඳන්. හරි, එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්නවාට හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. වායුගෝලයේ වලාකුළු අතර හරි වලාකුළු හෝ පොළොව අතර හදිස්සි සිදුවන ස්ථිති විද්‍යුත් විසර්ජනය තමයි අකුණක් කියලා අපි හඳුන්වන්නේ. අපේ ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ අකුණු බහුලව හටගන්නේ 1. මාර්තු අප්‍රේල් මාසවල, 2. අගෝස්තු ජනවාරි මාසවල.
3: ඉසිඳිනම් හොඳට පාඩම් කරලා තියෙනවා කියලා අපිට තේරෙනවා. ප්‍රශ්න තුනකට උත්තර දීලා තියෙන්නේ. මේ ප්‍රශ්න තුනට උත්තර දීලා දැන් අතේ තියෙනවා රුපියල් 1000ක්. ඉසිඳි, අට පුළුවන් මේ 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නේට යමුද?
2: හරි.
1: හරි ඉසිඳි, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අන්තිම ප්‍රශ්නේ. ඊජිප්තුව උතුරින් මන්ත්‍රදානී මුහුදත්, ඒ වගේම නැගෙනහිරෙන් රතු මුහුදත් තමයි මේ සීමාව පිහිටලා තියෙන්නේ. ඊජිප්තුව නිල භාෂාව, අරාබි භාෂාව. මේ ප්‍රශ්නේ, ඊජිප්තුව අයිති වෙන්නේ කුමන මහද්වීපයටද? 1. යුරෝපා මහද්වීපයට, 2. අප්‍රිකා මහද්වීපයට.
3: අප්‍රිකා මහද්වීපයට. හරි, හරි උත්තරේ දීලා ඔන්න දැන් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා ඉසිඳි.
1: ඉසිඳි, දැන් කවුද ළඟේ දැන් උදව් කරේ?
2: කවුරුත් උදව්
1: කරේ නැහැ. තනියම උත්තර ටික දුන්නා. හරි ඉසිඳි, එහෙනම් ඉස්කෝලේ ගියා යාළුවන්ට කියන්න ඕනේ අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
2: හරි සර්, ජය වේවා.
3: ඉසිඳි, ඒ විදිහට උත්තර දීලා රුපියල් 5000ක් ඔන්න දිනා ගන්නවා. එහෙම දිනා ගන්නේ නංගිලා මල්ලිලාට හිතෙනව නේද අපිට මැසේජ් එකක් එවන්න ඕනේ කියලා. හිත හිතින් එපා. අම්මගේ හරි තාත්තගේ ෆෝන් එක ඉක්මනින් අතට අරගෙන අපිට මැසේජ් එකක් එවන්න 2714151.
1: හැබැයි මාෂි, අම්මගේ හරි තාත්තගේ ෆෝන් එක අතට අරන් කතා කරනකොට මේකේ මැසේජ් එකක් දානකොට අම්මගේ තාත්තට කියන්න ඕනේ. නැත්නම් අපි කෝල් එකක් ගත්තම අම්මගේ තාත්තයි බලනවා කොහෙද කෝල් කරන්නේ, ඒ කෝල් කරන්නේ කියලා. පොඩ්ඩක් නිකන් එහෙම තියෙනවා.
3: එහෙම ඒවත් තියෙනවා.
1: අම්මටයි තාත්තටයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මම මැසේජ් එකක් දානවා කියලා. හරි, පණිවිඩයක් තියෙනවා මතක් කරන්නේ. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් හැමදාම අපිත් එක්ක පොකට් මනිත් එක්ක ලඟින්ම ඉන්න ආයතනගනේ. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජනයක් දානවා කියන්නේ මාෂය කෙනෙ අපිට තියෙන මුදල ස්ථාවර තැන්පතුවක් අපි සර්වෝදය ආයතනය දානවා කියලා කියන්නේ අපේ මුදල් ගැන අපිට බය වෙන්න දෙයක් නෑ. අනික හොඳ පොලියක් තියෙනවා. පොලිය ගැන මතක් කරන්න පුළුවන් අපිට. අපි පොලිය ගත්තොතේ මාෂය වසරක් කල් පෙරනකොට 10.5% පොලියක් තියෙනවා. දැන් මේ ගත්තොත් එහෙම අපි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඊට වැඩි පොලීටියක් අඩු වෙනවා. එහෙනම් ඒ කියන්නේ අර වාරික වශයෙන් වුණත් ඒ කියන්නේ වසරක් පාසා මේ පොලියක් ලබා දෙනවා. ඒ වගේම වගකීමක් තියෙනවා, විශ්වාසය තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. මේ හැම දෙයක්මත් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන මුදල, අනාගතේ වෙනුවෙන් කරන ආයෝජනය විශ්වාසවන්ත තැනක කරන්න ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. අපි දැස්ති වැඩිපුර විස්තර කියන්නේ.

0: සේත හඟින්න දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: භාණ්ඩාගාර පරීක්ෂණ වාර්තාව හර්ෂිල්ලයි දරිද්‍රතාවය ලිහිල යන

0: Siapa Pocket Money?
1: දසන 6 විනාඩි 6 දැන් වෙලාව. අපි දෙවෙනි පැය කතා කරන්න ඉන්නේ සෙත්මි. Good morning සෙත්මි.
2: Good morning.
1: සෙත්මි කොහෙන්ද අපිත් එක්ක එකතු වෙන්නේ?
2: හම්බන්තොට
1: සූර්යයා වැවිඳන්. හරි. සෙත්මි ලෑස්ති නේද තරම් කරන්න?
3: හරි. සෙත්මි ඔයාට පුළුවන් රුපියල් 5000ක් දිනා ගන්න. පොකට් මනි අපි ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාට උත්තර දෙන්න තප්පර 5ක් අපි දෙනවා. හරි වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ. සෙත්මිට ලැබෙන පළවෙනි ප්‍රශ්න තමයි මේ.
1: හරි සෙත්මි ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ශාකයක බීජ සහ පළ හට ගන්න ක්‍රියාවලියේදී මූලිකම කාර්යභාරය ඉටු කරන්නේ මල පුෂ්පය. ඒ කියන්නේ ශාකයේ පුෂ්පය. අපි අහන ප්‍රශ්නේ පුෂ්පයක ඇති මණිපත්‍රවල ප්‍රධාන කාර්ය මොකක්ද? 1. පරාග නිපද වීම 2. ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම.
2: ලපටි පුෂ්ප ආරක්ෂා
3: සෙත්මිකෙන් අපිට හරි උත්තරේ හම්බුණා. එහෙනම් සෙත්මි අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
1: සෙත්මි දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. දෛනික කාලගුණ තත්වයන් ගැන මහජනතාව දැනුවත් කරන ආයතනය තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. අපේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ 1. කොළඹ බෞද්ධාලෝක මාවතේ 2. කොළඹ නවම් මාවතේ.
3: තේතිබ රුපියල් 250 රුපියල් 500ක් වුණව දෙවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ

0: ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ආසියාවට ආව ප්‍රධානම යුරෝපා ජාතීන් අතරේ පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයන් විශේෂයි. අපේ ප්‍රශ්නේ ආසියාවට පැමිණි යුරෝපා ජාතිකයන් අතරින් ගෝව තමන්ගේ මධ්‍යස්ථානය කරගත්තේ එක ලන්දේසීන්, දෙක පෘතුගීසීන්.
1: එක්මේ හොඳට උත්තර දෙනවා. ප්‍රශ්න තුනකට මේ වෙනකොට හරි උත්තර දීලා තියෙන්නේ. දැන් රුපියල් 1000කුත් අතේ තියෙනවා. සෙක්මාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට හරි උත්තර දුන්නොත් ඔය රුපියල් 1000 5000ක් කරගන්න පුළුවන්.
0: හරි සෙක්මේ, මේක තමයි ඔයාලට හම් වෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. සහරා කාන්තාරේ ලෝකේ උණුසුම්ම කාන්තාර කියලා අපි දන්නවනේ. බොනස් ප්‍රශ්නේ අහන්න හදන්නේ ඒ ගැන. සහරා කාන්තාරේ පිහිටා ඇති මහද්වීපය මොකද්ද? එක ආසියා මහද්වීපය, දෙක අප්‍රිකා මහද්වීපය.
1: ආසියා මහද්වීපය කියලා තමයි අපිට උත්තරේ දුන්නේ නේද සෙත්මි? හරි උත්තරේ වෙන්න ඕනි අප්‍රිකා මහද්වීපය. අතේ තිබ්බා රුපියල් 1000ක්. 1500ක් වෙනකන් අඩු වුණා බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණ නිසා. හැබැයි ආයෙමත් දවසක උත්සාහ කරමු. හොඳද?
0: ජය වේවා සෙත්මි.
2: දැනුමින් පොකට් මනි දිනාගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
3: අනුග්‍රහය ආදිමාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: ಕಾರೆ ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: උදේ 6 විනාඩි 21යි වෙලාව. අද දවසේ අවසාන තරග කරුව ඉන්නවා දැන් කතා කරන්න ජයිත්. Good morning ජයිත්.
1: Good morning.
0: ජයිත් ලෑස්ති නේද? රුපියල් 5000ක් තියෙනවා, ප්‍රශ්න 4ක් තියෙනවා. තරග කරමු නේද?
2: ජයිත් අපිට සද්දෙට උත්තර ඕන හොඳද? ප්‍රශ්න 4ට හොඳට උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි ඔයාට දෙනවා. තප්පර 5ක් ඇතුළත තමයි ඔයාට උත්තර දෙන්න තියෙන්නේ. වගේම අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ජයිතුන පළවෙනි ප්‍රශ්නය හම්බ වෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. මහනුවර රාජධානිය 16 වෙනි සියවසේ අග ඉඳන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ බිහිවෙච්ච බලගතු රාජ්‍යයක්. අපි අහන ප්‍රශ්නේ, මහනුවර රාජධානියට ඇතුළු වීමට හැකි වූ දුර්ග මාර්ග දෙක සඳහන් පිළිතුර වන්නේ 1. බලන පේරදෙනිය, 2. බලන හුන්නස්ගිරිය.
2: හරි උත්තරේ දීලා රුපියල් 250ක උතුණ ජයිත් දිනා ගන්නවා. අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට.
0: ජයිත්, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. වචන කීපයකින් කියන්න පුළුවන් දෙයක් තනි වචනයෙන් කියන්න අපි තනි පද භාවිතා කරනවා සිංහලවලදී. ප්‍රශ්නේ, තදබල අසනීපයකින් සුව කළ නොහැකි තත්වයක පසුවීම හඳුන්වන තනි පදය මොකද්ද? 1. දුස්සාධ්‍ය, 2. අසාධ්‍ය.
2: ජයිත් රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ ජයිත්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ජයිත් උන්න විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ලෝහවල ප්‍රතිවිරුද්ධ භෞතික වගේම රසායනික ගුණ පෙන්වන මූලකාණ්ඩ තමයි අලෝහ මූලද්‍රව්‍ය. උන්න තුන්වෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ මූලද්‍රව්‍ය ගැන. අපේ ප්‍රශ්නේ, අලෝහ මූලද්‍රව්‍යයක් නොවන්නේ මේ අතරින් 1. සල්ෆර්, 2. සෝඩියම්.
2: හරි උත්තරේ ඔයාගෙන් හම්බුණා අපිට. සෝඩියම් කියන්නේ එතකොට ලෝහයක්. අතේ දැන් තියෙනවා රුපියල් 1000ක්. මේ රුපියල් 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් ජයිත්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හා.
0: හරි ජයිත්, මේක තමයි ඔයාලට හම්බෙන අන්තිම ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලට ණය සහ ආධාර ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍යායතනයක් තමයි ලෝක බැංකුව. 1944 දී තමයි ලෝක බැංකුව පිහිටවුවේ. අපේ ප්‍රශ්නේ, ලෝක බැංකු මූලස්ථානයේ පිහිටි නගරය මොකක්ද? 1. ප්‍රංශය, 2. වොෂින්ටන් DC.
2: ජයිත් වින්සඳ රුපියල් 5000ක් දිනා ගන්නවා. ප්‍රශ්න 4ට ඔයා හරියටම උත්තර දුන්නා. හොඳට කල්පනා කළායි, වැඩිපුර හිත හිත හිටියේ නෑ, හොඳට උත්තර දුන්නා. නියමයි ජයිත්.
0: ජයිත් ඉස්කෝලේ ලැස්සලා දින්නේ.
1: ඔව්.
0: ආ හරි, එහෙනම් පරිස්සමින් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ අපිට මැසේජ් එකක් දාන්න කියලා. හොඳද?
1: හොඳයි.
0: ජය වේවා ජයිත්.
1: Thank you bye.
2: ජයිත් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගත්තා. අපි අයමත් සයක් නම් එක මතක් කරමු. මේ වෙලාවේ අහගෙන ඉන්න නංගිලා මලෙලාට ඉතින් අපිට මැසේජ් එකක් කියවලා තියෙන 0714 151 151 අපි ලෑස්ති පොකට් මනී දෙන්න.
0: මාෂි නිකමට හිතන්නකෝ, මෙන්න මෙහෙම දැන් ඔයා ඉතුරු කරන සල්ලි ටිකක් ඔයා කොහේ හරි තැම්පත් කරාට පස්සේ ඒක නිකන් වගකීමක් නැති තැනක් වුණොත් එහෙම ඔයා සල්ලි ටික දාලිවරලා ටිකක් කල් යනකොට කියනවා මිස් මින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කිව්වොත් එහෙම අපිට නිකන් හිතෙනවනේ නේද, මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටිකට මේ මොකක්ද උනේ කියලා. ඊට පස්සේ එතනින් ඉස්සරහට අපි පසුතැවෙන්න පටන් ගන්නවා.
2: හැබැයි
0: සල්ලි කියන කාරණාවෙත් අපිට පසුතැවෙන්න බෑ. වගකීමක් තියෙන්න ඕනේ, විශ්වාසයක් තියෙන්න ඕනේ, ඒ වගේම හොඳ ප්‍රතිලාභ තියෙන්න ඕනේ. මේ හැමදේමත් එක්ක ඔයාලට පුළුවන්කමක් තියෙනවා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. දරුවන්ගේ අනාගතේ වෙන්න පුළුවන්, තමන්ගේ අනාගතේ හීනයක් වෙන්න පුළුවන්. කවදාහරි තමන්ගේ දරුවාගේ වෙඩින් එක මම ගන්න හොඳම විදිහට ඒ වෙනුවෙන් මම මේ මුදල ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා. ගොඩක් දෙමව්පිය එහෙමනේ මුදල් වියදම් වෙන හින්දා ෆික්ස් ඩිපොසිට් එකක් අනිවාර්යයෙන්ම දානවා අනාගතේ කරන දේවල් වලට. ඉතින් මේ ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම නැත්නම් අපි කියන ස්ථාවර තැන්පතුවක් ආයෝජනය කරනකොට හොඳම තැනකට යන්න ඕනේ. ඉදිරියට තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. ඔබට පුළුවන්කම තියෙනවා මේ ඔයාගේ හීන වලට යන ගමනේදී විශ්වාසයේ වගකීමත් එක්ක ප්‍රතිලාභත් එක්ක මේ ස්ථාවර තැන්පතුවක් ලබා ගන්න. ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. හොඳම හොඳ විශ්‍රාම දිවියක් ගත කරන්න උනත් හොඳ මුදලක් එකතු කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ගන්න කෝල් එකක් 13:19.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දරිද්‍රතාවය යළිහෙර යන ලකුණු. බඩගාර පරීක්ෂණ වාර්තාව හර්ෂයිල්ලයි. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සියය ඉක්ම වූ වැසි. ඇමරිකාවෙන් ඉරානයට යළි අනතුරු අඟවීම්. ශ්‍රී ලංකා කොදෙව් පළමු එක්දින තරගය අත.
0: දේශීය සියත. Local news on theater.
1: ඉන්ධන මිල

0: ඉහළයාම හමුවේ කුලේත්‍රේ රෝදරත්තර යදුරන් මුහුණපා සිටින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට ජාතික එකබද ත්‍රිරෝදරත්තර යදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා පැවසුවේ කුලේත්‍රේ රෝදරත්තර යදුරන් දැඩි බලපෑමකට ලක්ව සිටින බවයි.
1: රුපියල් 36ක ලීටරයකට අමතර මුදලක් මේ වෙනකොට තීරෝදරතර යදුරෙකුට වැය වෙන්න වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට ග්‍රීස් මිල වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට ලීසිලි තෙල් මිල වැඩි වෙලා තියෙනවා. නීත්‍යානුකූල මිල තමයි පළවෙනි කිලෝමීටරේ රුපියල් 110යි දෙවෙනි කිලෝමීටරේ රුපියල් 90ක් කියන එක. ඒක යථාර්ථයක් නොවන බව අපි හොඳාකාරම දන්නවා. නමුත් මෙතනදී ගරු ජනාධිපතිතුමාව හම් වෙලා අපේ දුක කියන්න හා අපේ ප්‍රශ්න ගැන කතා කරන්න අපි එනවා ජනාධිපති ලේකම් කාර්යාලයට කියන පණිවිඩය තමයි ගත්තේ.
0: මේ අතර බස් ගාස්තු ඉහළ නැංවීමක් හෝ ඩීසල් මිලට සහනයක් ලබා දිය යුතු බව අන්තර්පලාත් පුද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් විජිතකුමාර සඳහන් කළේ මේ පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවයි.
2: හැබැයි මේක සාකච්ඡා කරලා අපි එක්ක හොඳ තීන්දුවකට එනවනම් අපි අසාධාරණ ඉල්ලීමක් ඉල්ලන්නේ නැහැ. මොකද එක්ක පර්ණමිලට ඉන්ධන දෙන්න නැත්තම් මේකට යම් කිසි ඩීසල් මුදල් ඒ සරලන විදිහට ගාන වැඩි කරලා දෙන්න. වැඩි අපි ඉල්ලන්නේ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක අමතුම අපි එක්ක සාකච්ඡා කරලා විසඳුමක් ලබා දෙයි කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
0: බස් ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේ.
3: නෑ, මේ තෙල් මිල වැඩිවීමත් එක්ක වැඩිවීමක් වෙන්නේ නෑ. මොකද ඒක තියෙනවා සමීකරණයක්, ෆෝමියුලා එකක් තියෙනවා. ඒකේ බස් ගාස්තු වැඩි වෙන්නේ ඒකට අනුව 104කට වඩා වැඩි ප්‍රමාණයකට වුණොත් විතරයි. නමුත් ඒ 104 වැඩිවීම ඇතුළත නෙමෙයි මේ තෙල් මිල වැඩිවීම තියෙන්නේ. ඒ නිසා බස් ගාස්තු වැඩි කිරීමක් මේ අවස්ථාවේදී සිදු කරන්න සිද්ධ බලාපොරොත්තු වෙන්නේ නෑ. එකක් දෙයක් බස් ඉවත් වෙනවා කියන්න පුළුවන්. නමුත් බොහෝ දරයක් බස් දුවනවා.
0: ඉන්ධන මිල ඉහළ යාමේ සම්පූර්ණ පීඩනය ජනතාව වෙත ලබා දී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුරණිත් කුමාර සඳහන් කළේ.
4: අපි දැන් එල් මිල 70ටත් වැඩි මිලකට තියෙන කාලේ පැද නීතිගත සංස්ථාව රජය කියන දෙක විසින් 70ක් 75ක් විතර ප්‍රමාණයක් එල් මිල දරා ගැනීමෙන් තමයි ජනතාව දුන්නේ. එතකොට ටිකද 121ක් වගේ තමයි ජනතාවට දරා ගන්න තිබුණේ. ඒකම මම හිතන්නේ ලොකු සහනයක් වෙලා තියෙනවා. එතකොට වෙන රටවල ඒ වගේ දේවල් කරේ නැහැ.
0: ලබන වසරට නියමිත රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම මෙම වසර තුළ ලබා දිය යුතු බවයි ඒකබද සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ.
5: මේ අවුරුද්ද ඇතුළේ විතරයි පෙට්‍රල් 92 රුපියල් 140කින් ඉහළ ගිය කියන මේ අවස්ථාවේ 2027 වැටුප වැඩි වෙන්න ඕන එක දැන් දෙන්න ඕන. ඇත්තට රාජ්‍ය සේවකයට වැඩට යන්න එන්න ප්‍රමාණවත් නැති වැටුපක් තමයි දැන් හම්බ වෙන්නේ. ඒ නිසා නැවත 2027 අයවැය සමාලෝචනය කරද්දී නැවත වැටුප් සම්බන්ධයෙන් සමාලෝචනයක් කරන්න.
0: ආණ්ඩුවට විදෙස් ඉන්ධන බෙදාහැරීමේ සමාගම් පිළිබඳව කිවිසුම් අනුව කටයුතු කිරීමේ හැකියාව පවතින බව සමගි බලශක්ති හා ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සඳහන් කළේ ඊට අදාළ වගන්තිය කිවිසුම් තුළ පවතින බවයි. ඉන්ධන මිල ඉහළ නැංවීමක් සිදු නොකළේ නම් පුද්ගලික සමාගම් ඉන්ධන ආනයනය සීමා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ සඳහන් කළා.
6: මේ මිල වැඩිවීම ලබා නොදුන්නොත් ඊළඟට අපිට මුහුණ දෙන අර්බුදය තමයි සමාගම් විසින් තෙල් ආනයන කරන්නේ
7: නැහැ. ඔය ආකාරයෙන් හරි මේ සමාගම් වලට ඕන විදිහට ඇමතිතුමා හැසිරෙන්න ගත්තොත් ඒක ආණ්ඩුවක් වෙන්නේ නැහනේ.
6: සමාගම් පාලනය කිරීම ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ, වෙළඳ පොළ බෙදිලා තියෙන්නේ.
0: මේ ඊට ප්‍රතිචාර දක්වූ සමගි බලශක්ති හා ඒකබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාරිත.
8: මේ ඇවිල්ලා තියෙන IOC, සයිනොපෙක්, RMPA, ස්ටීල් සමාගම් වලට ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම තමයි ඉන්ධන බෙදාහරින ඉන්ධන අඛණ්ඩව පිරුම් සඳහා සැපවීම සඳහා තුක රැස් කළ යුතුයි, බෙදාහැරිය යුතුයි. පිරුම් හල් විදේශී පිරුම පවරගෙන පූර්ණ බලය තියෙන මේ සම්පූර්ණ රජයේ නොහැකියාව දූෂණේ නාස්තිය අනුන්ගේ පිටපතවමින් එළවනවායි කියලා ගත්ත ජනවරතුල ඔහුන්ට තව ලාභ ලබයි නිධාරණින් තවත් මේක සාකර සූත්‍රයට වැඩි කරන්නේ රජයයි රටක් පාලනය කරන්නේ සම්පූර්ණ බොරු අසත්‍ය ප්‍රකාශය.
0: මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වාර්තාව පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයට දැනුම් දී තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ තමන් වෙත පුද්ගලිකව යොමු කළ වාර්තාව ප්‍රතික්ෂේප කළ බවයි. ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදලක් සම්බන්ධයෙන් පසුගිය වසරේ අගභාගයේ මෙම මුදල් අස්ථානගත වීම සිදු වෙති බව මූලික පරීක්ෂණයේදී අනාවරණ වුණා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ හැකවරයෙකු මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් ගිරුමට ඇතුළු වීම හරහා මෙම මූල්‍ය වංචාව සිදු වෙති බවයි. සිදිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩතහනම් කිරීමක්ද සිදු කරනු ලැබුවා. සිද්ධියට අදාළ වාර්තාව කාරක සභාවට ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ.
9: එවලා තිබිච්ච වාර්තාව අපිට පිළිගත නොහැකි. ඒක අත්වශයෙන්ම මට පුද්ගලිකවම එවලා තියෙන්නේ මගේ පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි කියලා. අත්වශයෙන් මගේ නිවසේ එවලා තිබුණේ මම ඒක ප්‍රතික්ෂේප කරා බාර ගන්න මම නැවතත් ඒක මොවුන්ට ලැබෙන්න පාර්ලිමේන්තුව හරහා සැලැස්සුවා. ඒ නියෝගයට පාර්ලිමේන්තුවේ කමිටුවේ සියලුම මන්ත්‍රීවරුන් එකඟ වුණා. නැවත පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඒ වාර්තාව ඉදිරිපත් කරාම එයා අපි කමිටුවේ සමාජිකව පරිශීලනය කරලා ඊළඟ අවස්ථාවේදී තව දින කිහිපයකින් අපි එය සාකච්ඡාවට බඳුන් කරන්න ලෑස්තියි.
0: මේ අතර දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අත්තුකෝරළ පවසනවා. ඔහු සඳහන් කළේ නිල දරිද්‍රතා මායිමගේ ඉහළ යාම මීට හේතුවක් බවයි. නවතම දත්තානුව අනාවරණ වී ඇත්තේ තනි පුද්ගලයෙකුට දරිද්‍රතාවයට පත් නොවී මාසයක මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැයවන අවම මුදල අප්‍රේල් මාසයේදී රුපියල් 17,117ක් බවයි. මාර්තු මාසයේදී එම මුදල රුපියල් 16,690ක් ලෙස සටහන් වුණා. මෙරට සැලකිය යුතු ප්‍රමාණයක් දරිද්‍රතාවෙන් පෙළෙන බවයි පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අත්තුකෝරළ පැවසුවේ.
10: දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අවසාන වශයෙන් කියන ගිය අවුරුදු අවසන් වෙනකොට අපේ රටේ සාමාන්‍ය දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් නැත්තම් පුද්ගලයන් 23-24ක් වගේ හිටියයි. ඉතින් මේක සැලකිය යුතු පිරිසක්. මේ ප්‍රමාණය ක්‍රමයෙන් තවත් වැඩිවීමේ හැකියාව තියෙනවා දරිද්‍රතා මායිමයාගේ ක්‍රමක්‍රමයෙන් ඉහළ යනකොට.
0: මෙවන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මගය රුපියල් 336.60ක් ලෙස දැක්වෙනවා. එහි ගැනුම් මගය දැක්වෙන්නේ රුපියල් 326.75ක් ලෙසයි. වී වේලීම ගබඩා කිරීම ඇතුළු පහසුකම් රසක් වැඩි දියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මෙවන විට රුපියල් මිලියන 1000ක් වෙන් කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා රැස්වීමකදී. සම්බා සහ කිරි සම්බා සහල් වලට ආදේශක සහල් ආනයනය කළ අප්‍රේල් මාසය තුළ සහල් මෙට්‍රික් ටොන් 1,20,000ක් මිලට ගැනීමට සිදුව ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ. මේ අතර ගොවීන් මෙවන විට ගැටලු රසකට මුහුණ පා සිටින බව මහවැලි එච් කලාපයේ ගොවි එකමුතුව පවසනවා. එහි කැනවම් කරු අතුල දිසානායක මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
11: අපේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමා ඒ කාලේ විපක්ෂයේ ඉන්න කාලේ ගොය ගොල්ලන්ගේ අර ගොවි එකමුතුවේ සභාපති වෙලා ඉන්න කාලේ කිව්වේ රුපියල් 150ට වී කිලෝ එක මිල දී ගන්න කියලා. හැබැයි ඒ වෙනකොට පෝර මිල කීයද? ඒ වෙනකොට හාන්ඩ කීයද? ඒ වෙනකොට මිනිහෙකුගේ සමයට දුන්න කුලිය කීයද? බිත්තර වී බුසලක් අද බිත්තර වී බුසලක් රුපියල් 5,850යි. අපි මේ හොඳට තේරුම් ගන්න ඕනේ. පවුල් ලක්ෂ 18ක් 20ක් වෙන මේ ගොවි ජනතාවගේ ජීවිතත් එක්ක තමයි මේ ගොල්ලෝ මේ සෙල්ලම කරන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ ගොවි ජනතාවට මේ ගොවි පවුල් වලට කරන අසාධාරණාත්මක මේ මිල වැඩිවීම සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියන යෝජනාව ගොවි නායකයෙක් විදිහට කරන්න කැමැති.
0: මේ සඳහා නිසි මිලක් ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ජාතික ගොවි ජනකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් කියා සිටියේ විසඳහා ගොවින්ට සාධාරණ මිලක් නොලැබුණොත් ඉදිරියේදී ගොවීන් විරෝධතාවල නිරත වනු ඇති පවායි.
12: අපි නම් දල වශයෙන් විශ්වාස කරනවා නාඩු කිලෝ එකට මේ පාර රුපියල් නිෂ්පාදන වියදම් විතරක් යනවා 140කට ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා ඒ මිලට 130ක් එකතු කරලා විසඳා දෙන්න ඕනේ. එහෙම ආණ්ඩුව වී මිල තීරණය කරේ නැත්නම් මෙදා පුතේ ආණ්ඩුව හබක්. මොකද හැමදාම ඉවසන්නේ ඉවසුව ඇති. අපි වී ටිකක් අරගෙන තැත්තවල පටවාගෙන ඔය ජනාධිපතිවරයාගේ ජනාධිපතිලේ කම්කාරලේ විතරක් නෙමෙයි කුෂිකර්ම ඇමතිවරුන්ගේ තැන්වලට හැමතැනටම ඉල්ල තමයි මේ පාර ගොවියෝ ඉල්ලන්නේ වීමිල ඉල්ලන්නේ නිශ්චිත සාධාරණ මිලක් ගොවියට ඕනේ. ඒ මිල නුදුන්නොත් අනිවාර්යයෙන්ම ඔය කොළම දෙවනත් කරනවා ගොවියෝ ගෙනල්ලා.
0: ආණ්ඩුව ගන්නා අතිරණ හේතුවෙන් මෙරට විදේශ විනිමය ගලායම සීමා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
13: අපේ කර්මාන්ත ටික දුව ගන්න බැරිලා තියෙනවා. අප නැනකරුවන්ට නිෂ්පාදන කටයුතු කරගන්න බැරිලා තියෙනවා. ඉතින් මේ හැම ශේෂ්ත්‍රයක කඩාවැටීම මේ ඩොලරේ අස්ථාවරභාවයට රටේ ආර්ථිකය අස්ථාවරභාවයට බලපාන. මේගොල්ලෝ ගන්න තීන්දුව තීරණත් ගොඩක් වෙලාවට හේතු වෙනවා මේ අපේ රටට එන ඩොලර් ප්‍රමාණයත් අඩුවෙන්. අදු ප්‍රතිපත්ති සමහර ආර්ථික ප්‍රතිසංස්කරණ හේතු වෙලා තියෙනවා එන ඩොලර් ප්‍රමාණයත් අඩුවෙන්. අපිට පේන්නේ නිවැරදි වැඩපිළිවෙලක් නිවැරදි විසඳුමක් මෙයාලට තියෙනවා කියලා.
0: ඇතම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය සංශෝධනය විය යුතු බවයි අමාත්‍ය කෙරී ලාල්කාන්ත සඳහන් කළේ.
14: තාමත් රාජ්‍ය සේවයේ සමහර තැන්වල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. තාමත් ෆයිල් එක යට ගහගෙන ඉන්න. තාමත් කීයක් හරි දුන්නම තමයි වැඩේ කරන්නේ. මිනිස්සු ඔෆිස් වලට ඇවිල්ලා තාමත් ගොඩක් ප්‍රශ්න අඳිනවා. එන පුරවැසියාට අවශ්‍ය කරන පිළිගැනීම තාමත් අඩුයි. ඒක ජනතාවට වඩා උඩින් ඉන්නා වගේ එකක් තමයි තියෙන්නේ. සමහර නිලධාරීන්. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕනේ.
0: ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය සඳහා මැදිහත් වීම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ ඒ සඳහා විශේෂ ඩෙංගු මර්ධන දින තුනක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
6: ඩෙංගු රෝගී සාමාන්‍යයෙන් අවුරුද්දේ මුල් කාලවල යම් වැඩිවීමක් වාර්තා වෙනවා. මෙවර එක ටිකක් තෝරාගත් සමහර ප්‍රදේශවල තමයි වාර්තාවල වැඩි වෙලා තිබෙන්නේ. කොහොමත් මේ සාමාන්‍ය වැස්සත්වයන් එක්කත් ඒක සම්බන්ධයක් තියෙනවා. ඒ අනුව පරිසරය පිරිසිදු කර ගැනීම කටයුතු සඳහා විශේෂ අවධානය යොමු කළා. 8 9 10 කියන දවස් තුනේදී රට පුරාම එවැනි පිරිසිදු වීමට සමත් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: වසරේ මේ දක්වා කාලය තුල දිවෙනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 34,000 ඉක්මවා තිබෙනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. හොමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම නැවත විවෘත නොකරන්නේ නම් පැනවූ සම්බාධක ඉවත් නොකරන බව ඇමෙරිකානු රාජලේකම් මාකෝ රුබියෝ පවසනවා. ඇමරිකානු රාජලේකම්වරයා පැවසුවේ න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරීමට ඉරානය වහාම එකඟ විය යුතු බවයි. ඉරානය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නතර වී ඇති බවයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රධානි රෆායෙල් ග්‍රොසි පැවසුවේ. මේ අතර එක්සචාතීන්ගේ වෙළඳහා සංවර්ධන ඒජන්සිය පැවසුවේ හොමුස් සමුද්‍ර සන්ධිය වසාදවීමෙන් තෙල් ආනයන පිරිවැය ඩොලර් බිලියන 20කින් ඉහළ යා හැකි බවයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙමගින් වැඩි බලපෑමක් සිදුවන බවයි එම ඒජන්සිය පැවසුවේ.
15: Rita Sieta Sieta Sports Highlights
0: සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් අතර පළමු එක් දින තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වන්නේ කිංග්ස්ටන් හිදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ උපනායකයා ලෙස කමදු මෙන්ඩිස් කටයුතු කරනු ලබනවා. කොදෙව් කණ්ඩායම මෙහෙමනු ලබන්නේ ෂායි හෝප් විසින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරඟ සංචාරයට එක් දින තරඟ තුනක්, පන්දු අර 20 තරඟ තුනක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්. යලි සිරස්තල දරිද්‍රතාවය යලි ඉහළ යන ලකුණු. බහඩාගාර පරීක්ෂණ වාර්තාව හර්ෂයිල්ලයි. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්ම වූ වැසි. ඇමරිකාවෙන් ඉරානයට යලි අනතුරු අගවීම්. ශ්‍රී ලංකා කොදෙව් පළමු එක් දින තරගය අත. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් ප්‍රන්ති සිටින්න පැන් පැ පුවත් සමක.
15: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: තමන්ගේම ඐඩෙන්ටිටි එකක් එක්ක හැම වෙලාවෙම අලුත් වෙනස් දෙයක් කරන්න ට්‍රයි කරන ෆේමස් සිංගර් ටීෂා පෙරේරා අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday Tisha. සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
2: Thank you සියත.
3: Happy birthday. Happy birthday. Happy birthday to
0: අද පාටි හැම ඇති.
2: අද පාටි නෑ. මොකද මම පාටිස් වලට ආස නැහැ. මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න මට හරි හොඳ දෙයක් කළා. ඉතින් අදත් මොකක් හරි සමාජ සේවයක් කරන්න තමයි හිතන්නේ.
1: ටීෂා, කාලෙකට කලින් කරපු සින්දු තාමත් ෆේමස්. මොකක්ද ඒ ගැන හිතන්නේ?
2: හිතට ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලට ඒකට ගොඩක් ස්තුති කරන්න ඕන. ඒ වගේම මගේ රසිකයෝ තාමත් ආදරේ වගේ සින්දු වලට. ඉතින් ඒක ගොඩක්ම ලොකු වාසනාවක් කියලා තමයි මට හිතෙන්නේ.
0: ලංකාවට එන්න අලුත් වැඩක් කරන්න හිම අදහසක් නැද්ද?
2: ලංකාවට ඇවිත් අලුත් වැඩක් කරන්න තාම ප්ලෑන් එකක් නැහැ. ලයිෆ් එකේ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා මං හිතන විදිහ. ඉදිරියේදී තමයි ඉතින් බලන්න වෙන්නේ.
0: Talk of the town. අපි අද කියන්නේ ඉන්දියාවේ හිස්ටරි එකම වෙනස් කරපු ඔරලෝසුවක කතාවක්.
1: 1980 කියන්නේ world class brands අපිට හදන්න බැහැයි කියලා ඉන්දියාව හිතාගෙන හිටපු කාලයක්.
0: ඒත් අභියෝග දහස් ගණක් මැද්දේ ලෝකෙ දෙවන්ත watch brands එක තරඟ කරන්න පුළුවන් ඉන්දියන් brand එකක් හදන හීනයක් එක්ක මිනිස්සු ටිකක් ගමනක් පටන් ගන්නවා.
1: අද ලෝකෙම දන්න Titan brand එක බිහි වෙන්නේ අන්න ඒ විදිහට.
0: ඒ true story එක web series එකක් විදිහට Amazon's ලා release කරනවා.
1: Made in India a Titan story. Robbie Grewal direct කරන මේ web series එක සාමාන්‍ය story එකකට වඩා ගොඩක් දෙනෙක්ව inspire කරන motivational story එකක්.
0: Talk of the town.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: අතිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
3: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම.
4: ඒව
3: හිතලා කියන්නේ.
4: හිතලා කියන්නේ නේද හරිය.
3: නැතුව මෝඩයි නෙමෙයි.
4: මෝඩ නෑ නේද? මෝඩ නෑ. ඒ කියන්නේ මෝඩෙක් වගේ හැදිරුණාට ගෙවරෝ කියලා නේද කියන්නේ.
3: එහෙම කියන්න හොඳ නෑ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්.
4: ඔය කෙලි වැඩිද වගේ.
5: ලා මකලෝ සහ ලාව

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: මමීස් පොකට් මනී
2: ආශිය අපිට හිතෙනවා සමහර දේවල් කරන්න ගියාම මේ වැඩේ නම් අපිට කරන්න බෑ කියලා. හැබැයි ටික වෙලාවක් ටික දවසක් අපිට කරගෙන යනකොට තේරෙනවා මේක තමයි මට ගැළපෙනම වැඩේ කියලා.
3: අනිවාර්යයෙන්ම රවිෂ්ක අපි සම්මානේ මොනාහරි වැඩක් පටන් ගත්තම ඒක එක දිගට අපි කන්ටිනියු කරන්න ඕන. අපි අතරමැද නතර කරොත් තමයි අපිට මේ වැඩේ හරියට කරගන්න බැරි වෙන්නේ නේද?
2: හරියටම හරි. ඔන්න අද දවසේ අපේ මමීස් පොකට් පනි සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කඩවත ඉඳන් ගීතානි. Good morning ගීතානි. ගීතානි ලෑස්ති නේද උදේ පාන්දරින්ම තරඟ කරන්න?
4: ඔව් ලෑස්ති.
3: ගීතානි අපි ඔයාලට දෙන ප්‍රශ්න හතරට හොඳට උත්තර දුන්නොත් ඔයාලට අපි දෙනවා රුපියල් 5000ක්. 5000ක් විතරක් නෙවෙයි අපි ප්‍රශ්න හතරක් දෙනවා, උත්තර දෙකක් දෙනවා, තප්පර පහකුත් දෙනවා. මේ තමයි ගීතානිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: ගීතානි අපි තිබහට බොන්නේ වතුරනේ. හැබැයි අපිට කොමඩු වලිනුත් තිබහ නැති වෙනවා. කොමඩු කෑවට අපි දැනන් හිටියේ නෑනේ මේ ගැන. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ කොමඩු ගැන. කොමඩුවල 92%ක්ම අඩංගු වෙන්නේ ජලය. ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ ශක්තිමත් වෙන්නත් මේ කොමඩු වැදගත්. අපේ ප්‍රශ්නේ කොමඩුවල වැඩිපුරම අඩංගු වන විටමින් වර්ගය මොකක්ද? 1 විටමින් C 2 විටමින් E.
3: ගීතානි පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ දීලා රුපියල් 250ක්ත් ඔයා අතට ගන්නවා. එතකොට විටමින් E අඩංගු වෙන්නේ රටකජු, තල, යෝගට් වගේ ආහාරවල. ගීතානි අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: ගීතානි තක්කාලි වැඩිපුරම කන්න කැමති කොයි විදිහට හදලාද?
4: කලි සලාද හදලා තමයි අමුවේ.
2: සලාද හදලා. දැන් ගොඩ දෙනෙක් පළතුරක් විදිහටත් මේ තක්කාලි කනවනේ. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ තක්කාලි ගැන. ලෝපුරා තක්කාලි ප්‍රභේද විශාල ප්‍රමාණයක් තියෙනවා. ලෝකේ බරම තක්කාලි ගෙඩිය රාත්තල් 16.89ක් බරයි. අපේ ප්‍රශ්නේ තක්කාලි යනු 1 බෙරි වර්ගයේ පළතුරක්, 2 පැපෝ වර්ගයේ පළතුරක්.
3: අතේ තිබ්බ රුපියල් 250ක් දෙවනි ප්‍රශ්නට හරි උත්තරේ දීලා 250 500ක් කරගන්න ගීතානිට පුළුවන් වුණා. එහෙනම් අපි පොකට් මනි රුපියල් 1000ක් දිනා ගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: ගීතානි කාන්තාවකට ලැබෙන උතුම්ම දෙයක් තමයි මව පදවිය. එහෙම නේද?
4: ඔව්.
2: ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ මං ඔයාලගෙන් අහන්න හදන්නේ මේ ආශ්‍රයෙන්. සාමාන්‍ය ගර්භණී කාලයේ වෙන්නේ සති 40. ගර්භණී කාලයේදී මවගේ රුධිර පරිමාව 50%කින් විතර ඉහළ යනවා. අපේ ප්‍රශ්නේ මේ අතරින් ගර්භණී කාලයේදී බහුලව ගත යුත්තේ 1 ෆෝලික් ඇසිඩ් බහුල ආහාර, 2 විටමින් A බහුල ආහාර.
3: ගීතානිගෙන් හරි උත්තරේ අපිට හම්බුණා. කලලේ, මොලේ සහ ස්නායු වර්ධනයට ෆෝලික් ඇසිඩ් තමයි අත්‍යවශ්‍යම වෙන්නේ. හරි, දැන් අතේ තියෙන රුපියල් 1000ක් පොකට් මනි මේ 1000 5000ක් කරගන්න නම් දැන් ගීතානිට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
4: හරි, තෝරගමු.
2: ලංකාව ඉතිහාසයේ ඉඳන් රජවරු වගේම රජිනියන් 300කට ආසන්න පිරිසක් ලංකාව පාලනය කළා. ඔන්න බෝනස් ප්‍රශ්නේ අහන්න හදන්නේ රජවරු ගැන. ලංකා ඉතිහාසයේ පළමු රජතුමා තමයි විජයරජු. මහවංශයට අනුව වැඩිම කාලයක් රජකම් කළ රජු තමයි පණ්ඩුකාභය රජු. අපේ ප්‍රශ්නේ ලංකා ඉතිහාසයේ අවසාන රජතුමා කවුද? 1 ශ්‍රී වික්‍රම රාජසිංහ, 2 ශ්‍රී රාජාදි රාජසිංහ.
3: ගීතානිගෙන් අපි අහපු බෝනස් ප්‍රශ්නෙටත් අපිට හරි උත්තරේ හම්බුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අවසානයේට රජකම් කළේ මහනුවර රාජධානියේ. රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා ගීතානි.
4: ඊට පස්සේ අම්මලා තාපියෝගේ ගුණියන්ට වැඩසටහන යනවා. ඇත්තටම මේ ඊට පස්සේ උනත් අහන්නේ විනෝදකාමී වැඩසටහන්. ගොඩාක් වැදගත් වෙන අපිට ගොඩාක් දේවල් ගන්න පුළුවන් නාලිකාවක්. ඉතින් ඇත්තටම ගොඩාක් සේවාවක් සමාජයට කරන අද කාලෝචිත නාලිකාවක් කියලා මම ගොඩාක් ස්තුතිවන් වෙනවා. මේ වගේ අපේ දැනුම උරගා ගන්න අවස්ථාව අපිට ලබා දෙනවට ගොඩාක් ස්තුතියි.
3: බොහොම ස්තුතියි ගීතානි. දිගටම සේ තහන්න. ජය වේවා.
4: ජය වේවා.
2: Money. මාෂි ඔයා හිතන්න ඔයා මහන්සියෙන් හම්බ කරන සල්ලි වලට වගකීමක් විශ්වාසයක් නැතුව ගියොත් එහෙම අපිට අනාගතය ගැන කොච්චර බයදනේ. හැබැයි එහෙම කිසිම බයක් සැකයක් නැතුව විශ්වාසයෙන් ප්‍රතිලාභත් එක්ක අපිට අවශ්‍ය කාලෙදී හොඳ මුදලක් අතට ගන්න පුළුවන් නම් කරන්න තියෙන එකම එක දෙයයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට මුදල් ආයෝජනය කරන එක. අපි මේ ගැන විස්තර කිව්වා ගොඩක්. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර තවත් දැනගන්න පුළුවන්.
3: ඒ විතරක් නෙවෙයි, අපි ආයෙමත් නම්බර් එක මතක් කරන්න ඕනේ රමිෂ්ක. අපේ WhatsApp නම්බර් එක තියෙන 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක. මේ වෙලාවේ පොකට් මනී දිනා ගන්න ඕනි කියලා හිතනවා නම් නංගිල මල්ලීලා අපිට මැසේජ් එකක් එවන්න. ඒ වගේම අම්මලාටත් පුළුවන් අපිට මැසේජ් එකක් එවන්න.
2: එනඟ මේ සින්දුවත් එක්ක අපි අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්. මම රවිෂ්ක.
3: මම ආශී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: Good morning, දැන් වෙලා උදේ 7යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

Good morning. Varak Japan puravurtyak mese pavasiya. How much go ga jahwa? You are all out. You are all out. Ekiwe, api hamotama thiyenalu moonu thunak. Eka moonak api lokeyata pennana moona. Me thiyena. Dan office yanakota oy daagena yanne hey gala. E moon. Anith moon gedara ayata yaluwanta pennana moon. Harida? Thunweni moon addatath අපි කාටවත් පෙන්නලා නෑලු. ඒ මූණ දකින්නේ අපි විතරයිලු. පළවෙනි මූණයි දෙවෙනි මූණයි කොහමද කියලා අපි දන්නවනේ. දන්නකො මිනිස්සුන්ගේ තුන්වෙනි මූණ අම්මෝ. ඒක වෙන්නේ ඇත්තම ස්වභාවය ඇත්තනේ. අපිට පේන එක අපි දකින විතරක් මූණේ. ඕකේ. Good morning. හතයි විනාඩි 1යි.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: කිසිම හේතුවක් නැතුව මහා හයියෙන් ඔබේ කුඩා ලදරුව සමහර වෙලාවට අඩන්නේ ඇයි?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: අලුත උපන් කුඩා දරුවන් ඉන්න දෙමව්පියන්ට බොහෝ වෙලාවට තියෙන ගැටලුවක් තමයි එයාලගේ බබාලා කිසිම හේතුවක් නැතුව මහා හයියෙන් හිටි ගමන් අඬන එක. ඉපදිලා සති කීපේ ඉඳලා මාස 6ක් පමණ යනකම් වයසින්න කුඩා දරුවන් මේ විදිහට කිසිම හේතුවක් නැතුව, ඒ කියන්නේ කිසිම අසනීප තත්ත්වයක් නැතුව හිටි හැටි අඬන එක අපි වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනවා කොලික් කියලා. මේ තත්ත්වය බොහෝ වෙලාවට දරුවා ඉපදිලා සති 6 ඉඳලා මාස 3-4 දක්වා කාලයක් පවතින්න පුළුවන්. සාමාන්‍යයෙන් අලුත් උපන් දරුවන්ගෙන් 4 දිනකින් එක්කෙනෙකුටම මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වෙදී සාමාන්‍යයෙන් දරුවෙක් දවසකට පැය 3ක් විතර අඬනවා. ඒ වගේම සතියකට දවස් 3ක්වත් මේ විදිහට අඬන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී මේ විදිහට අඬන දරුවන් නලව ගන්න හරිම අමාරුයි. ඔවුන් මව්කිරි බීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි ඔවුන්ට හොඳ නිින්දක් ලැබෙන්නේත් නැහැ. ඊටාම උස්හඩින් සහ නොනවත්වාම අඬන්න පටන් ගන්නවා. මේ විදිහට හිටි හැටි හදිසියෙම අඬන්න දරුවන්ට විවිධ හේතු කීපයක් බලපාන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ සොයාගෙන තියෙන්නේ. දරුවා අපට පරිසරයට දක්වන සංවේදීතාවයට වගේම දරුවාගේ ආහාර මාර්ගයේ ඇති වෙනස්කම් නිසාත් මේ විදිහට අඬන්න පුළුවන්. මේ තත්ත්වය බොහෝ වෙලාවට දරුවා ක්‍රමක්‍රමෙන් වර්ධනය වීමත් සමගම ඉබේම හොඳ වෙනවා. නමුත් අපි දැකලා තියෙනවා මේ වගේ අවස්ථාවකදී ගොඩක් දෙමව්පියෝ කරන වැරදි දෙයක් තමයි වෙළඳපොලේ මේ සඳහා තියෙන විවිධ ඖෂධ වර්ග දරුවන්ට ලබා දීම. මේ වගේ දේවල් කිසි විටකත් කරන්න එපා. එයින් දරුවා අනවශ්‍ය විදියට සංකූලතාවයන්ට ලක් වෙන්න පුළුවන්. ඔබට මේ ගැන යම් කිසි සැකයක් තියෙනවා නම් ඔබ කල යුත්තේ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් කරා ඔබගේ දරුවා රැගෙන යාමයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙදින්.
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි, නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි, ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි, ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් ෆුඩ් සිටි
4: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
9: අපිට වැඩක් නෑ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන් ගෙත් වැඩදී.
10: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University The Place to Be.
12: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම David Pieris e-mobility වෙතින්. වැඩි විස්තර සඳහා 011-4700-550 අමතන්න.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
14: සියත දිවයින පුරා
15: මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
16: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
17: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
18: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති

0: නිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී.

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්. Bad dignity.

0: කියලා දෙන්නෙම නෑනි.
1: මානි වෙන
2: කොයි වෙලාවෙ හරි අපි ඉවිලම යනවා. එතකන් තමයි මේ ඔක්කොම හරදර.
0: හරි, ඔකේ. Good morning.
2: Good morning.
0: Yes.
2: ඒකේ කෙනා ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා අපි මෝඩියෝ කියලා හිතාගෙන කියන කතා කියලා උදේ පාන්දර ඔළුව නරක කරගන්නවට වඩා හොඳ නැද්ද?
0: හරි.
2: මිනිස්සු අමාරු තැන්වලින් නැගිටලා ඇවිදපු හැටි වගේ දේවල් ගැන කියන කතා.
0: ඒ කියන්නේ ඉන්ස්පයර් වෙන දේවල් ගැන කියන කතා.
2: මේ තව දෙයක් කියන්නේ මේ දවස්වල මේ පැතිරෙන කැස්ස හදාගන්න එපා. මම මාර දුකක් විඳින්නේ. මාර දුකක් විඳින්නේ. පුළුවන් නම් මාස්ක් එකක් පාවිච්චි කරන්න.
0: ඔකේ.
2: පුළුවන් නම් මාස්ක් එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ ඔබ දන්නවත් ඇති දැන් අපි ඉබෝලා ගැන එන කල්පනාවෙන් ඉන්නේ අපේ රට.
0: යස්.
2: ඉබෝලා ගැන. ඒකනත් අපි අද පොඩ්ඩක් කතා කරන්න ඕනේ.
0: හරි.
2: අපි අද හෙටම මෙනින්ජයිටිස් ගැන කතා කරන්න ඕනේ. අපිට ෆුල් ඔප්ෂන්ම පැකේජ් එක හම්බෙන්න නැත්තම් ඉඩ තියෙනවා.
0: ඕ ඒක හරි.
2: මම සමහරලාට කල්පනා කරන අපි මේ මොන කාලයක්ද මේ ගෙවන්නේ කියලා. අපිට කිසිම දෙයකින් අහේනියක් නැහැ.
0: ස්වභාවික විපත්?
2: ස්වභාවික විපත් වලින් අහේනියක්
0: නැහැ.
2: යුද්ධ වලින් අහේනියක් නැහැ. ඩොලර් වලින් අහේනියක් නැහැ.
0: දැන් අසනීප එකේ
2: බිල් වලින් අහේනියක් නැහැ. අසනීප වලින් අහේනියක් නැහැ. අහේනියක් නැහැ.
0: හරි.
2: හානියක්.
0: තාම ජීවතුන් අතර.
2: හානියක් නැහැ. අහේනියකුත්
0: නැහැ. අනේ පිටින් සඳමාලි කියලා විතරයි කියන්න තියෙන්නේ. හරි.
2: ඉබෝලා ගැන කතා කරමු. ඊට කලින් මට හිතෙනවා මේ අවුරුදු 90කට එහා කාලයක්.
0: හරි.
2: ලෝකේ ඉන්න මිනිස්සු බිලියන 7ක්. ලෝකේ බිලියන 8ක් ඉන්නවා. මගේ ඉලක්කම 7ක්. අවුරුදු 90කට එහා කාලෙක ඉඳලා ලෝකේ ඉන්න මිනිස්සු බිලියන 8න් බිලියන 7ක් දවස ගාන පාවිච්චි කරන 7-5ක් ඇඩ්වර්ටයිසිං වලට වියදම් නොකරත් නම කියපු ගමන් මිනිස්සු ආ කියලා කියන ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරනවා.
0: ආ ඔකේ.
2: මේ ප්‍රොඩක්ට් එකේ ඉතිහාසය අනවනේ ජපානයට බෝම්බ දාපු කාලෙට. ජපානයට බෝම්බ දැම් මතකනේ?
0: හිරෝෂිමා නාගසාකි.
2: ඔයා කල්පනා කරන්නේ නැද්ද හිරෝෂිමාවට දාලා නාගසාකි වලටත් බෝම්බ දැම්මේ
0: කියලා? මම එහෙම දැක්ක කතාවක්. මට දැන් එකපාරට මතක් වෙන්නේ. ඇත්තට ඒක හිතන්න ඕනේ කාරණාවක්.
2: නෑ ඒක හිතන්න යන්න ඕනේ නෑ. ඒක හිතන්න ඕනේ නෑ. මිසයි ආයක හිතන්න මේ වෙලාවේ.
0: මට ඒක හිතන්න හිතනවා.
2: ඒකව හිතුවා කියලා මිසයි දන්නේ නැත්නම් ඒක දන්නේ නෑ. ආ හිතුවා කියලා මොකක්ද වෙන්නේ?
0: මොකුත් වෙන්නේ.
2: අද නයිටිය දැන්නම් මොකක්ද වෙන්නේ? ඉදාරක වෙන්නේ නෑ නේද? වැඩට එනකොට රස්සාවට එනකොට පිළිවෙලකට එන්න හොඳේ.
0: බ්‍රෑන්ඩඩ් ෂර්ට්
2: ආ. ඔව්. ඔය කුණු බ්‍රෑන්ඩ් ඕවා මේ ඕවා බ්‍රෑන්ඩ් නෙමෙයි ඕවා.
0: බ්‍රෑන්ඩ්.
2: ඈ? ඕවා මම දැකලා තියෙන මේ ඔය පමුණුවෙත් නිකන් ඔය අට්ටි ගන්න කරන්න තියෙන රෙදි වල නෝය මහලා තියෙන. බ්‍රෑන්ඩඩ් කියලා කවුරු මේවා අන්දනවද දන්නේ. ඔයත් අර ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙන පොරවල්ල වගේ. අපි ඔමයි අන්දන්න හදන්නේ. බ්‍රෑන්ඩඩ්. මේ මිස් මේ.
0: හරි කියන්නකො ඔයාගේ.
2: ටිකක් කොයලා බලන්න ඇයි හිරෝෂිමා වලට බෝම්බ දාලා ඉච්චර විනාශයක් කරලා ඇයි නැවතුන් නැත්තේ ඇයි තව දවස් ගානකින් ආයි නාගසාකි වලට බෝම්බ දැම්මේ හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දැම්මේ එක දවසේද නැත්නම් දවස් දෙකකද
0: දෙකක වෙන්න ඇති නේ
2: ඔක්කොම දන්නවා යෝදාය ඒක දන්න
0: මගේ මම ඒක දැක්ක ආටිකල් එකක් මට ඒක හරියට
2: මතක ආටිකල්
0: දැක්ක
2: ඒ ආටිකල්ම හොය හොය යන ගෑනි මේ
0: කියුවේ නෑ ඉතින්
2: ඈ හිරෝෂිමා නාගසාකි බෝම්බ දැම්මේ ඇයි කියලාම ආටිකල් බලන යෝදි මේ අනේ ඇත්තමයි නංගි
0: හරිද
2: හරි නංගි ඔයාගේ මර්සි නතර වෙච්ච දාට තමයි නංගි මේ රටට හරියන්නේ මං කියන්නේ ඒක
0: අනේ මාව නම් ඔබට ගාව ගන්න එපා හරි
2: 45 ජපානයට බෝම්බ දානෝ යෝෂිඩා කියලා කෙනෙක් ඉන්නවා.
0: හරි.
2: එයා යනවා එයාගේ ෆැක්ටරිය බලන්න. අලු දූවිලි වෙලා.
0: ආ.
2: ඒ ඇස්සේ ගණ්ඩ කියලා ඉතුරු වෙලා තිබිච්ච යකඩ කෑලි ටිකක්, මැෂින් කෑලි ටිකක්. ලොරියකට පටවගෙන එයා හිරෝෂිමාවෙන් පිට වෙනවා. එයා යනවා ඈත. ගම් පළාතකට යනවා. කඳු තියෙන
0: නාගසාකිද
2: නෑ දෙයෝ සාක්කි කියන ගමට යනවා. වාර්තින ලොකෝම ප්‍රශ්නේ යෝෂීඩා මේ නාගසාකි ගියාද කියන එක තමයි වාර්තින ප්‍රශ්නේ.
0: නෑ කොහෙටද ගියේ කියලා ඉතින්.
2: බෝම්බ දෙක දෙපාර දැම්මේ හතර පාරක්ද කියලා දන්නේ නැති. ගෑනට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? යෝෂීඩා නාගසාකි ගියාද? ඇයි ගිහිලා හම්බෙන්නද? නිකන් බිහිලු කරන්න එපා. කතාව ආගෙන පාඩුවේ ඉන්න. පිට්ටු බම්බුවක් වගේ. මොන මොකද්ද මම මේ ඇඳගෙන ඉන්න තියෙන්නේ ඇත්තට? ඔයා කූඩුවක් වගේ.
0: හොඳට අවුස්සන්න පුළුවන් අර විදිහ.
2: මොකද්ද ඔය ඇඳගෙන ඉන්න තියෙන්නේ?
0: නේ බ්‍රෑන්ඩඩ් ෂර්ට්.
2: බෙට්ටිට මොනවද අඳන්?
0: හරි. ඊට පස්සේ ගියා යා කඳු කර පැත්තකට. උඩ රට කඳු කර. හරි.
2: මිස් මට මේ කතාව කියන්න දෙන්න මිස් මල කරදරයක් ඇත්තටම ඔය වෙලාවක. හැම එකටම විහිළුවක් කරන්න හදන්න එපා. මේ මේකේ විහිළු නෑ. මේ මේ මිනිහ අමාරුවෙන් දැන් මේ මේ මොනතරම් දුක්ඛිත අවස්ථාවද
0: කියන්නේ. ඔව් ඔව්.
2: ජකෝ හිරෝෂිමාවට බෝම දාලා ඒ මිනිහාගේ ෆැක්ටරිය කෑලිවත් වාගන්නේ. යකඩ කෑලිටිකුයි ඔය ඉතුරු වෙච්ච මැෂින් කෑලිටිකුයි ලොරියකට පටවගෙන ඒ මනුස්සයා ශෝකාකූල මූඩ් එකේ කඳුකර පළාතකට යනවා. මෙයා බෙච්චිට අපරෝන් ඇවිල්ලා මෙතන එක එක ප්‍රශ්න අහනවා. නාගසාකි ගියාද? එහෙම ගියාද? බඩබුරුලෙම් ගියාද? මොනවද මෙයා?
0: හරි ඊට පස්සේ
2: සෙල්ලම් කරනවා දැන් මේ.
0: හා ඊට පස්සේ
2: බින්දුවේ ඉඳලා එයා වැඩේ පටන් ගන්නවා. ව්‍යාපාරයකට තියෙනවා මූලෝපායක් කියලා එකක්. එහෙම නැත්තම් ඔබ තාමත් හරියට ව්‍යාපාරයක් කරන්නේ නැහැ. ඔබේ ව්‍යාපාරයට මූලෝපායක් තියෙනවා. මම බිස්නස් එක කරන්නේ මෙන්න මෙහෙම කියලා.
0: හරි.
2: දැන් යෝෂිඩා බැලුවා එයාගේ ව්‍යාපාරේ පටන් ගන්න. ආ. එයාගේ ව්‍යාපාරයට මෙන්න

0: එයා එයාගේ ෆැක්ටරි හදන්න පටන් ගත්තා. මේ මූලෝපාය මේ බිස්සස් එකේ තියෙන කෝ එක අතිශයින්ම මිලාධික ක්‍රමයක්. මේ මිනිහා ප්‍රොඩක්ට් එක විතරක් නෙමෙයි, ප්‍රොඩක්ට් එක හදන මැෂින් එකයි ඒ මැෂින් එක හදන මැෂින් එකයි කියන ඔක්කොම හදනවා තමන්ගේ ෆැක්ටරි ඇතුලේ. එහෙම ව්‍යාපාර ලෝකේ අඩුයි. අපි හිතමු වාහන හදන කම්පනියක්, ඒ මැෂින් වලින් වාහන හැදුවට ඒ වාහන හදන මැෂින් හදන්නේ නැහැ ඒ කම්පනිය. යොෂීඩගේ ව්‍යාපාරයේ ෆයිනල් ප්‍රඩක්ට් එක අවසාන නිෂ්පාදනය තරම් නෙමෙයි. ඒ නිෂ්පාදනය හදන්න පාවිච්චි කරන මැෂින් එකයි ඒ මැෂින් එක හදන්න පාවිච්චි කරන මැෂින් එකයි කියන ඔක්කොම
1: හදනවා.
0: මට ඒක පිස්සුවක් වගේ.
1: ඒකනේ.
0: හැබැයි ඒ ක්‍රමය මිල අධික වුණාට ඒක කිසිවෙක් හෝ කිසිවක් මත යැපෙන්නේ නැති ස්වාධීනකමම යොෂීඩගේ ව්‍යාපාරයට වාසනාව අරන් ආවා කියලා
1: කියනවා.
0: ඒ අතරෙත් එයා වගේම කීප දෙනෙක් හිටියා, එක එක අයගෙන් අරක මේක අරගෙන එකතු කළා, එසෙම්බල් කළා, එකලස් කළා ප්‍රොඩක්ට් එක හදන. ඒ වගේ අය හිටියත් ඒ වගේ අයගේ ප්‍රොඩක්ට් එකේ මිල යොෂීඩගේ ප්‍රොඩක්ට් එකේ මිලට වඩා මිලෙන් අඩු වුණත් අඩිඩාස්, නයිකි, යුනිකලෝ වගේ ආයතන ඉත සිතින් යොෂීඩා එක්ක ඇග්‍රීමන්ට් සයින් කරනවා අපි ජීවිත කාලෙම බඩු ගන්න වාගෙන්
1: කියලා.
0: ගාන වැඩියට ගන්න. හැබැයි අඩිඩාස්, නයිකි, යුනිකලෝ වගේ දැවැන්ත කම්පනිස් වලට ගානට වඩා වටින කෑල්ලක් තියෙනවා. ඒ තමයි සප්ලයි එක නිවැරදිවම ඉල්ලන විදිහටම ඉල්ලන වෙලාවට මොන ප්‍රශ්නයක් ආවත් දෙන එක. නැත්තම් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ බිස්නස් චේන් එක කඩාගෙන වැටුනොත් ගාන නෙමෙයි ඒගොල්ලන්ගේ කීර්තියයි නැති වෙන්නේ කියලා. අරයාගෙන් මෙයාගෙන් කෑලි ඉල්ලලා එකලස් කරලා හදන හදලා අඩුවට විකුණන කම්පනියකට වඩා හැම ඉලව්වම තමන්ගේ වහලයටම හදලා බිස්නස් එක කරන යොෂීඩත් එක්ක වැඩ කරන්න අඩිඩාස්, නයිකි, යුනිකලෝ වගේ සද්දන්ත කම්පනිස් කැමති වෙන්නේ නිසායි. ඉතින් ඔබ මතක තියාගන්න, හරි ප්‍රොඩක්ට් එකක් කරනවා නම් ඔබ කරන මූලෝපාය, ඔබ බිස්නස් එක රන් කරන බේස් එක මොකක්ද, ඒක හරිනම් ඔබ මාකට් එකට මේ ප්‍රොඩක්ට් එක දාන ගාන ඒ තරම් වැදගත් නෑ. අපි හිතනවා හැම එකම අඩුවට දැම්මොත් තමයි බිස්නස් එක තියෙන්නේ
1: කියලා. Yes.
0: ඉතින් බං කවුද මේ මෑන්?
1: ඒකනේ, මොකද්ද මේ බිස්නස්?
0: කවුද මේ යොෂීඩා? මේක මොනවාද මේ හදන්නේ?
1: හරි.
0: මේ තමයි ලෝක ප්‍රකට YKK කියන ජපනිස් සිපර් බ්‍රෑන්ඩ් එක. ඕන බෑග් මල්ලක්, ඕන සිපරගත් තියෙන කමිසයක්, ෂර්ට් එකක්, ඕන සිපරගත් තියෙන සපත්තුවක්, සිපර් තියෙන ඕන එකක් අරන් බලන්න. ලෝකේ සිපර්ස් වලින් 140ක් YKK. බිලියන 7ක් අවුරුද්දකට සිපර්ස් හදනවා YKK ඉන්ඩස්ට්‍රි එකේ.
1: හරි.
0: බිලියන 7ක්. ඒ කියන්නේ බේසිකලි ගත්තොත් හැම මිනිහෙකුටම සිපර එකක් හදනවා හැම අවුරුද්දේ. මොකද්ද YKK කියන්නේ? යොෂීඩා කොගියෝ කබුකුෂි කවිගම්.
1: හා?
0: කබුකුෂි කවිගම් නෙවෙයි, ඒ වගේ නම. කබුෂි කිකයිෂා.
1: හා.
0: කබුෂි කිකයිෂා.
1: කබුෂි කිකයිෂා. හා.
0: කබුෂි කිකයිෂා. කන්න පළල සිපර එකක් දාන්න ඉතන නේ තේකට. කන පැලෙන්න දීලා සිපර එකක් දාන්න ඉතන නේ අරින්න වහන්න පුළුවන්.
1: මාරයිනේ.
0: යොෂීඩා කොගියෝ කබුෂි කිකයිෂා. කිකයිෂා. මෙහෙන්න කන පළල. පොඩ්ඩක් ළඟට එන්න කන පළල.
1: නියමයි නියමයි.
0: දැන් බලන්න ඔය ඇඳගෙන ඉන්න ඇඳුමේ සිපර එක මොකද? ආ මේක සිපර එක නේ.
1: යොෂීඩා.
0: ඈ. පාමුණෙන් ගත්ත මුට්ටන් වලින් මහල්.
1: ඒ කලිසම
0: මොකද්ද බං ඇත්තටම?
1: ලස්සනම
0: කුණ්ඩවාලි.
1: ඔයා දන්නේ අනේ ෆැෂන් මේවට කියන්නේ ෆැෂන් කියලා.
0: ලිප්ස්ටික් කටවටේ ගාගෙන ආපු ගෑණිය අද මට ෂර්සන් ගැන කියලා දෙනවා කියලා කියපල්ලක්.
1: මම ඉන්ස්පයර් වුණා ස්ටෝරි එකට.
0: මේ බලාගෙන බලාගෙන ඉන්ස්පයර් වෙලා. ඉන්ස්පයර් ලා කොරයි.
1: සිප් හදන්න පටන් ගන්න ඕනේ.
0: මා ඒ සිප් එක වාතල උත්තර. නැවත ආ. දැන් මෙතන වැඩක් තමයි ඒකනේ. මචං ඔය සිප්පරේ කතාව.

0: සබාව මැද කියන්න
1: සොරි වැඩි
2: නැත්තම් ගෙදර ගිහිල්ලා බලනවා
0: දවසම සිපර එක දාගෙන නෙමෙයි ඉඳලා වයි කේ කේ
2: Good morning.

0: ඔයා කල්පනා කරලා තියෙනවද ගැරන්ටි සහ වොරන්ටි අතර තියෙන වෙනස මොනවාද?
1: ගැරන්ටි සහ වොරන්ටි දෙකම එකයිද?
0: ගැරන්ටියක් කියන්නේ හරිය නිකන් සරල අදහසක්.
1: හරි.
0: ඔයාට කියනවා මේක ගන්නවා සැටිස්ෆයිඩ් නැත්නම් ඔයා ගෙනත් දෙන්න අපි ආපහු බාර ගන්න.
1: හා හා ඕකේ.
0: වොරන්ටියක් කියන්නේ ඊට වඩා පොඩ්ඩක් එහා ගිය එකක්. ඒක රිටන් සබ්මිෂන් එකක්. ඒක ලියලා දෙනවා. අපි වාට අවුරුදු මෙච්චරක් මේකේ කලර් එකට වග කියනවා.
1: හරි.
0: අපි අවුරුදු මෙච්චරක් මේකේ ක්‍රැක්ස් එන්නේ නැහැ කියලා වග කියනවා. අපි අවුරුදු මෙච්චරක් මේ මෙකනිසම් එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා අපි වාට වග කියමු කියනවා. ඒකට අපි වොරන්ටියක් කියලා කියනවා.
1: හරි, ඕකේ.
0: ගැරන්ටි වොරන්ටි දෙක එක වගේ පෙනුනට වොරන්ටිය තමයි ටිකක් ෆෝමල් පැත්තේ. ගැරන්ටි කියන්නේ
1: කටවචනේ වගේ කෑල්ලක් නේ.
0: කටවචනයටත් වඩා
1: හරි
0: එක නිකන් හරි හරිම බ්‍රෝඩ්. කිසිම දෙයක් ගැන විශේෂයෙන් කියලා නැහැ. සෝ සැටිස්ෆයිඩ් නැත්තම් අපිට ගෙනත් දෙන්න. අපි ඒක මාරු කරලා දෙන්න. ඒ වගේ එකක්.
1: හැබැයි මොනවද දන්නේ ගිහිල්ලා දෙනකොට එතන තියෙන කොන්දේසිවත් මොනවද අපි දන්නේ නැහැ.
0: නෑ. ගිහින් දුන්නාම
1: එකක් දෙනවා. ආ හරි හරි ඕකේ.
0: ගිහින් දුන්නාම එකක් දෙනවා. වොරන්ටි එක ඉතින් මේ ඔයා බෑනේ කරන්නේ ඉතින් කියන දේ නෙමෙයි ඇහෙන්නේ.
1: නෑ ඉතින් අර
0: ඔව් මොකද්ද?
1: ඒ කියන්නේ හොඳ මොකද හොඳ වොරන්ටිනේ. මම ඒක අර කල්ලට දන්නේ.
0: ඒක මොකද්ද වෙන්න ඕනේ?
1: නෑ මට හිතුවා වොරන්ටි එක තමයි හොඳයි කියලා කියන්නේ. ඉතින් මට ගැරන්ටි කියන එක
0: නෑ. එහෙම එකක් නෑ මිස්. ඒක එහෙම නෑ. කවුද එහෙම එකක් කිව්වේ?
1: මං හිතුවා එහෙම කියන්නේ නෑ.
0: එහෙම හිතන හිතන ඒවා කියන්න එපා මිස්. මේක. ෂෝ ෂෝ. එහෙම හිතන හිතන ඒවා කියන්න ලෑස්ති වෙන්න එපා.
1: හොඳයි සර්.
0: දෙම.
1: හොඳයි
0: සර්. දැන් ඔයාලට හිතෙනවා මම කියන්න හදන්නේ මේක තමයි කියලා. නෑ ඒක නෙමෙයි මං කියන්නේ. මම කියන්න යන දේ මොකද්ද කියලා කොහොමද? මම කියන්න යන දේ මොකද්ද කියලා තාම මංවත් දන්නේ
1: නැහැ. හරි. දැන් දැනගත්ත වෙනස මොකද්ද කියලා? ගැරන්ටි වොරන්ටි. හරි.
0: ඔබ දන්නවද ඇලුමෙක්ස් ගැරන්ටියයි වොරන්ටියයි දෙකම දෙනවා කියලා?
1: ආ, yes.
0: ඔය දෙකෙන් එකක්වත් දෙන්නේ නැතුව සමහර මිනිස්සු ඩිස්කවුන්ට් ගැන කතා කරනවා. ගැරන්ටි කතා නැහැ. වොරන්ටි කතා නැහැ.
1: හරි.
0: තමන්ගේ ප්‍රොඩක්ට් ක්වොලිටි ගැන කතා නැහැ. එහෙමත් තියෙනවා. මිනිහෙක් කතා කරන්නේ Tamanට කතා කරන්න පුළුවන් දේවල්නේ. දැන් ඔයා හැම වෙලාවෙම බලන්න ඔයා ඇලුමෙක්ස් ගන්න තාම ගිහිල්ලා නැතුව තින වාට මේ ඇලුමෙක්ස් මේ වෙලාවෙම මොකක් කරේ කර මට හිතා ගන්න බෑ වාට ඇලුමෙක්ස් ඕනේයි කියලා.
1: මේ වෙලාවෙ එක පාටි ඉදිකිරීම ක්ෂේත්‍රේ වැඩක් නෑනේ මට.
0: ඔව් ඉදිකිරීම ක්ෂේත්‍රේ කතාවක් නෑ ඔයාට. ඔයා තාමත් ඉන්නේ
1: මගේ ගෙදර.
0: අම්මලාගේ ගෙදරන ඉන්නේ නේද? අම්මගේ තාත්තගේ ගෙදර. කසාද බදලා අවුරුදු දැන් 20 ගානක්. ඒක මට තාම එහි වැටිලා ඉන්නේ.
1: මට ලියලා දීලා තියෙනවා.
0: ඔව් ඒව කරගෙන තියෙන වෙලාවට දැන් ඒ ගෙදර ගේ හදපු මිනිස්සු තමන්ගේ දෙමව්පියෝ පිට මිනිස්සු වගේ ඉන්න මට්ටමක් තමයි දැන් තියෙන්නේ. ඒකනේ මිස් කියන්නේ.
1: ඒක අපි විශ්ලද ගන්න.
0: ඔව්. නෑ ඒක මිස්ලා තමයි විශ්ලද ගන්න. අපිට විශ්ලදන්න බෑ ඕවා. මං කියන වෙලා තියෙන්නේ.
1: ඔව් ඇත්තටම මට මේ වෙලාවේ ඉතින් ඇලුමිනියම්
0: මේ මිස්ටර් ඇලුමෙක්ස් වල වැඩක් නෑ. ඇලුමෙක්ස් වල වැඩක් තිබ්බනම් තිබිලා තියෙන්නේ මෙයාගේ තාත්තට අම්මට.
1: යා ඕකේ.
0: දැන් මේ මිනිස්සුන්ට ඒ වැඩකුත්
1: අඩුව දැන් ගියෙත් නෑ.
0: දැන් මේ මිනිස්සු පන්දම හැරමිටි අරන් ඉන්නේ. කොයි වෙලාවයි බෑන පොඩ්ඩයි දූසිංගිත්තයි හා යන්න කියයිද කියලා දැන් මේ මිනිස්සු දැන් මේ මිනිස්සු ඉතින් අර හොරන පොහෙද පොඩක් ගිහින් බලනවා එහෙ හරි වැටිලා ඉන්න පුළුවන්ද ඉගෙන ගන්න මේන් දරුවෝ මෙන්න මේන් දරුවෝ දරුවෝ දෙන්න දෙන්න හිටියනම් අපි අද හොඳ තැනක.
1: මම බලන් ඉන්නවා මේ අද මේ මොකද මේ කියලා. මොකද වෙලා තිනවට
0: හරිද අපි ඇලුමෙක්ස් ගැන කතා කරමු.
1: කතා
0: කරමු. මට කියන්න ඕනේ මිස්ටර් ඇලුමෙක්ස් වලින් ඇති වැඩක් නැහැ කියලා.
1: මේ වෙලාවෙම
0: මේ වෙලාවෙ නෙමෙයි මිස්ටර් කවදාවත් වැඩක් වෙන්නේ නැහැ. මම දන්න ඕනේ ප්‍රශ්නේ කොහොමද ඉවර වෙන්නේ කියලා.
1: හරි.
0: ඔබ ඇලුමෙක්ස් ගන්න ගියොත් බලන්න ඒගොල්ලෝ කතා කරන්නේ ක්වොලිටි එක ගැන.
1: ඕකේ.
0: ක්වොලිටි එක කියන එකේ ඊළඟ තේරුම තමයි පැවැත්ම කියන එක. තත්වෙන් උසස් අමුද්‍රව්‍ය දාලා ලෝකේ පිළිගත් ක්‍රමවේදවලට ප්‍රොඩක්ට් එකක් හැදුවොත් ඒකේ කල් පැවැත්ම වැඩි. අපිට මෙතනින් අරන් මෙතනින් තියන්න පුළුවන් එකක නම් ලොකු කල් පැවැත්මක් තිබ්බත් එකයි නැතත් එකයි මේක හරියන්නේ නැත්තම් අල්ලා විසි කරලා දානවා. දැන් හිතන්න ඔබ ඇලුමිනියම් වලින් ඔබේ මුළු ගෙදරම වැඩ කරනවා.
1: හරි.
0: ඇලුමිනියම් වලින් තමයි දොර ජනෙල් ෆ්‍රේම් ටික කරන්නේ. ඇලුමිනියම් සිස්ටම්ස් වලට ඔබ ආසයි මොකද? ලීවලින් කරන්න හිතන්නවත් බැරි ඒවා. ඒකට හේතුව ලීවල බර වැඩි නිසා. ලීවල බර වැඩි, ලීවලට තියෙන එක එක ඉෆෙක්ස් වැඩි. ලී දිරන්න බලනවා, ලී තෙමුනම පුස්කන්න බලනවා, ලීවල පාට වෙනස් වෙන්න බලනවා, ලී ඇද ගහන්න බලනවා, ඇඹරෙන්න බලනවා. සමහර වැඩවලට ඇත්තටම යොදා ගන්න අමාරුයි. අපිට ඕන විදිහට ලී හැසිරෙන්නේ නැහැ. මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. නිකන් ලී ෆ්ලෙක්සිබල් නැහැයි කියලා අපිට තේරෙනවා. ලී වලින් ඒව කරන්න බෑ.
1: හරි.
0: එනිසා දැන් ඔබට ආසයි මේ ඇලුමිනියම් වලින් කරන්න. දැන් ඇලුමිනියම් වලින් ස්ලයිඩින් ඩෝ එකක් ලස්සනට කරන්න පුළුවන් වුණාට, අර තල්ලු කරලා අරින දොරක් ඇලුමිනියම් වලින් ලස්සනට හදන්න පුළුවන් වුණාට, ලී වලින් මුලදී හොඳට හදලා තිබුණත් කාලයක් ඇද්දි දොර ඇදගහුවාට පස්සේ හරිම අමාරු අර චැනල්ස් දෙකේ තල්ලු කරන්න. ඇලුමිනියම් වල අපි දැකලා තියෙනවා ෆෝල්ඩින් සිස්ටම්ස් තියෙනවා.
1: හරි.
0: අවානක් ඇකිලිනවා වගේ ලස්සනට ඇකිලිනවා. හිටි ගමම්ම ගෙදර එක බිත්තියක් සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා ගාඩන් එකට. දොරක් තිබුණද නැද්ද කියලා හිතාගන්න බැරි ගන්නට මේවා අකුරල හංගල දාන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඇලුමිනියම් වලට විතරයි. ඒ නිසා ඔබ ඇලුමිනියම් වලින් හරි ආසාවෙන් මේක කරනවා. හැබැයි තාමත් ඔබ මේ ගත්ත ප්‍රොඩක්ට් එක ගැන මොකද්ද කින්ද මන්ද කියන්නේ ඔබ දන්නේ නැහැ. දවසකර ලී වලට වෙන එකම වෙනවා. පොඩි ස්ටෑන්ඩඩ් එකක් මතක් කරන්නම්. සාමාන්‍යයෙන් ඇලුමිනියම් පාවිච්චි කරලා දොරක් හදනවා නම් ඒ ඇලුමිනියම් එකේ තික්නස් එක තියෙන්න ඕනේ, ඝනකම තියෙන්න ඕනේ කියලා කියනවා 1.5 mm හෝ ඊට වඩා වැඩියෙන්. ඇයි ඒ? නැත්තම් කාලයක් ඇද්දි දොර බහිනවා.
1: හරි.
0: දොර ඇද වෙනවා, දොර ඇඹරෙනවා, දොර පහත් වෙනවා. අන්න දැන් ආයි තල්ලු කරගන්න බෑ. අන්න දැන් දොර හිර වෙනවා. ඇරියොත් ඇරියා, වැහුවොත් වැහුවා කියන මොඩල් එකට දැයි යනවා.
1: හරි.
0: කවුරු හරි මිනිහෙක් ඕක අරින්නකොට කෑ ගහනවා. හරිනේ මරිනේ මරිනේ. ඇරියොත් ඇරියා මහන්න බෑ අපාසකටවත්. දැන් ඔබ මොකද කරන්න කියන්නේ? දැන් මට කියන්නේ මෙතනින් එහාට මොකද ඔබ
1: කරන්නේ?
0: සදහටම ඇරලා තියෙනවද? සදහටම වහලා ෆෝග් රිවට් ගහලා අර්ථ තියන්නේ
1: සීල් කරනවා.
0: සීල් කරනවා. ඒකටද ඔබ ඕක දැම්මේ?
1: නෑනේ.
0: ඔබ දැම්මේ කවුරු හරි ආපු වෙලාවක හැයි ගාලා මේක ඇරලා දැම්මා. ඒ මිනිස්සුත් බැලුවා අම්මෝ දැන් සාලි ගාඩන් එකට කනෙක් වුණා ඒක ඇරපු ගම. දැන් බෑක්යාඩ් එකයි ඩයිනින් ඒරියා එකයි ලිවිං ඒරියා එකයි ඉස්සර ගාඩන් එකයි එක යායට තියෙන්නේ. ඇයි? ලස්සනට මේව අරින්න පුළුවන්. දැන් අරින්න බෑ. බාල ඇලුමිනියම් වලින් වැඩේ කරලා. දැන් ඔබට වෙනවා බිත්ති කඩලා සම්පූර්ණ සිස්ටම් එක ගලවන අලුතෙන් දානවනะ.
1: අයියෝ.
0: ඔබට වෙන විකල්පයක් නෑ. කිසිම විකල්පයක් නෑ. ඔබට ඒක කරගන්න ඕනේ නැත්තම් ඒ තත්ත්වයට වැටිලා දවසක අර අඩුවට ගත්ත ආතල් එක ඉවර වෙනවා බොහොම කෙටි කාලෙකින්. දැන් ඔබට තියෙන්නේ පශ්චාත්තාපය විතරයි. දැන් ඔබ කල්පනා කරනවා ඒ වෙලාවේ ලාභේ බලපු එකේ පරිප්පුව තමයි මම මේ කන්නේ.
1: ඒකනේ නේ.
0: දැන් මේවා රෙකමන්ඩ් කරපු උනුත් නැහැ, හයි කරපු උන් දැලත් නැහැ, උපදෙස් දීපු බඩුත් නැහැ. දැන් ඔබ තනියෙන්. වියදම් කරේ ඔබ, පාඩුව ඔබට. ඇලුමෙක්ස් යන්න පුතා, ඇලුමෙක්ස් යන්න. ඒගොල්ලෝ නිකන් ඇලුමිනියම් පටියක් දෙකක් නෙමේ හැදුවේ. මුළු බිල්ඩිම ඒක කමර්ෂල් වේවා ඒක කමර්ෂල් නොවේවා.
1: හරි.
0: සුබ අලුත් අවුරුද්දක් වේවා.
1: රයිට්.
0: මොනවා වුණත් ඒගොල්ලෝ මුළු සිස්ටම් එකක්ම හදලා තියෙනවා. ජනෙල් විතරක් නෙමේ, දොරවල් විතරක් නෙමේ, ඇක්සසරි විතරක් නෙමේ, මැකනිසම්ස් පවා ඒගොල්ලෝ අලුතෙන් අඳුන්වලා දීපු ඒවා තියෙනවා. ඒ කියන්නේ මේක බිල්ඩින් සිස්ටම් එකක්. ඒගොල්ලෝ කරපු හොඳම දේ තමයි හරිම අපක්ෂපාතීව මේවායි හොඳ නරක වග විභාග කරන එංගලන්තයේ තියෙන ලෝකෙ ලොකුම ආයතනයට ඇලුමිනියම් සර්ටිෆයි කරන ආයතනයට දීලා හැමෝටම පේන්න ඒගොල්ලෝ සර්ටිෆයි කරා මේ ප්‍රොඩක්ට් එක ටෙස්ටඩ් ඇන් ප්‍රූවන් කියලා. දිග කතාවක් කිව්වේ.
1: හරි.
0: එපා වෙලා තියෙන ඔබ මේ අතන මෙතන මේ මේ මේ මේ සමාජ ජීවත් වෙන්න හලෝ මාර අමාරු. මේක මේ මේ බිස්නස් ඉන්ඩස්ට්‍රි මේ ලෝකයක.
1: හරි.
0: ඔබ මොන තරම් ෂූඩ් උනත් ඔබ මොන තරම් නැ මොන මීටරේ තිබ්බා ඔබ මොන මොලකාරයා වුණා.
1: හරි.
0: අපේ තියෙන පොඩි ඉක්ක වැටෙන තැනකින් අල්ලලා අපිට දෙනව දීමනාවක් මුකුත් නැ අපිට හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා. ඒකයි පාරිභෝගිකයෙක් හැටියට ඔබ පරිස්සම් කරගන්න ඕනේ. නැත්තම් ඔබට මේ හැම දෙයක් ගැනම කලකිරෙනවා. ඔබ හොඳ මිනිහෙක් වුණා කියලා ඔබට කවුරුවත් අනතුරක් කරන්නේ නැහැ. නරක මිනිස්සු ඔබ දිහා බලන්නේවත් නැහැ කියන තැනට එන්න එපා. ඔබ කොටියව කන්න තුරන්ට කොටිය ඔබව කනවා කියලා මතක තියාගන්න. හැම වෙලාවෙම දීර්ඝ කාලීනව දෙයක් කරන හැම වෙලාවකම හොඳ ප්‍රොඩක්ට් එකකට යන්න. එතෙන්දි සල්ලි බලන්න එපා. සල්ලි දැනට ප්‍රශ්නයක් නම් පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. අතේ තියෙන එකෙන් මොකක් හරි කරගන්නවා. නෑ ඒක කරන්න එපා. ඒකට ඔබ වන්දි ගෙවනවාමයි. ඔය අඩුවට ගන්න එකට ඔබ දෙපාරක් ගෙවනවා. ඒ නිසා පොඩ්ඩක් ඉන්න. ණයක් තුරහක් වෙලා හරි කරන් දාන්න. දාලා නිදහස් වෙන්න. මොකද ඔබ පාරිභෝගිකයෙක් හැටියට මේ සොසයිටි එකේ ඉන්න ඕනේ. ඔබ කලකිරින්න හොඳ නෑ හැම දෙයක් ගැනම. නෑ ඔබට එපා වෙනවා. ඔබ නම් අපි මට කලින් මෙයාව එපා වෙනවා. මටත් මෙයාව එපා වෙනවා වෙලාවකට.
1: මට මාව එපා වෙනවා.
0: ඔව්. අන්තිමට වෙලා තියෙන කිසිම තේරුම නැ මේ අපි හැමෝටම මෙයාව එපා.
1: ආමනි එපා වෙලා. වචනයක්වත් කතා කරේ නෑ.
0: ඔව්. වචනයක් කිව්වේ නෑ. එතකොටත් එපා.
1: Right.
0: ඇලුමික්ස් අර මතක තියාගන්න. ආයෙනම් මට මහන්සි දැන් මේ ඇලුමික්ස් කරනවා කියලා.
1: 7 විනාඩි 46යි.

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අමෘතා.
5: ඔබ A-levels of sunglasses with the NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the City University the place to be. ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
6: This was a විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
7: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
9: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

හතයි විනාඩි පනහයි වෙලාව මතක් කරන්න ඕනි කමර්ෂල් බෑන්ක් එකෙන් ඔගලන්ට ෆික්ස් ඩිපෝසිට් වලට ඉහළම පොලියක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා 11%ක් දක්වා. ඉතින් ඒ වාසිය ලබා ගන්න කමර්ෂල් බෑන්ක් එකට කෝල් කරන අපි නම්බර් එක දෙන්නම්. 13:16 තමයි නම්බර් එක. පෙරඩුවා මතක් කරනවා තාමත් ඒගොල්ලන්ගේ වාහන සීරීස් එකම ඒගොල්ලන්ට පුළුවන් පරණ ගානට දෙන්න. හැබැයි තොග අවසන් වෙනතුරු පමණයි. පෙරඩුවා ෂෝරූම්ස් වලට යන්න ගිහිල්ලා බලන්න අනිවාර්යෙන් ඔබ ආස වෙයි.

0: අපි අදත් කතා කරනවා ප්‍රයිම් ගරුප් එකේ කඩවත තියෙන ස්පෙෂල්ම ස්පෙෂල් ප්‍රොජෙක්් එක ගැන වැඩි විස්තර කියන්න. ඊට පස්සේ අපි තවමනාද පොඩක්කින් පොඩක්න හරි අපි ඊට පස්සේ කතා කරන්න ඕනි කලරප් ගැන. කලරප් වල වහල සම්බන්ධයෙන් අපි ඉස්සර කතා කරා. මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලින් එක ගැන තමයි කතා කරන්නේ. කලරප් lk.com සයිට් එකට ගියොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒත් එකම හච් 15 පැකේජ් එක ගැනත් මතක් කරන්න ඕනි. විෂන් කෑයක ආරාධනාවක් තියෙනවා මේ දවස්වල. විෂන් කෑයකේ මේ ඇස් පරීක්ෂාව සම්බන්ධයෙන් මේ අපේ ඇස් දෙක ගැන විෂන් කියා තරම් උනන්දු වෙන කෙනෙක් මං දැකලා නැති තරම්. මොකද අපි හැම තිස්සෙම උනන්දු කරනවා මේ ඇස් පරීක්ෂාව කරගන්න කියලා. මොකද ඇස සම්බන්ධව ගැටලුවක් ආවොතින් ඒක දිගින් දිගට මේක එහෙමම ඉස්සරහට ගියොතින් ආයි රිවර්ස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ඇස් සම්බන්ධව තියෙන්නේ. ඔහොමම ගිහිල්ලා කවදාරි පේන්නේ නැති තැනටම යන්න පුළුවන්. ඉතින් ඒ නිසා පොඩි හරි වෙනසක් දකින්නවා නම් ඔබේ ඇස්වල විශේෂයෙන්ම gedara තාත්තිගේ ඇස් දෙකේ මොන හරි වෙනසක් ඔබට පේනවනම් නැත්නම් ඔබ තාත්ත කෙනෙක් නම් ඔබට තේරෙනවා නම් මගේ ඇස්වල පොඩි දුර්වලතාවයක් තියෙනවා වයසින්ද අවුරුදු 40ක් න්ද අවුරුදු 50ක් න්ද 60ක් න්ද කියලා හිතනවා වෙන්න පුළුවන්. ඒක පොඩක් එහෙම වයස යන හිඳ වෙන්නේ නැති කියලා හිතලා ඒකට අග්ගාල අමතක කළා දාන සිස්ටම් එකනේ තාත්තලගේ තියෙන්නේ නේද? හැබැයි තාත්තා ඔබේ ඇස්වල මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් විෂන් කෑයකට ගිහලා ඇස් දෙක චෙක් කරගන්න. ඊට පස්සේ ඒකට විසඳුමක් ලබා ගන්න පුළුවන් විෂන් කෑයකින්. හදිසි හරි ප්‍රශ්නයක් නැහැ කියලා දැනගත්තොත් හිතේ නිදහසම වටිනවනේ නේද? ඉතින් අම්මව තාත්තව විෂන් කෑයකට එක්කගෙන යන්න දරුවන්ටත් මතක් කරනවා බිරිඳටත් මතක් කරනවා හස්බන්ඩ්ගේ වගේ පොඩි හරි ඇස්සල ගැටලුවක් දැක්කොත් විෂන් කෑයකට එක්කගෙන යන්න. ගැටලුවක් දැක්කත් නොදැක්කත් එක්කගෙන යන්නකෝ. එතකොට ගැටලුවක් තියෙනවද නැද්ද කියලා හරියටම දැනගන්න පුළුවන් විෂන් කෑයකින්. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන අදත් කතා කරන්න ඕනේ. එක චාර්ජර්කින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් සුපිරිම සුපිරි භාණ්ඩයක් තමයි චෙතක් කියලා කියන්නේ. අපි සිංහ එකත් එක්ක මේ දවස්වල කතා කරන්නේ ඒගොල්ලන්ගේ ෆ්‍රිජ් ගැන. විදුලිය 50% ඉතුරු කරලා දෙන්න පුළුවන් සුපිරිම සුපිරි ෆ්‍රිජ් එකක් තියෙනවා සිංහ එකේ. අපි වැඩි විස්තර කියන්න. අද උදේම අපි ඇලුමික්ස් ගැන කතා කරා. ඒ වගේම පැල්වත්ත කිරි ගැන මතක් කරන්න ඕනි. අපේ රටේ නැවුම් කිරි එක පැල්වත්ත. ඊට පස්සේ බජාජ් ත්‍රීවීල් ගැන. මොකක් හරි ත්‍රීවීල් එකක් ගන්නවා කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබේ ඔළුවට අපි දානවා හොඳම හොඳ දෙයක්. ඒ තමයි මොකක් හරි ත්‍රීවිල් එකක් නෙමෙයි ඔබ ගන්න ඕනේ බජාජ් ත්‍රීවිල් එකක්. ආ ඇයි එහෙම බජාජ් එකක්ම ගන්න ඕනේ කියන්න හේතු කියන්නම්කෝ. හේතු සෑහෙන ගාණක් කියන්න පුළුවන්. දැන් කියන්න වෙලාවමදි. තව ටික වෙලාවකින් කියන්න. අපි honor phones ගැන මතක් කරනවා. X9D phone එක ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ. බිම වැටුනට කැඩෙන්නේ නැති සුපිරිම phone එක ගැන. Cargill's Food City මතක් කරනවා. shop කරන්න එන්න. හැමදාම වගේ market එකේ තියෙන අඩුම price එකට ඔබට හොඳම shopping experience එකක් ගන්න පුළුවන් තැන තමයි Cargill's Food City. NLB එකේ අපි ඊයේ දවසේ කතා කරා සුබ දවසක් lottery එක ගැන. අද තව ඒගොල්ලන්ගේ තව එකක් ගැන අපි විස්තර කියන්න. ඉතින් දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම කරලා තියෙන lottery තමයි NLB ගාව තියෙන්නේ. මේ ඔක්කොමත් එක්ක ඔබට කරන්න කියලානේ ඔක්කොම දේවල් කිව්වේ. හැබැයි කරන්න එපා කියලා දෙයක්වත් අපි මේ දවස්වල කියනවා. ඒ තමයි ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ට්‍රයි කරන්න එපා. ඒක වෙන වැඩක් නෙමෙයි, කෙරෙන වැඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා බොරුවට සල්ලි ටික නාස්ති කරගෙන ජීවිතෙත් නිකන් දැන් ඔබ ප්‍රශ්නවල ඇති ඊටත් වඩා ප්‍රශ්නවල නිකන් හරියට අපායේ දුක් විඳිනා තරම් ප්‍රශ්නවලට වැටෙන්නේ නැතුව වැඩේ ගොඩින් බේරගන්න. හරිද? රැවිල් ටීලි කාර්යයන්ට අහුවෙන්න එපා. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න බෑ. එච්චරයි. උදේ 7:55.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: අනුග්‍රහය.
3: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: Hi Navin bro, good morning.
5: Good morning. අපි පත්‍ර වලට යන්න කලින් අනුග්‍රහක බෞතම මතක් කරලෙමු. අපි මුලින්ම කතා කරන්නේ GWM ගැන. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් තමයි ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ. මේ GWM වාහන රේන්ජ් එකක්ම තියෙන අපිට කතා කරන්න. හවල් H6 එක, හවල් H6 GT එක, ටැංක් 500, ටැංක් 300 විදියට හයිබ්‍රිඩ් සහ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහන රේන්ජ් එකක්ම ඔබට බලා ගන්න පුළුවන්. යන්න GWM Experience Center එකට. යුනියන් ප්ලේස් එකේ හයිඩ් පාර්ක් කෝණේකේ තමයි ලොකේෂන් එක තියෙන්නේ. කලින් කතා කර වෙලාවක් වෙන් කරගෙන මෙන්න මේ නම්බර් එකට කතා කරන්න පුළුවන් ඔබට. 0117888666 තමයි නම්බර් එක. ඊට පස්සේ ගිහිල්ලා වාහනේ බලලා එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඔබේ අලුත් වාහනයට අලුත් ස්ටෙප් එක තියන්න මේකද හරිම වෙලාව කියලා GWM ගෙන්නා බෙදා හරින්නේ. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඊට පස්සේ අපි මතක් කරන්න හදන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම් ගැන. දැන් මේ දවස්වල මොන හරි ගෙයක් හදනවා නම්, හරි ඔෆිස් එකක් හදනවා නම්, හරි මොකක් හරි කඩයක් හරි හදනවා නම්, ඒකේ මේ ඇලුමිනියම් පාර්ට් එකක් තියෙනවා නම් ඔබේ ෆැබ්‍රිකේටර් කතා කරලා ඉක්මනටම කොටේෂන් එකක් ගෙන්න ගන්න. ස්විස්ටෙක් වලින් මේ වැඩේ කරගන්න ගියොත් කොච්චරක විතර ගාණක් යයිද කියලා. ඊට පස්සේ ඒ කොටේෂන් එක ගත්ත ගමන් එක වට්ස්ඇප් කරන්න 076-780-7000ට 076-780-7000ට වට්ස්ඇප් කරන්න. ඊට පස්සේ ඔබේ වැඩේ ස්ටාර්ට් කරගෙන යන්න. ටික දවසකින් ස්විස්ටෙක් ඇලුමිනියම් එකකින් ටීම් එකක් ඇවිල්ලා ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා බලයි. ඊට පස්සේ ඔබට ඔබේ වැඩේට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් එකක් දෙන්න එයාලා ලෑස්ති වෙලා ඉන්න. හොඳම දේ කෑෂ්බැක් එක නෙවෙයි, ඔබ ඇලුමිනියම් පාවිච්චි කරන්න ගත්ත තීරණයම හොඳයි. ඒකත් එක්ක ස්විස්ටෙක් වලින් මේ වැඩේ කරොත් ඔබට වැඩේ වරුණාට පස්සේ ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් ස්විස්ටෙක් එකකින් ලැබෙනවා. ඉතින් දැම්මම කොටේෂන් එක අරගෙන 076-780-7000ට වට්ස්ඇප් කරන්න. රුපියල් මිලියන 2.5ක් දක්වා ඔබට කෑෂ්බැක් එකක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම කොයි කාලේ මොන විදියක සල්ලි හදිස්සියක් ආවත් හොඳම විසඳුම CDB Gold Loan ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. රන් පවුමකට ඉහළ මත්තිකාරමක් අඩුම පොලියකට CDB වෙතින් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස්වල ඔන්න අලුත් වැඩක් යනවා. CDB Gold Loan එක ගනුදෙනු කරන ඔබට පළවෙනි මාසේ පොලිය, ඒ පොලියෙන් භාගයක් ඔබේ අතට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හරියටම කිව්වොත් පළවෙනි මාසේ ඔබ ගෙවන්නේ පොලියෙන් භාගයයි, ඉතුරු භාගේ ඔබේ අතට එනවා. වැඩි විස්තර දැනගන්න ඕන කතා කරන්න 011-7-388-388 නැත්තම් ළඟම තියෙන CDB එකටකින් වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
0: හරි,
5: යන්න හදන්නේ පත්‍රවලට. අද මේ අරුණ පත්‍රයේ සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන වැඩිවීම වලට.
0: හරි,
5: පළවෙනි එකෙන් පටන් ගන්නම්. මේ පළමු වැඩිවීම අත්‍යවශ්‍ය බඩු මිල 10%කින් ඉහළට, අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයන කරුවෝ සඳහන් කරනවා. බහලුම් ගාස්තු 105%කින් ඉහළ යාම, ඩොලරේ අගේ වැඩිවීම, රක්ෂණ ගාස්තු වැඩිවීම සහ අනෙකුත් සියලු වියදම් සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගත්ත කියලා තමයි ඔන්න සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ මාසින් ඇති වෙන්න පුළුවන් කියන මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක්ම යම්කිසි සීමාවන් පනවලා තියෙනවා මේ බාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන්. කොමුණත් මේ කාලගුණ විපර්යාස, යුද්ධමය තත්ත්ව, ඊට පස්සේ රුපියල පිරිහීම, මේ වගේ හැමදේමත් එක්ක ස්ථිර විසඳුමක් ඉක්මනට ගත්තේ නැත්තම් මේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල කොතනින් අතර වේද කියලා කියන්න බැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන්න හදන්නේ දෙවන වැඩිවීමට.
0: හරි, මොකද්ද?
5: අනිද්දා සිට ගෑස් මිලත් නැගි ලිටර ලාෆ් ඔන්න දෙකම වැඩි වෙනවා කියලා තියෙනවා. මේක මාසිකව සිද්ධ වෙන වැඩිවීම. හැබැයි මේ මැයි මාසයට අදාළව ලිටර සමාගමේ වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. එයාලා අප්‍රේල් මාසෙත් තමයි වැඩි කිරීම සිද්ධ කරේ. කිලෝග්‍රෑම් 12.5 ලිටර ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 4765, කියන්නේ රුපියල් 775කින් තමයි ඒ අප්‍රේල් මාසේ වැඩිවීම සිද්ධ වුණේ. ඊට පස්සේ කිලෝග්‍රෑම් 5ක ලිටර ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 308කින්, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩර් එක මිල රුපියල් 140කින් වැඩි වුණා. ඒ වගේම ලාෆ් ගෑස් මිල මැයි මාසේ 6 වෙනිදා වැඩි වුණා. ඒක කිලෝග්‍රෑම් 12.5 රුපියල් 545යි. ඊට පස්සේ 45කින් තමයි වැඩි වුණේ. ඊට පස්සේ ඒකේ ගාන රුපියල් 6245ක් වුණා. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 220කින් වැඩි වුණා. ඒකේ මිල රුපියල් 2500යි. අපි දැන් යන්න හදන්නේ තුන්වෙනි වැඩිවීමට.
0: හරිද?
5: ජල ගාස්තුව ගැන තීන්දුව 30 වෙනිදා. තාම වැඩි කරනවා කියලා නෑ, හැබැයි වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. දැන් 19 වෙනිදා තීරණයක් අරන් තියෙනවා. පළවෙනි මාස 6 ඇතුළත ජල ගාස්තු වැඩිවීමක් කරන්නේ නෑ. දැනට තියෙන මිල ගණන් වලින් එයාලගේ මේ වියදම් ටික කවර් කරගන්න පුළුවන් කියලා කොහොමුණත් මේ 30 වෙනිදාට තීරණයක් ගන්නවා කියලා සඳහනක් කරලා තියෙනවා. අපි ඊට පස්සේ යන්න හදන්නේ
0: ඊළඟ
5: වැඩි කිරීමට. බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ.
0: හරි.
5: එහෙම කියනවා ප්‍රවාහන නියෝජ්‍ය ඇමති. වැඩි නොකළොත් රුපියල් 25ක ඩීසල් සහනාධාරයක් ඕන පෞද්ගලික බස් සංගම් කියනවා. ඒකත් එක්ක මේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියනවා දැන් පවතින මිල 104කින් වැඩි වුණා නම් විතරක් බස් ගාස්තු වැඩි කරන්න පුළුවන්. දැනට එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒකෙ හින්දා බස් ගාස්තු වැඩි කිරීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා කොහොමුණත් 4 වෙනිදාට කොළඹට ඇවිල්ලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔන්න බස් හිමියන්ගේ සංගමය කියනවා. එයාලා කියනවා 15%කින් පමණ එක බස් ගාස්තු වැඩි කරන්න ඕන, නැත්නම් එයාලට අර කියපු තෙල් සහනේ දෙන්න ඕන කියලා තමයි මතක් කරන්නේ. ඒත් එක්කම ඩොලරේ රුපියල් 336 මේ ඊයේ දවසට
0: ප්‍රෙෂරුත් වැඩි වුණා.
5: හරි, අපි දැන් යන්න හදන්නේ දින මින පුවත් පතට මූල්‍ය මගඩි වලින් ජනතාව බේරගන්න මහ බැංකුවෙන් වැඩසටහනක්. මේ අර හැකරුන් ස්කෑම වරුන් ගැන තමයි මේ කියන්නේ. මේ වැඩේ ආරම්භ වෙලා තියෙන්නේ බී ස්කෑම් ප්‍රූෆ් ජාතික මෙහෙයුම් විදියට. ඊයේ කෙනේ දෙවනිදා තමයි මහා බැංකු මූලස්ථානය කියන්නේ කොළඹ කොටුව මහා බැංකු මූලස්ථානය තමයි මේ වැඩේ ආරම්භ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ තමයි මේ වැඩසටහනේ ප්‍රධානත්වය අරගෙන තියෙන්නේ. එතනදී ඔහු කියනවා මේ වැඩේ මහා බැංකුවට පමණක් තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේකට ශේෂ්ත්‍ර කිහිපයකගේ සහයෝගය අත්‍යවශ්‍යයි කියලා. මේ ජාතික මෙහෙයුම හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීම මහා බැංකුවේ මූලික බලාපොරොත්තුවයි කියලා තමයි මතක් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ ස්කෑම් එකකට අහු වුණාම සමහරු කියන්න බයයි මට මේ වගේ දෙයක් වුණා කියලා. හැබැයි ඒක වැරදි, මොකද තව කෙනෙක් ඒ අමාරුවෙම වැටෙන්න තියෙන ඉඩකඩ ඔබ අහුරනවා. ඉතින් බී ස්කෑම් ස්කෑම් ප්‍රූෆ් තමයි මේ ප්‍රොජෙක්ට් එකේ නම. අපි බලමු මේක මොකක් වෙයිද කියලා. ඒත් එක්කම බීල වාහන පැදපු 36,234ක් මාස 5ක දී දැලේ මේ ගොඩ කේදවාචකයේ කැබ්‍රතේරිය හිමිකරු තවමත් සැඟවිලා. පොයේ දවසේ දන්සල් දෙකකදී දවස පුරා මත්පැන් පානය කරලා මේ අර දන්සලේ සිදුවීම වෙන්න ඕනේ නැති දේවල්. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ දිව ඉන පුවත්පතට. ටිකක් දුක නිවුස් එකක් තියෙන්නේ.
0: හරි.
5: පොලිසියට පොලිසියම එපා වේ. ඈ? ඔව්. හරිද?
0: සීරියස්ලි?
5: එක දිගට පැය 15ක් 18ක් රාජකාරී කරන්න වීමෙන් ඉන්න පිරිසටත් පොලිසිය අප්‍රසන්න වෙලා. කොච්චර වැඩ කළත් වැටුප සොච්චමයි. මෙතන කතාවෙත් ඇත්ත පැත්තක් තියෙනවා. ඇත්ත පැත්තකින් සම්පූර්ණ කතාව ඇත්ත. මේකේ මේ අර වැඩිපුරම කතා කරන්න ඕන පැත්තක් තියෙනවා. දැන් පොලිස් නිලධාරීන් සීග්‍රේන් සේවය අත්හැර යාමට හේතුවක් වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් දෛනික රාජකාරී කරන්න පොලිස් නිලධාරීන් 85,000ක් පමණ ඕනලු. හැබැයි මේ වෙද්දීනේ 50,000ක් වගේලු. එතකොට ඉතින් කොහොමද ඔය ප්‍රශ්නේ එනවනේ? ඔකට මේ එක හේතුවක් වෙලා තියෙනවා කියනවා. 2022 න් පස්සේ රාජ්‍ය සේවයට සේවකීන් බඳවා ගැනීම අඩුවක් වෙච්ච හින්දා ඒකත් මේ හිංගියට හේතුවක් වුණා කියලා. ඒත් එක්කම දැන් මේ පවතින තත්ත්වයේ දිගටම ගියොත් දෙපාර්තමේන්තුවේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලත් දැනට ඉන්න උසස් නිලධාරීන් සඳහන් කරලා තියෙනවා. කාලයකට පස්සේ ක්‍රිකට් ගැන ඔන්න අද කතා කරන්න පුළුවන්කම
0: තියෙනවා.
5: ඔව්, බටහිර ඉන්දිය කොදේව කණ්ඩායමත් එක්ක තමයි අද ශ්‍රී ලංකා කණ්ඩායම තරග කරන්නේ. අලුත් නායකයෙක්, අලුත් කියන්නේ ඉතින් කලිනුත් කැප්ටන් කරලා තියෙනවා.
0: ඉඳ හිට
5: අපි බලමු ප්‍රශේකේයිද කියලා. මේ කුසල් මෙන්ඩිස් තමයි අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා. තරග තුනකින් මේ තරගාවලිය සමන්විතයි. රෑටද ලංකාවේ වෙලාවෙන් තරඟේ පටන් ගන්න. අපි බලමු හෙට අපේ මතේ වෙනස් වෙයිද කියලා. ඉගෙන සුබ දවසක්.
0: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ.
1: අනුග්‍රහ

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: වෙලාව උදේ 8:00 විනාඩි 4යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theatre Top Story.
1: ගිනියවි සහ පතරම් තොගයක් සොයාගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මත ගිනියවි දෙකක් සහ ජීව පතරම් සොයාගෙන තිබෙනවා. ඒ පොලිස් මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු ඩුබයි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ජාත්‍යන්තර රතෝ නිවේදන නිකුත් කර සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සංවිධානාත්මක අපරාධකරුවෙක්. ඔහුගෙන් ලද තොරතුරු අනුව ගිනියවි සහ පතරම් සොයාගෙන තිබුණේ මාතම්පිටිය ප්‍රදේශයේ සුසාන භූමියක සගවා තිබේදී. එහිදී පිස්තෝලාවක්, එම මැගසිනයක්, මිලිමීටර් 9 වර්ගයේ පතරම් 4ක්, මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩය දිය හැකි ගිනියවියක්, මිලිමීටර් 9 වර්ගයේ මැගසිනයක් සහ පතරම් 3ක් සොයා කෙරුණා. දැන් විදෙස් පොතක්. ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු හමුදාව පවසනවා. ඇමරිකානු මාධ්‍යම අනදෙන නිලධාරී බලකාය ප්‍රකාශ කළේ ඉරානය විසින් නැව් සහ ගල්ෆ් රටවලට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළූ බවයි. ඉරානය විසින් එල්ල කිරීමට උත්සාහගත් ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස හොමු සමුද්‍ර සන්ධියේ පිහිටි කෙෂුම් දූපතට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මාධ්‍යම අනදෙන නිලධාරී බලකාය සඳහන් කළා. ඇමරිකාවෙන් පලිගැනීමක් ලෙස මිසයිල් සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් කලාපීය රටක ඇමරිකානු කඳවුරු සහ හෙලිකොප්ටර් යානාවලට පහර දුන් බවයි ඉරානය පැවසුවේ. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ දෙපාර්ශ්ව අතර මාස ගණනාවක් පුරාවට පැවති සටන් විරාම සාකච්ඡා ඇන හිටීමත් සමගයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ලෝක ජීවත්වෙන්න නම් ගැන ඉස්සරනං ඔය හය හතර දැනගත්තාම අට පහ දැනගත්තාම පුළුවන් කියලගෙන. ඔය හය හතර දන්නවද? මොක දහය?
1: දිව්‍ය ලෝක හයයි අපාය හතරයි.
0: ඔයා යන්නේ කොයි එකටද? හයෙන් යන්නේ මේ හතරෙන් යන එක කියන්නේ.
1: මට විශ්වාසයි මං හයෙන් යන. මං කියන එකට හා කියන මෙතන ලෑස්තිද? හරි.
0: හයෙන් නෙමෙයි. ඔය අපායත් යන්නේ බඩ ගාන යන්නේ. ඇවිදන්නේ නේ යන්නේ.
1: හරි නේ අපාය
0: මොකද අට පහකේ?
1: ඔෆිස් ටයිම් එක.
0: ඔෆිස් ටයිම් එක අට පහ නෙමෙයිනේ. ඔෆිස් ටයිම් එක 9 to 5. 9 පහ.
1: හා. අට පහ කියන.
0: අට පහ දන්න තිත් පොරක් එක්කද මම මේ ඉන්නේ?
1: අටලෝ දහම?
0: අටලෝ දහම? පහ.
1: පහ.
0: පහ මොකද්ද? පස් පංගුද?
1: පස් මහ බැලු.
0: පස් මහ බැලු?
1: ද තින්නේ.
0: මොනවද පස් මහ බැලු?
1: අනේ මේ ඔයත් එක්ක බෑ. අට පහ.
0: පෙන්නන්න ඉතින් හැමදේම දන්නවා.
1: ඉන්නේ ඉන්න මම
0: හැමදේම කියවලා තියෙනවා. ඔයා හැමදේම දන්නවා. ඔයාට මේ මතක නැතුවනේ තියෙන්නේ.
1: 3 5 නම් දන්නවා.
0: 3 5 නෙමෙයි මං අහන්නේ පහ මොකද්ද කියලා නේද? 8 5 අහන්නේ.
1: 8 ලෝ දහමයි.
0: 3 5 හදනවා දැන් මට හිතුනොත් එහෙම ටිකක් වෙලා මම බලන්න බැරුව. පංච නීවරණ. පංච සීලය වගේ නිකන් ළඟතනකින් අල්ලක් කොට කරගන්න බෑ නේද?
1: හරි ඔකේ. 8 ලෝ දහමයි පංච සීලය.
0: ඔය දත් කහපාට වෙලා තින්න ඕන.
1: මොකද මේ? මොකද? බේබේ calm down.
0: 8 5 දැන්න නිසා තමයි දත් දෙක කහපාට කියන දෙක.
1: හරි. ළඟට ආවනේ. මට සතුටුයි.
0: හරිද? ඉස්සර ওই ටික දැනගත්තාම 6 4 දැනගත්තාම ඇති කියලා කියන එක ලොකු කතාවක්.
1: හරි.
0: 6 4 දන්න මිනිහා ඒක මෙකනිසම් එක දන්න. මොකද්ද මේ කියන්නේ කියලා.
1: හරි. ජීවත් වෙන්න දන්නවා.
0: අපායටයි දිව්‍ය ලෝකෙටයි ඔය කියන කැලේ දෙකට කලින් තව ගොඩක් දේවල් ටිකක් තියෙනවා. මිනිස්සු නිකන් දිව්‍ය ලෝකේ යන්නේ නැහැ
1: නේ. ඕ.
0: මිනිස්සු නිකන් අපාය යන්නේත් නැහැ. ජීවත් වෙන විදිය ඔය දෙකෙන් උගන්වන්න පුළුවන්.
1: හරි, ඔකේ.
0: 6 4. ඒකයි කියන්නේ මේ 6 4 දැනගෙන ඉන්න ඕනේ කියලා. දැන් මේ ලෝකේ 6 4 විතරක් දැනගෙන ඉඳලා බෑ. දැන් අපි 6 4ට අමතරව මේ වෙලාවේ ලෝකේ ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක බොරතෙල් බැරල් එක ගන්නත් දැනගන්න
1: ඕනේ. ඔව් ඔව් ඔව්.
0: නැත්තම් මේ මිනිස්සු බොරු කියන ගණවත් තමයි. දැන් අපි අද හොයලා බැලුවා බ්‍රෙන්ට් වර්ගයේ ක්‍රූඩ් ඔයිල් බැරල් එකක් ඩොලර් 97.65යි.
1: හරි.
0: WTI වර්ගයේ බොරතෙල් බැරලයක්. වඩ බොරතෙල් බැරලයක් කියුවේ හැකිද?
1: බොරතෙල් බැරලයක්
0: ඩොලර් 94.64යි. කියන බලන්න බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 97.65 කියපල්ලකෝ බලන්න.
1: දැන් ඒකද ප්‍රශ්නේ?
0: ඒක තමයි ප්‍රශ්නේ.
1: හරි බලගෙන බෙන්ට් වර්ගයේ
0: හරියටම හරි බෙන්ට් මල්ලි මම වඩාගෙන ගිලිටගෙන ඉන්නේ.
1: අය අයක chance එක chance only. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.65යි.
0: WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.64යි.
1: WTI වර්ගයේ බොරල් බැරල්
0: එකක බ්‍රිල බ්‍රරල් බ්‍රල් බ්‍රුල් බ්‍රරල් බ්‍රල් බ්‍රුල්
1: බ්‍රෙන්ට් එක කිව්වනේ
0: බඩ බුරුල් වුණා නේද? ඈ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරල් එක බ්‍රිල කියන්නේ කියලා පේනව නේද?
1: 94.
0: ඔන්න ඕකයි පුතා ලංකාවේ නිවේදන කලාවට වෙලා.
1: කඩ කියන්නේ හුස්ම අරගෙන එක.
0: ඕක බෝන්ච් කඩනවා වගේ කඩලා කිව්වත් ඔය තමයි තත්.
1: ආ එහෙම
0: තමන්ට පුළුවන් ඉදිරිද කියන්නේ.
1: හරි වා කියන්න ඔගිතේ.
0: ඉතින් මිනිස්සු
1: හරි
0: දැන් මෙතන මේ පක්ෂ විපක්ෂ එන වලියක් නේ. දැන් විපක්ෂ කට්ටියට ඕනේ මොකද්ද? මොකක්ම හරි පටලවල බලය ගන්න පුළුවන් ගුල්ලෝ වගේ වේයෝ වගේ. දැන් වේයත් මෙහෙම ඇවිද හොයනවා මේකෙ විදින්න පුළුවන් තැනක් කොතනද තියෙන්නේ කියලා.
1: හරි ඔකේ.
0: Tamanta බලය තියෙන කාලේ හරියට වැඩේ කරා නම් අද වේයා වගේ ලෑල්ල උඩ ඇවිද දුර්වල තැන් හොයන්ට ඕනේ නැහැ නේද? තියෙන කාලේ කරා නම් හැමෝටම වෙන්නේ බලය තියෙන කාලේ ආපු වැඩේ අමතක වෙන එක තමයි. හැමෝම කරන්නේ අන්තිමට මිනිස්සුන්ව ගොනාට අඳන එක තමයි. ඒකේ ප්‍රතිඵල ආවට පස්සේ තමයි කල්පනා කරන්නේ ෂි අපිට මෙහෙම නෙමේනි කරන්න තිබ්බේ.
1: ඒකනේ.
0: මේ නුවණ පහළ වෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්නකොට නෙමේනි.
1: විපක්ෂයට ආවම.
0: ඔව්. අවුරුදු කීයක් රජකම් කරලද ඔය? දැන් ලෑල්ලේ හිල් තියෙන තැන් හොයනෝ.
1: හරි.
0: දැන් වේයෝ වගේ. දැන් ගුල්ලෝ වගේ. දැන් මේකට ගොල්ලෝ ගහන්න පුළුවන් තැනක් හොයනෝ. ආණ්ඩුවත් අතාරින්නේ නැහැ. බුරු විදිනවා එහෙම් මෙහෙට මෙහෙන් එහෙට.
1: හරි. ඕකේ.
0: ඉතින් මම ඊයාගෙන හිටියා. අපේ මේ කැබිනට් තීරණ තීන්දුව දැනුම් දීමේදී අපේ මාධ්‍ය ප්‍රකාශක ඇමතිතුමා කියනවා, නලින්ද ඇමතිතුමා කියනවා, කිසිසේත්ම මේ ද බාල ගල්ලංගුරු කියලා කියන්න බෑ.
1: බී ගල්ලංගුරු
0: නෑ ආපල්ලකෝ. දැන් බාල ගල්ලංගුරු කියලා જાතියක් නෑ.
1: හරි.
0: ගෙනාපු ගල්ලංගුරු බාල. ඒ වගේම කරේ ගත්තේ. බාල ගල්ලංගුරු කියලා જાතියක් නෑ. ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න සිස්ටම් එකෙන්. බාල ගල්ලංගුරු කියලා જાතියක් නෑ. ගෙනාපු ගල්ලංගුරු වලින් අපේක්ෂිත කොලරිෆික් අගය ලැබෙන්නේ.
1: ඒ කියන්නේ බාලයිනි.
0: පිස්සු කතා කරන්නේ. පිස්සු කතා කරන්නේ.
1: හරි ඔකේ.
0: එහෙම ගන්න. වචන හරඹ කරන්න එපා. මේකේ නොතේරෙන මිනිස්සුත් ගොඩක් ඉන්නවා. තේරෙන මිනිස්සුත් ඒ තරමටම ඉන්නවා.
1: ඒකනේ අනේ.
0: ඔන්න ඔහොම ගිහිල්ලා ගිහිල්ලා තමයි මිනිස්සුන්ට අද වයිස් කියලා හිතෙන්නේ. ඔන්න බම්බුවක්ද කියලා. මිනිස්සුන්ට එහෙම හිතෙන තැනක් එනවා.
1: හරි.
0: බහුතරයකට හිතෙන තැනක් එනවනේ එහෙම. පොඩ්ඩක් calm down. Slow down. යම් වරදක් වෙලා තියෙනවා නම් ඒක සුදු හුණු ගාලා ගාලා ගාලා ඉවර කරන්න එපා. තුන් පාරක් ලයිට් බිල වැඩි වෙච්ච රටක ගල් ලඟුරු ඉඳලා ලයිට් බිල වැඩි වෙන්නේ නැහැ වගේ ඒවා කියන්න එපා. මොකක් හින්දාද වැඩි වෙන්නේ කියන්නකෝ. අපි කැත හින්දාද වැඩි කරන්නේ? අපි කැතයි. අපි කැතයි තමයි. අපි ලක්තර නැහැ තමයි.
1: අපි කළුයිද?
0: අපි කළු හින්දාද ලයිට් බිල වැඩි වෙන්නේ? නැත්නම් අපි උස නැති හින්දාද?
1: ඒක මොකද්ද රීසන් එක හරියට?
0: මෙයා ක්‍රීම් ගාලා ගාලා ගාලා සුදු වුණු හින්දාද ලයිට් බිල වැඩි?
1: ඕ ඒකත් මගේ සල්ලි වලින් මම ඒක කරගත්තා.
0: දැන් ඕක අහුවාම කියන දේ මම කියන්නේ.
1: හරි.
0: ඉස්සර හැම ගෙදරකම තිබුණ තෛලයක් සිද්ධාර්ථ කියලා. උලුක්කුවක් ආවත් වාතමාරුවක් ආවත් පිත කිපුණත් සෙම කිපුණත් පපු යමාරුවක් කවන ගානේ පුතේ සිද්ධාර්ථය අරන් ඉන්න මේ ගාන. සිද්ධාර්ථෙම තමා ගාන. ඒ ලෙඩේ මොකද්ද අදාළ නැහැ.
1: හරි.
0: ලෙඩා ගෙදර මලත් ගාලා තියෙන සිද්ධාර්ථ තෛලෙ තමයි. ඒක තමයි තියෙන ප්‍රථම ආධාරය හැටියට තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් මේ වෙලාවේ මොනවා වුණත් කට්ටිය ප්‍රස්තියලා මොකද්ද කියන්නේ මේක වෙලා තියෙන්නේ මැද පෙරදිග තියෙන යුද්ධ නිසා. දැන් කෙලින්ම යුද්ධ නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා අපිට දැන් මේ සීන් එක පොවලා තියෙන්නේ. මොන කුණ්ඩ බාලයක් කඩාංග වැටුණත් තියෙන සල්ලි ටික හොරු වරන් ගියත්
1: හරි
0: එකම පේමන්ට් එක දිතුම් පාර ගෙව්වත් වැරද්ද අන්තිමට වෙලා තියෙන්නේ ඇමරිකාව ඉරානෙට ගහපු එක. හෝමුස් වහපු එක.
1: හරි.
0: වෙන මොකක්කො වෙලා නැහැ වගේ තමයි පෙන්වන්න හදන්නේ. මම කියන්නේ ඔය තියරිය හැමදාම වැඩ කරන්නේ නැහැ. හරිද? පස් ගමනක් තෙල් ගියා, තුන් ගමනක් ලයිට් බිල වැඩි වුණා. නිකන් හිතන්නකෝ මිනිස්සුන්ගේ පැත්තෙන්. මිනිස්සුන්ට කොච්චර අමාරු ඇතිද කියලා.
1: ඕ ඒකනේ නේ.
0: ප්‍රෙස් එකක් තියලා මොනවා හරි කියන එක නෙමෙයි ඉස. නිකන් හිතන්න මිනිස්සුන්ට කොච්චර අමාරු ඇතිද කියලා. මේ ලයිට් බිල මොකක් හරි ගල්ලා ගෙවන්න එපැයි. ට්‍රාන්ස්පෝර්ට් බිස්නස් එකක් කරගෙන ඉන්න මිනිහා මොකක් හරි ගල්ලා මේක ඩීසල් ටික පෙට්‍රල් ටික ගහගන්න එපා. සමහර වෙලාවට ඒ මිනිහාගේ බඩ වියත තියෙන්නේ මොයි ඩීසල් පෙට්‍රල් ලීටරින් ඒකේ ගාන උඩනේ. එහෙම නේ මේ
1: කියන්නේ.
0: ඉතින් පොඩ්ඩක් සංවේදී වෙන්නකෝ. ඔය කොච්චර කිව්වත් අදටත් තෙල් ලංකාවට එනකොට ගොඩ බෑ මේ ගාස්තු පිරිසකසුම් ගාස්තු බෙදාහිරීමේ ගාස්තු වලට අමතරව IMF එක දීලා තියෙන ඕඩරයක් ඒකට ටැක්ස් එකක් ගහන්න කියලා අදටත් ඒ ටැක්ස් එක ගහනවා. ඒක මේ අර ඉස්සර කිව්වා වගේ කාගවත් සාක්කුවලට යන එකක් නෙමෙයි. බලාගෙන ගියාම කාගවත් සාක්කුවකට මුකුත් ගිහිල්ලා නැහැ.
1: ඒකනේ නේද?
0: ගියා නම් කුදලන් එන්න එපා.
1: ඒකනේ. එහෙනම් දැන් මේ වැඩි වෙන විදියට පුදුම විදියට නේ.
0: නේද?
1: ඒකනේ.
0: එහෙනම් අපි දැනුත් හිතන්නේ පැද්ද. දැනුත් කාගේ හරි සාක්කුවකට නේද මේ හැටි වැඩි වෙන්නේ
1: කියලා. වෙන්නේ කියලා.
0: එහෙම නෙමෙයි. මේ ටැක්ස් IMF එකෙන් අපිට ඕඩර් එකක් දීලා තියෙනවා. උඹලා ටැක්ස් ගහන්න ඕනේ හැම එකටම. හැම එකටම ටැක්ස් ගහන්න ඕනේ. ටැක්ස් ගහන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ.
1: හරි.
0: එහෙම තමයි කියලා තියෙන්නේ. ඉතින් IMF එකත් එක්ක පවුල් කනවා නම් අපිට එහෙම තමයි යන්න වෙන්නේ. ඒක මේ IMF එකට අපි පාඩමක් උගන්වන්න කියලා ආපු පළියට එක කරන්න බෑ. ඒවා තමයි ඇත්ත තත්ති. ඉතින් මම කියන්නේ එක සැරේ එක පාර එක ෂොට් එකට ඇත්ත කියලා අතහැරියානම් මේ කරදර වලින් භාගයක් ඉවරයි කියලා මම කියන්නේ. ඕන කෙනෙකුට
1: මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්.
0: ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔක්කොම වෙන්නේ මේ ප්‍රශ්නේ හින්දා නෙමෙයි.
1: ඒකනේ.
0: ඉතින් මේක මිනිස්සුන්ට කියලා දැම්මම ඉවරනේ. අපි අහලා තියෙන එක බොරුවක් වහන්න බොරු 1000ක් කියන්න ඕනේ කියලා. හැන්ද තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ නිසා බලලා බෙදන්න. හැන්ද දුන්නනේ මිනිස්සු.
1: ඕ ඒකනේ නේද?
0: ඉතින් තව දුරටත් මේ කල්පනාවෙන් හිටි ගමන් මේ යුද්ධේ එක පාට්ටම නතර වුණොත් යුද්ධ සම්පූර්ණයෙන්ම නතර වෙලා හෝමුස් හැයි ගාලා ඇරලා දැම්මොත්
1: ඔව් නේද?
0: එදාට කියන්න දෙයක්වත් හොයාගන්න එනවා.
1: ඒක නෙමෙයි. තාඩ මොකද කියන්නේ?
0: IMF එකට දොස් කියලා වැඩක් නැහැ. IMF එකට තියෙන රාජකාරිය අපි කෑවද, බිව්වද, අපි හොඳට කාලා බීලා මහත් වෙලා ඉන්නවද, අපි දැන් ලස්සන වෙලාද කියන කෝ වෙනක නෙමෙයි. IMF එකට තියෙන එක රාජකාරියයි. අපි යන්තම් පණ ගහයි ගෙහිරි 2028 වෙනකොට ණයටක වෙලාවට ගෙවනවා කියන එක ඇෂුව කරගන්න එක තමයි IMF එකට තියෙන රාජකාරිය. මොකද IMF එක වග කියන්නේ අපිට නෙමෙයි. IMF එක වග කියන්නේ අපේ රටට ණය දීපු ණය හිමියන්ට, අපේ රටට ණය දීපු මිනිස්සුන්ට. ඉතින් IMF එක දුක සැප කුමන්දා අසන නිරිඳුව වෙන කොයින්ද? ඒව හිතාගෙන ඉන්න පා IMF එක. IMF උන්ගේ රාජකාරිය ලැත්තන කරනවා. මැරෙන්න වැටලට තැන් ලබනවා. පණ තියෙනවා. ණය ගෙවන්න පුළුවන්. IMF. ඒක තමයි යගේ ජොබ් එක.
1: හරි.
0: සමහර මිනිස්සු දන්නේ IMF එක ඇවිල්ලා තියන්නේ ඇයි කියලා. මේ රටට දීපු ණය ආපහු ගන්න නම් කොහොම හරි යන්තම් හරි පණකෙන්ද මේන්ටේන් කරන්න ඕනේ. එළිය තියෙන සල්ලි ටික එකතු කරන්න ඕනේ. ඒ සල්ලි ටික රෙඩි කරන්න ඕනේ. මොකද 2028 ඉඳලා ණය දීපු මිනිස්සුන්ට සල්ලි කොහොම හරි අරන් දෙනවා කියන තැනනේ IMF එකකින්.
1: ආ ඒකනේ.
0: ඉතින් ওই ටික තේරුම් ගත්තාම අද 6-4 විතරක් දැනන් බෑ. මාකට් එකේ ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක දැනගන්න.
1: හරි.
0: රටේ ලෝකෙ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. එහෙම දැනගත්තාම මං හිතන පොඩි සහනයක් තියෙනවා.
1: නිකන් රැවටුනවා.
0: නිකන් අඳබළු අඳගුළු බීරි පාසලේ ඉන්නවා වගේ ඉන්න එපා. එහෙම ඉඳලා මේක කරන්න බෑ. එහෙම වුණොත් ඔබට මේ වෙන දේ තේරෙන්නේ නෑ. හැබැයි මිනිසුන්ට ඇත්ත කියන්න. ගල් ලඟුරු වලින් අවශ්‍ය බලාපොරොත්තු වෙච්ච ශක්තිය ජනනය කරගන්න බැරි වුණාම ඒ බලාපොරොත්තු වෙච්ච ඒ අඩුපාඩු ශක්තිය ජනනය කරන්න තියෙන්නේ අපිට එක ක්‍රමයයි. එක ඩීසල්. ඉතින් ඩීසල් වලින් ලයිට් හැදුවාම යුනිට් එකකට යන ගාන 100 ගාන
1: වැඩි වෙනවා.
0: මට ගාන මතක නැහැ.
1: හරි.
0: ඔය 114ක් 15ක් ඔය වගේ මහ විශාල ගාන. ඉලෙක්ට්‍රිසිටි හැටියට ගත්තොත් යුනිට් එක යුනිට් එකමයි. හැබැයි ඒ යුනිට් එක නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන්නේ මොන අමුද්‍රව්‍යද කියන එක උඩ ඒ යුනිට් එකේ ගාන වැඩි වෙනවා.
1: යස්.
0: ඉතින් ගල් ලඟුරු වලින් යුනිට් එකක් හදන්න යන ගානට වඩා කීප ගුණයක් වැඩි ඩීසල් පාවිච්චි කරලා යුනිට් එකක් හදන්න යන ගාන. ඉතින් ගල් ලඟුරු වලින් බලාපොරොත්තු වෙච්ච එක කරගන්න බැරි වුණාම ලයිට් කපන්න බැහැනි. ලයිට් කපුව මිනිත්තුට දන්නවනේ. මිනිස්සු ආවේශ වෙනවනේ ලයිට් කපු ගම.
1: මතකයිනේ.
0: ඒවා තියෙනවනේ.
1: හරි ඔකේ.
0: ඉතින් ලයිට් කොහොම හරි දෙන්න ඩීසල් වලින් පත්තු කරලා හරි ලයිට් දෙන්න වෙනවා. එතකොට ඉතින් ගාන වැඩි වෙනවා කියලා ඕන බබෙකුට තේරෙනවා.
1: ඔව් ඒකනේ.
0: ඉතින් මේක මේ ලයිට් බිලට එකතු කරන්නේ නැතුව කොහෙටද එකතු කරන්නේ කියලා කියන්නකෝ. කොහෙටද එකතු කරන්නේ?
1: කෑම මේවටද? වතුරටද?
0: ඉතින් මම කියන්නේ මේ
1: කියලා දැම්මනම් ඉවරයි දෙන්නේ.
0: මේ කියලා දාන්නකෝ.
1: ඕ ඒක ඇත්ත.
0: මට මතකයි ජනාධිපතිතුමාම කියනවා. ගල් ලඟුරු වලින් අපිට අවශ්‍ය කරන උත්පාදනය කරන්න බැරි වෙච්ච එක නිසා අපිට යම්කිසි එතන පොඩි පර්තරයක් තියෙනවා.
1: හරි.
0: තන පොඩි පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් කොටසක් රජයේ දරා ගන්නවා. කොටසක් මිනිස්සුන්ට දෙන්න වෙනවා. වෙන කොහොමද කරන්න කියලා අපෙන් ඇහුවානේ.
1: ඒකනේ නේ.
0: ඉතින් ඊට මාස දෙකකට තුනකට පස්සේ ඇවිල්ලා ප්‍රෙස් එකක් තියලා මිනිස්සුන්ට මේක දාන්නේ නැහැ කියලා තව කවුරු හරි කියනවා. ඉතින් අපිට හිතා ගන්න බෑනේ ලොක්ක කොයි එකද හරි කියලා.
1: අනිත් එක රජය දරා ගන්නවා කියලා කිව්වම ඉතින් රජයට සල්ලි එන්නේ කොහොමද කියලා බලනකොට එතනත් අපි ඉන්නවනේ.
0: ඒක තමයි.
1: ඉතින් අපි ඉන්නවා.
0: ඉතින් මම කියන්නේ මේ බැලුවම මේ හැම දාම කරන පටලැවිල්ලමනේ මේක. ඔව්
1: ඒ කියන්නේ අපි සියඹල ගෙනල්ලම නැන්ද මේ රට දියුණු කරන්න නේ.
0: සියඹල මේකට ආයේ කොතනද?
1: දැන් මං කියන්නේ ඉතින් මිනිස්සුනේ නේ මේ හැමදේම.
0: ලයික් ගැන කතා කර කර හිටියේ මේ සියඹල කොහෙන්ද?
1: සියඹල මේ කොහෙද සියඹල?
0: ඉතින් මම කියන්නේ දැන් අර බාල ගල්ලංගුරු ආ සෝරි සර් ගල්ලංගුරු වලින්
1: අපේක්ෂිත
0: ගල්ලංගුරු මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ බාල ගල්ලංගුරු නෙමෙයි නා මොකද්ද බං එකට කියන්නේ
1: නා බාල
0: අර අඩු වයසේ ගල්ලංගුරු
1: නේද ඔනේ
0: අර අඩු වයසේ ගල්ලංගුරු ඒක ගෙනහැල්ලා මේ වෙච්ච පාඩුව පිළිබඳව අදටත් එක්කෙනෙක්වත් ඉදිරිපත් වුණානේ අපිට කනගාටුයි මේ කියනකොට උනත් අපිට කනගාටුයි අපේ මිනිස්සුන්ට ලයිට් බිල් පොඩ්ඩක් වැඩි කරන්න සිද්ධ වෙන එක ගැන අපිට කනගාටුයි මේ ඩීසල් පෙට්‍රල් වියදම වැඩි වෙන එක ගැන
1: නේකනේ නේ
0: අපිට ආයේ මේ කනගාටුයි මේක වැඩි කරන්න වෙන එක ගැන පොඩි කාලයක් දෙන්න මේක මොකක් හරි කරලා දෙන්න
1: ඒක බලා ගන්න පුළුවන්
0: කනගාටු වෙන්නවත් මිනිහෙක් හොයා ගන්න කනගාටු වෙන්න මිනිහෙක් දෙන්න අපිට ඒ ගැන
1: එතකොට මේ මිනිස්සුගේ හිත නිවෙනවනේ නේද
0: දැන් ඔය අපිට උනත් දුකක් එනන මචං මට දුකයි මචං
1: yes අනේ
0: මට උදව්වක් කරන්න මේ වෙලාවේ බැරි වෙච්ච එක ගැන මට ඇත්තටම දුකයි මචං පොඩ්ඩක් අල්ලන් ඉන්න මචං කියලා කිව්වහම හරි මචං මොකරි බලන්නම්කෝ
1: ඒක ඕනි නම් බලා ගන්න ඔය මැච් වල මේ කවුද ධෝනි එහෙම මැච් පෙරදුනාම ඇවිල්ලා මීඩියා ඉස්සර ඇවිල්ලා කතා කරනවා හරි ලස්සන්ට ඒ කනගාටුව ප්‍රකාශ කරනවා ඒ විදිය බලා ගන්න ඕනි
0: මේමයි ඒකත් එක ආට් එකක් තමයි
1: අනිවාර්යෙන්
0: ඒ

0: ඔප්පු කරන්න අපි ගාව තියෙන එකම තුරුම්පු IMF. ඒක ඔප්පු කරන්න තමයි IMF සැරෙන් සැරේ අපිට ඩොලර් මිලියන 200ක් දෙනවා, 300ක් දෙනවා.
1: අපිත් එක්ක ඉන්නවා කියලා පෙන්වන්න.
0: නෑ, රට බංකොලොත් නෑ කියලා පෙන්වන්න. බංකොලොත් රටකට කවුරුවත් ණය දෙන්නේ නෑ.
1: Yes.
0: IMF කියන ඔන්න අපි තව 200ක් දුන්නේ. හොඳට දුනවා වැඩි.
1: අපි දෙනවා.
0: අපි දෙනවා මේ. අපි දෙනවා ඔන්න දුන්නා. හොඳට යනවා. වැඩේ හොඳට යනවා. අනිවාර්යෙන් ඕලඟ ණය අනිවාර්යෙන් අපි ආරම්භ වෙනවා. මෙච්චරයි. මේවා දැනන් ජීවත් වෙන්න. දැනන් ජීවත් වුණාම කොන්න තරම් පීඩාවට පත් වුණා. හිතට සැනසීමයි අඩුම තරමේ ඔබ අඳුරේ නෙමෙයි ඉන්නවා කිය. ඒ අයිඩියා එක හරිය ඔබ පොඩ්ඩක් සැනසීමට ලක් කරන. වෙන දේ දන්නවනේ.
1: ඒයි
0: මිනිස්සු කලවරට බය. වෙන දේ දන්නේ නැති නිසා. ලයිට් දාපු ගමන් බය නැතු වෙනවා. ආ මේක තමයි මේ වෙන්නේ.
1: බිල දැක්කම ආයේ බය වෙනවා.
0: ඔව් එහෙම පොඩ මාරු මාරු වෙනවා. මං කල්පනා කරන්නේ ඇයි මිනිස්සුන්ට ඇත්ත කියලා ඉවර කරන්න බැරි කියලා.
1: ඕ ඒකනේ.
0: ඇත්ත කියලා ඉවර කරන්න.
1: ඇත්ත දන්න මිනිස්සු ඉන්නවනේ.
0: මතක තියාගන්න ඕනේ නැහැ එතකොට.
1: ඕ යස්.
0: ඇත්තට පිටපතක් ඕනේ නැහැ කියලා කියනවා. එක් කියලා දාන්න. ප්ලීස්. ප්ලීස්. දෙපාර කොහෙද?
1: සන්තුනා.
0: දෙපාර කොහෙද? වැඩි උනා. දෙපාර කොහෙද වැඩි උනා? දෙපාර නාපන්ති.
1: දැන් කරන්න නැතුව ඉන්නේ එහෙම.
0: සයියෝ.
1: සයියෝ.

0: පහුගේ දවස්වල වෙච්චේවත් එක්ක ඩොලර් රේට් එකයි අරමේවා දැන් අහන්න එපා ඩොලර් එක වැඩි වුණේ ඇයි අරමේවා කොහොමද අඩු වුණේ අපිත් අහලා තියෙනවා ඩොලර් එක අතිශය අඩු කරේ කොහොමද කියලා දැන් ආයි ඩොලර් එක වැඩි වෙගෙන යනවා
1: හරි ඔකේ
0: තාවකාලික විසඳුම් දීලා ඒ වෙලාවේ මැජික් පින්නවට හැමදාම එහෙම තියාගෙන ඉන්න බෑ මේක
1: අල්ලගෙන ඉන්න බෑනේ නේ
0: අපේ රටට ගොඩ යනවා නම් ගොඩ යන දින එකම පාරයි
1: හරි
0: ඒ තමයි මේ රටට දන්න අයියා කෙනෙක් පුළුවන් කෙරුමක් මේ රටට ආයෝජන දෙක තුනක් අරන් එන්න ඕන
1: යස්
0: මට පුළුවන් නම් මං හෙට අරන් එනවා ඔයාට පුළුවන් නම් ඔයත් ගේන්න
1: ඕන අනිවා
0: කවුරුවත් කරනකම් බලන් ඉන්න ඕනෙත් නැහැ try කරන්න පුළුවන් මෙහෙමයි ආයෝජන ගේන

0: ක්‍රමයක් තියෙනවා. මොනවා වුණත් අපේ ෆයිනන්ශල් ඉන්ඩස්ට්‍රේක IMF එකෙන් තමයි ඇහැගහගෙන ඉන්නේ. ඒ නිසා අපිට මොනවාහරි සල්ලි ගේන්න බෑ. මොනවාහරි සල්ලි කාගේ හරි සල්ලි ගේන්න බෑ. කොහොමත් රටකින් රටකට එහෙම සල්ලි යවන්න බෑ. ඒ සල්ලිවල නීත්‍යානුකූල භාවය ඔප්පු කරන්න ඕනේ.
1: හරි ඔකේ.
0: කවුරු හරි කිව්වොත් එහෙම අච්චර දෙන්න හිටියා බලන්නකො දීගන්න විදියක් නැහැ කියලා ඒකෙන සල්ලිවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ සල්ලි එකතු කරගත්ත විදිය, ඒ සල්ලි කොහෙන්ද එන්නේ කියන එක ඔප්පු කරගන්න බැරි නම්, ඒ සල්ලි අපේ රටට දාන්න බෑ. කොටින්ම අපේ රටෙන් වෙන මම කියන්නේ නීත්‍යානුකූල කෑල්ල හොඳේ.
1: හරි.
0: හොරපාරෙන් යටින් වැඩේ යනවා සෙල්ලම් ලෝකේ ඕන තැනක තියෙනවා. ඒව ගැන කතා කරන්න මම දන්නේ නැහැ. මම දන්නේ නීත්‍යානුකූල කෑල්ල. අපේ රටකින් උනත් සල්ලි යවනකොට මොනවා හරි ආයෝජනයකට රටකට ගොඩාක් රටවල් වලින් අහන එකක් තමයි කොහෙන්ද ඔය සල්ලි එන්නේ කියලා. ඔයාට කොහෙන්ද ඔය සල්ලි කියලා අහනවා. ඒකට උත්තර බඳින්න පුළුවන් වෙනවා.
1: හරි.
0: ඒකට හරියම උත්තරයක් දෙන්න බැරි ඕනම සල්ලියකට කිසිම රටකට නීත්‍යානුකූලව බහින්න බෑ. දැන් මං හිතන්නේ ගොඩක් ප්‍රශ්න විසඳෙන්න ඇති.
1: Yes, අනිවාර්යෙන්.
0: නේ. ගොඩක් ප්‍රශ්න විසඳෙන්න තියෙන තමයි කිව්වේ.
1: හරි.
0: ඉතින් අපේ රටේ මේ බෙල්ල කැඩෙන ගානට ඩොලර එක ගියා. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ ඔය යන යෑමට 380 ටච් කරයි කියලා. ප්‍රාතිහාර්යකින් වගේ 340 ගානට 50 නෑ 360 ගානට විතර ටච් කරපු ගන්නේ.
1: 354ට ගිය එක.
0: ඔව්.
1: ආවා.
0: ඒකට ඒකට ටැක්ස් එක ගෙවලා ගන්නකොට ඉතින් හරි ගානට යනවනේ.
1: 360 ගානකට යනවනේ.
0: ඔව්. කපාටම 330 ගානට අයිත් පාර කඩ වුණා. මැජිකල්. අදටත් කවුරුවත් දන්නේ නැහැ මොකද්ද මැජික් එක කියලා. අනිත් අය දන්නවද දන්නේ මන්නම් දන්නේ. මමත් දන්නේ
1: නැහැ.
0: කොහොමද එකපාරට මේ ගානට අඩුනේ?
1: එක එක අදහස් තියෙනවා. ඒුණාට එක හරි විදියක් දන්නේ
0: නැහැ. කවුරු හරි කියන්නේ පැ. කවුරු හරි ඔෆිෂියලි කිව්වොත් අපි දන්නවා මෙන්න මේ ක්‍රමයට තමයි ඩොලර එක බැස්සුවේ
1: කියලා. Yes.
0: දැන් කොහොම හරි ආයෙත් පේනවා මාකට් එක දිහා දැක්කහම සත ගණන් වලින් රුපියලෙන් දෙකෙන් වගේ ආයෙත් පාරක් රුපියල පල්ලෙහාට ගිහිල්ලා ඩොලර එක උඩට යනවා. මේක නවත්තන්න තියෙන හොඳම ක්‍රමය ඉතින් රට ඇතුළට ආයෝජන ගේන. ඒ ආයෝජන ගේනවා කියන එක ලේසි පහසු නාට්‍යයක් නෙවෙයි. ලේසි පහසු නාට්‍යයක් නෙවෙයි.
1: මේ රටේ තියෙන වියදමයි හැම දෙයක් එක්කම එහෙම කරන්න කැමති මිනිස්සු.
0: ඔන්න අපි ආයෙත් පාරක් කර පැරඩොක්ස් කියන තත්ත්වයට යනවා.
1: හරි.
0: මේ රටට ආයෝජන ගේනකොට ඕනම ආයෝජකයෙක් බලන්නේ එයාගේ රිටර්න් එක. කිසිම ආයෝජකයෙක් මේ අපේ රට හදන්න සල්ලි දාන්නේ නැහැ. ඒක දැනගන්න එපා. අපේ ගොඩාක් අයට අපේ හිතේ තියෙනවා මේ පිටරටින් එන මිනිස්සු මේකට සල්ලි දාන්න ඕනේ අපිට ගොඩ යන්න කියලා. එහෙම එකක් තියෙනවනේ.
1: ඔව් ඒක ඇත්ත.
0: මිනිස්සු හිතන් ඉන්නවා මේ දැන් අපි අමාරු වැටලා ඉන්නේ. ඉතින් උන් දැනගන්න එපා අපේ රටට මේ මොන හරි ආයෝජනය කළා ආර්මිය කළා අපිව ගොඩ දාන්න. අපි එහෙම කරනවද? කාවරේ ගොඩ දාන්න? ඉතින් මේ මිනිස්සුත් ඒ වගේ තමයි. ඔය ඔක්කොම ව්‍යාපාරිකයෝ. ඒ මිනිහා ඉස්සෙල්ලාම බලන්නේ මේ රට ගොඩ යනවද කියන එක නෙමෙයි. මේ රටට ආයෝජනයක් ගේන මිනිහෙක් ඉස්සෙල්ලාම බලන්නේ ඒ මිනිහා ගොඩ යනවද කියන එක. අපි හිතන් ඉන්නවා ඒ මිනිහා බලන්නේ අපි ගොඩ යනවද කියලා. අපි ගොඩ යන්නේ නැ නේද? එයාට වැඩක් නැහැ.
1: ඒ මිනිහා ගොඩ ගියොත් තමයි අපි ගොඩ යන්නේ.
0: ඒ මිනිහා ගොඩ යන අස්සේ අපි ගොඩ යන්න පුළුවන් ජාතිය ආයෝජන ගේන එක තමයි මෙතන මැච් එක. කොහොමද ආයෝජනයක් ආපුවහම රැකී රක්ෂා ප්‍රමාණය වැඩි වෙනකොට පිටරට ඩොලර් කුට්ටියක් මෙහි ඇවිල්ලා මෙහෙ පොළවේ හිටවනකොට
1: හරි
0: අන්න ඒකේ වාසිය අපිට ඍජුව සහ වක්‍රව එන තැන් තියෙනවා.
1: හරි ඔකේ.
0: නමුත් කිසිම ව්‍යාපාරිකෙක් කිස් රුපියලක් වෙන රටක ආයෝජනය කරන්නේ නැහැ. Tamanට ඒකෙන් පැහැදිලිවම චීස් කෑල්ල වගේ වාසියක් පේන්නේ නැත්තම්. ඉතින් අපි ඒ ආයෝජකයාට ඔප්පු කරන්න ඕන ගිහිල්ලා ඉන්වෙස්ටර්ට
1: හරි
0: බ්‍රෝ මේ ඉන්වෙස්ට් කරන්න මේ අරව තියෙනවා මේ මේව තියෙනවා මේ අනික්ව තියෙනවා මේ දැම්මොත් ඔයාට මේව හම්බෙනවා ඔයාට අරව හම්බෙනවා මේ ටික කියන්න ඕනේ කිව්වට මදි අර මිනිහට ඕක කියලා හිතෙන්න ඕනේ.
1: ඕ ඒකනේ.
0: එහෙම නැතුව කුදලගෙන ඇවිල්ලා මිනිත්තුන් ආයෝජනය කරපන් ආයෝජනය කරපන්.
1: හරි
0: හරි දැන් ආයෝජනය කරපන්. ඉතින් මේවා හරි ස්ලෝ ප්‍රොසෙස්.
1: හරි.
0: දවසින් දෙකෙන් මුලදි නම් කිව්වා තමයි අපිට ඩොලර් බිලියන ගණන් දෙන්න කට්ටිය එළියේ ඉන්නවා කියලා. මිනිස්සු එහෙම දෙන්නේ නැහැ. ඒක අපි දැනන් හිටියා. ඒවා විශ්වාස කරපු මිනිස්සු හිටියා. එහෙම මිනිස්සු ඩොලර් මිලියන ගණන් බිලියන ගණන් දෙන්න නැති කියලා. එහෙම දෙන්නේ නැහැ හලෝ මිනිස්සු. එහෙම දෙන්න පිස්සු තියනවාද? අපි දෙනවද?
1: අපිට ලන්
0: දෙන්න නැහැ. දෙන්න නැති එක වෙනම එකක්. තිබ්බත් දෙනවද කියන්නකො?
1: තිබ්බොත් දෙන්නේ
0: නැහැ. ඈ? දැන් කියන්නේ නැතිකම. තිබ්බොත් තිබ්බත් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. එහෙම මිනිස්සු සල්ලි දෙන්නේ නැහැ. ආ මේ අපේ සල්ලි ටිකක් අරගෙන අම්මෝ අපේ ආයුසත් මිනිස්සු කියන්නේ දෙන්න බැරි යවන දෙනවා කියලා.
1: හරි.
0: අනේ අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න ඕනේ.
1: අපේ වකුගඩුත් අරන් ජීවත් වෙන්න.
0: මිස් මොනාද මිස් ඔයා මේ කියන්නේ? ඔයා මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. දැන් ඔයා මිනිස්සුන්ට කියනවාද මගේ වකුගඩුත් අරන් ජීවත් වෙන්න කියලා? එහෙම වා කියලා තියෙන මිනිස් මනුස්සයෙකුට.
1: නෑ මං කියනවා වකුගඩුවක් උනත් දෙන්නම් කියලා කියනවා. එහෙම සමරක් අය.
0: කාටද කියලා දෙන්නේ?
1: නිකන් යාළුවන්ට කියලා
0: තියෙනවා. වකුගඩු දෙන්නම් කියලා?
1: ඔව්.
0: ඔයාගේ කුණු වෙච්ච වකුගඩු දෙක?
1: මගේ කොහමද කුණු වෙන්නේ? ෆ්‍රෙෂ්.
0: ඈ?
1: ෆ්‍රෙෂ්.
0: කුණු වකුගඩු මිනිස්සුන්ට දෙන්න?
1: ඒ නිසා ආයෝජකයෝ මේ රටට ගෙන්න ගන්න
0: අපිට
1: තිබිය යුතුයි විශේෂ සැලසුම්.
0: ඔයත් ඉන්නවනේ මාධ්‍ය සාකච්ඡාවක ඉන්නවනේ. ඔයත් නියමිට පිළිල මාරුකම් දන්නවමයි පුතේ.
1: දාවත්
0: නැහැ. හරිම ලස්සනයි.
1: දැන් අත
0: මං අත මමත් ගන්න මේ වැඩේ.
1: ඉතින් අපි දැන් මොකද කරන්නේ?
0: ඉතින් ඔන්න කියලා ඉවර කරන්න එපා.
1: හරි ඔකේ.
0: මිනිස්සුන් මේක තේරෙන්න එපා. ඒ නිසා මේ අපි ඉන්නේ මේ ලේසි වටයක නෙමෙයි දැන් මේ ඉන්නේ. දැන් මේ අමාරුම කෑල්ල අපේ යන්නේ.
1: සේකනනේ.
0: බලන්න මේක කොහොමද ගොඩ දාගන්නේ
1: අමාරුයි ඒත් මාකට්
0: මම එක කියන හැම වෙලාවෙම මම රජයට හැම වෙලාවෙම ඇත්ත කියන මිනිස්සුන්ට ඇක්චුවල් සිටුේෂන් එක කියන්නේ
1: ඒතර මිනිස්සු රෙඩි වෙනවා
0: මට හිතෙනවා
1: හරි
0: මිනිස්සු තේරුම් ගනි
1: ඔව් බුද්ධිමත් ජනතාවක් නින්නේ අපේ රටේ
0: තේරුම් කළා කියන්නේ
1: යස්
0: ඇත්තට මේක මෙහෙම තමයි උනේ
1: අනිත් ඒ හදවතින් කියන්නේ ඒතර මූණත් එනවා ඒ මේකට
0: ඒකනේ
1: ඔව්
0: බොක්කේ දඩමස්ත්‍යායන හක්කේ බුදරස් පෙන්වන්න යන්න එපා වැඩක් නැහැ.
1: ඒක පේනවා මූණේ.
0: ඒක පේනවා. ඉතින් මිනිස්සුන්ට කොහොම හරි ප්ලෑන් කළා. ඇත්ත පහදලා දෙන්න බලන්න. මේකයි සිටුේෂන් එක. මේ හදපු රටවල් එහෙම තමයි හැදුවේ ඇත්තටම. ඒ නිසා මේ නීති ගේන්න වෙනවා කියලා කියන්. මේක ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා කියලා කියන්. පුළුවන් නම් කාලයක් කියන්නේ මේ දුක විඳින්න තියෙන.
1: හරි.
0: අපිට සැලැස්මක් තියෙනවා මෙතනින්ලා මෙතනට ගියාට පස්සේ. මේ වැඩේ ඉවර කරන්න පුළුවන්. මොකද අපි මෙන්න මේ අහවල් වැඩේ කරන්න මෙන්න මේ වෙලාවේ අපි ලෑස්ති කරලා තියෙනවා. ඊට පස්සේ මේ බර ඔයගලන්ට අඩු වෙනවා. පොඩි රෝඩ් මැප් එකක් දෙන්න.
1: හරි ඔකේ.
0: අපි අමුඩේ ගහන් ඉන්න. මට ඇත්තට අමුඩේ ගහන් දන්න මිනිහෙක් නෙමෙයි මම. ඒත් මම ඉගෙනගෙන. කුවි මහත්මයෙක්ගෙන් හරි ඉගෙනගෙන.
1: හරි ඔකේ.
0: මම අමුඩේ ගහගෙන ඉන්නවා.
1: මට නම් අමුඩේ ගහගෙන ඉන්න බෑ. මම
0: ඔව් අමුඩේ ගහන ඉන්නත් එපා.
1: හරි මම ඒක එහෙම ඕනේ නැහැ
0: මං. ඔව් ඔයා දැන් බෙන්චිට් එක පෙරවන් ඉන්නවා දැන් නේද?
1: අපිට නැතත් අපේ දරුවන්ට හරි එතකොට හොඳ කලක් යයි කියලා හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන්.
0: ඇත්ත තත්ත්ව කියන්නේ බහිනවා ගේමට අමුඩු ගහන්න.
1: Yes. Yes.
0: ඒක අපි ලං කියන්නේ.
1: අනිවාර්යෙන්.
0: වදින තැනකට වදින්න, රිදෙන තැනකට රිදෙන්න කිව්වා කියලා ඉවරයි. හිතේ එකයි, අතේ එකයි, කටේ එකයි නෑ කියලා ඉවරයි. එහෙම එහෙම හිතේ තියාගෙන ඉන්නේ අපි.
1: ඔව්, ඒක ඇත්ත.
0: නේද?
1: මගේ
0: මුවින් මම ලෝට කියා ඇත ඔබ ගුණවත් කියලා. ප්ලීස්.
1: යා යා ඒක හරි.
0: ඒකත් කියන්න බෑ.
1: ඔව් නේද?
0: මම මෙතන මේ අමාරුවයි කියලා හිතනවත් දන්නේ නැහැ.
1: දැන් මම ආයෝජනය
0: කරා. දැන් මේ දැන් මේක දැන් ඔන්න සෙටල් නැහැ වන්ට. දැන් අපි මාතෘකාවට එනවා.
1: හරි.
0: අලුත් ටැක්ස් එනවා. ඩොලර් රේට් එක එහෙට යනවා මෙහෙට යනවා.
1: හරි.
0: ඔබ හිතාගෙන හිටියා මෙහෙම හිතන් හිටියා මාත් හිතන් හිටියා. ඔහොම ගිහිල්ලා මේ මුල කාලේ හිටන් හිටපු. දැන් මේ ඔය තියෙන වාහන වලට තිබිච්ච පිස්සුව ඔයක කාලයක් යද්දි අඩු වෙගෙන යයි. එතකොට වාහන වලට මේ තියෙන ඩිමාන්ඩ් එක නැති වුනහම වාහන වල මිලත් පොඩ්ඩක් සෙටල් වෙයි. අන්න එතකොට මං වාහනයක් ගන්නවා කියලා හිතාගෙන හිටියා. දැන් හරි නේද? හැබැයි බය වෙන්න එපා.
1: ඕකේ.
0: දලු ටැක්ස් එක ගෙවුවට පස්සේ වාහන වල ගණන් හිතුමනාපේ වෙනස් වුණා. හිතුමනාපේ සේල් 10කට ගිහින් බලන්න 10ක 10 ගමනක් ගණන් 10ක් කියන එකම වාහනයට.
1: ඒ කියන්නේ කලින් ගෙනාපු වාහන වලත් ගණන් වැඩි වුණා.
0: කලින් ගෙනාපු වාහන වල ගණන් තමයි ඉස්සෙල්ලාම වැඩි.
1: Yes.
0: මොකද ඊළඟට LC ඕපන් කරපු වාහන ලංකාවට එන්න තාම කාලයක් ඕනේ නැහැ.
1: අනිවාර්යෙන්.
0: ඒවට යනවා සති 3-4 මාස එකමාර දෙක යනවා ඒවා ලංකාවට එන්න. ඒව ඇවිල්ලා නැහැ. දැන් වාහන මාකට් එකේ ගණන්නේ තියෙන ඒවට තමයි ගණන් වැඩි කරලා තියෙන්නේ. පෙරඩුව හොඳයි කියලා හිතෙන තැන මං කියන්න. ඒ මිනිස්සු ගාව දෙනවා මහා ගොඩක් නෙමෙයි පොඩි ස්ටොක් එකක් තිබුණ මමත් දැක්කා එක මැලේසියාවෙන්නේ පෙරඩුවා වාහන ගෙන්න්න. ඒ පෙරඩුවා මැලේසියාවෙන් ගෙනාවට ටෙක්නොලජික ජපනීස්. අද අපි ජපන් වාහන කළ හිතල පාවිච්ච කරන ගොඩක් ඒව මැනුෆක්චරින් කන්ට්‍රික ජපාන නෙමෙයි. ලෝකෙ විවිධ රටවලවල ජපානයේ ඒ ටෙක්නොලජික පාවිච්චි කරලා ඒ නෝහව් එකින්
1: හරි
0: වෙන වෙන රටවල්වල ජපන් වාහන එකලස් කරලා ලංකාවට එවන. මං හිතන්නේ ඒක ඔබ දැනන් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මැලේසියාවේ හදන මේ පෙරඩුවා එකත් ජපනීස් ටෙක්නොලොජියකටයි හදන්නේ. ඒ වාහනේ දැක්කහම තේරෙනවා ඒක සලකලා හදලා තියෙනවා.
1: හරි ඔකේ.
0: ඔබ ඔය හින ආසාවෙන් ඉන්න ජපන් වාහනවල යුරෝපියන් වාහනවල ඔප්ෂන් ජපන් වාහනවල යුරෝපියන් වාහනවල කන්ඩිෂන් එහෙම තියෙනවා නේද?
1: ෆිනිෂ් එක එහෙම තියෙනවා නේද?
0: ඒක ෆයිනල් ෆිනිෂ් එක.
1: එළියෙන්
0: දැක්කම අර හිතට වදිනවා නේද මොකද්ද එකක් ඒක කියා ගන්න තේරෙන්නේ නැති. ඒකනම් බාණ්ඩයක් කියලා හිතන. එහෙම එකක් ඔය හොඳ ජපන් වාහනයක හොඳ යුරෝපියන් වාහනයක තියෙනවා. මම නෑ කියන්නේ.
1: හරි.
0: මම ඔබට කිව්වොත් ඒ ටික එහෙම් පිටින්ම ඊට වඩා ගාන අඩුවෙන් පෙරඩුවා ඔක්කොම වාහනවල තියෙනවා කියලා ඔබ පෙරඩුවා වාහනයක් ගන්නවද?
1: මම ඉස්සලා ගිහලා බලලා ගන්නවා.
0: අන්න මේ මිස්කේ ඉගෙන ගන්න. මේ මිස්කේ සමහර හොඳ දේවල් තියෙනවා.
1: Thank you very much.
0: ගොඩක් ඒවා නෑ. ගොඩක් ඒවා පදාතයි. එකක් දෙකක් ඒ එක දෙක අපි අගේ කරන්න.
1: අනිවාර්යයෙන් ඒ ඇති මට හොඳයි.
0: මිස් කවුරුත් කිව්ව පළියට මම පෙරඩුවා වාහනයක් ගන්නවා මට පිස්සු වගේ දැන් නම් ඕ මට දැන් පිස්සු හැදලා තියෙනවා පෙරඩුවා නෑ නෑ. මේ මිස්කේ නෑ මම ෂෝරූම් එකට යනවා. Lovely miss. අන්න මම වාගේ අගේ කරන්න ඕන තැනක් මම මේ අපරාධ වැඩි අගේ කරන්නේ මේ කරේ නගින්න ලැස්ති වෙලා තව ටිකින් දැන් කරේ නගින්න
1: වටේ
0: වෙලා කරේ නගින්න
1: මම තීරණය කරන්නේ
0: ඔව් දිගටම කරේ මම ඉනි දැන් ඉනි මඟ තියලා නගිනවා කරේ
1: මම මේ හයිපර් කෝනවල තියෙන ඒගොල්ලන්ගේ මේන් ෂෝ එකේ තියෙන
0: එකම දේ ඔය කියන්නේ
1: මම ඒක බලනවා
0: ඔය එකම දේ කියන්නේ දැන් කිව්වනේ ගිහින් බලනවා කියලා ඒ ඇති හයිපර් කෝනයි අර මම එතෙ ලොකු නාටි පෙන්නන්න ඕනේ කොහේ හැම මිනිහම හයිඩ් පාක් කෝන ඉන්න ඕනේ නෝර ඉන්න මිනිහට නෝර ෂෝරූම් එකක් තියෙනවා කුරුණෑගල එතකොට රත්නපුර මාතර කොළඹ හයිඩ් පාක් කෝන කොළඹ ඉන්න මිනිස්සුන් හයිඩ් පාක් කෝන මෙන්න මේ නම්බර් එකට කතා කරලා අහන්න දැන් ඔබ කුරුණෑගල හිටියට භාගවිට දන්නේ නැතුත් ඒ පෙරඩුවා ෂෝරූම් එක තියෙන කුරුණෑගල කොතනද කියලා මං කියන්නේ නිකන් කියන්නේ
1: හරි ඔකේ
0: මට උනත් දැන් මේ කොළඹ තියෙන මෙන්න මේ අහවල් ආයතනය කියලා කිව්වම ක පාටම මට බොරු කියන්නේ මට නම් ඔළුවට එන්නේ නැහැ මම Google Map ගහලා ඒව නටලා තමයි හොයාගන්නේ
1: හරි
0: ඉතින් ඔබත් එච්චර නටන්න ඕනෙත් නැහැ 0117 565 170ට කෝල් කරලා අහන්න කුරුණෑගල පෙරඩුවා ෂෝරූම් එක කොහෙද තියෙන්නේ seeing is believing දකින දේ විශ්වාස කරන්න
1: හරි ඔකේ ෂුවර්
0: අත්ත ගාලා මිරිකලා ඔබලත් අද කරලා
1: drive කරලා බලන්න
0: ඉල්ලන ටෙස්ට් drive එකකුත් ඉල්ලන්න ටෙස්ට් drive එකක් ඉල්ලන්න මැලේසියාවෙන් මේ වෙනකොට අපිට පුළුවන්කම තියෙනවා පුළුවන්කම ලැබුණා
1: හරි
0: අපේ රටේ පාරවල් වල කන්ඩිෂන් එක හොඳයි අපේ රටේ මාර්ග නීති පද්ධතිය හොඳයි ඒව පවා බැලුවා අපේ රටේ ඩ්‍රයිවිං ස්කිල්ස් හොඳයි ඒව ඔක්කොම ඔප්පු කළා තමයි පෙරඩුවා වාහන ෆ්ලීට් එකම එක්සියා මයිවි අරුස් බෙසා එල්සා මේ ටික ලංකාවට ගෙන්න ගත්තේ එහෙම කරලා ගිහින් බලන්නකො ෂෝරූම් එකට අපේ පැටිගිරිය ඔච්චර හොයලා මැලේසියාවෙන් එවපු පෙරඩුවා වාහනවල මේ ඝනකම මොකද්ද කියලා?
1: ඕ ඒකනේ.
0: ඒක නෙමෙයිනේ වැඩි. පෙරඩුවා හොඳයි කියුවේ ඇයි දන්නවද?
1: හරි.
0: හැමෝම මේ වෙලාවේ වාසිය ගැන හිතනකොට පෙරඩුවා කිව්වා අපේ පරණ ස්ටොක් එක අපි පරණ ගණන් වලටම දෙන්න කැමතියි. ඒ ස්ටොක් එක ඉවරුණාට පස්සේ එන අලුත් ස්ටොක් එකට තමයි ගාන පොඩ්ඩක් වැඩි වුණොත් වැඩි වෙන්නේ. අදටත් මිලියන 8.25 ඉඳලා මිලියන 16.5 කියන මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එක ඇතුළත ඔබට තෝරගන්න එක එක ජාතිය වාහන රේන්ජ් එකක් හැච්බැක් කොම්පැක්ට් හැච්බැක් සෙඩන් කොම්පැක්ට් SUV මේ ඔක්කොම කැටගරි සෙට් එකම තියෙනවා 0117 565 170 අන්න ඒකයි
1: සිහින පාරාදීසයක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු ඒ සිහින පාරාදීසයට තියෙන්න ඕනි වෙලක් ලස්සනම ලස්සන පරිසරයක් කුරුල්ලොත් ඉන්න ඕනේ සද්ද ඇහෙන්න ඕනේ ලස්සන කිචිපිචි සද්ද ඊට පස්සේ අපිට හදිස්සියකට ගමනක් බිමනක් යන්න ඕනේ වුණොත් හදිසියට වැඩක් පලක් කරගන්න ඕනොත් ඒ නාගරික පරිසරයක් තියෙන්න ඕනේ ළඟ ළඟම එහෙම තැනක් හොයනවනම් මෙන්න තියෙනවා ප්‍රයිම් ගෲප් එක කඩවතේ ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ලස්සනම ලස්සනයි
0: නානායට වැවක් හානායට වෙලක්
1: අනිවාර්යයෙන්
0: හෙයි නානායට වැවක් හානායට වෙලක්
1: මගේ අමුතු ලයින් එකක් දැක්කා හරි ඇත්තටම අපි සාමාන්‍යයෙන් අපි ගෙයක් දොරක් ගන්නකොට අපාර්ට්මන්ට් එකක් ගන්නකොට අපි අපි පොඩක් කොටස් දෙකකට අපේ මිනිසුන්ව බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි මේක බිස්නස් පර්පස් එකෙන් ගන්න මිනිස්සු. තව කොටසක් ඉන්නවා ජීවත් වෙන්න තමන්ගේ මම මෙතන තමයි පදිංචි වෙන්නේ කියලා හිතාගෙන ගන්න මිනිස්සු. මේ දෙගොල්ලන්ටම බලන්න
0: දිව හැපේ. දිව එළියට දා කතා කරන්න එපා.
1: දිවනි කතා කරන වචන උච්චාරණය වෙන්නේ.
0: මට බය හැපේ.
1: අපිට ඩිස්ටර්බ් කරන්න නැතුව ඉන්නකො. ඉතින් මේ දෙගොල්ලන්ටම හොඳම තැනක් තමයි මම මේ කියන්න යන කඩවත තියෙන ප්‍රොජෙක්ට් එක. දැන් මේක මුලින්ම ගන්නවා නම් මේක තම හදන්න පටන් අරගෙන නැහැ. දැන් මේ වෙලාවේ ඔබ ගන්නවා නම් මේක ඔබට මිලියන 31කට ගන්න පුළුවන්. එතන ඉඳන් ඉහළට තියෙනවා. ඒ වගේම කවදාරි මේක හදලා ඉවර වෙලා දවසක ඔබ ඒක අරගෙන ඔබ ඒක පදිංචියට යන්නේ නැහැ මම මේක විකුණනවා කියලා හිතුවොත් මිලියන 50කට මේක විකුණන්න පුළුවන්. ළඟ ළඟ වාසි. ළඟ ළඟ කෑස්.
0: කෑස්.
1: කෑෂ්. කෑෂ් කෑෂ්. අංගෙක හිතලා කිව්වේ. ඒක හිතලා කිව්වේ වැරදිලා නෙමෙයි.
0: කෑස්.
1: ඊට පස්සේ දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන ඒ අධිවේගී පිවිසුමට ඔගලන්ට විනාඩි තුනෙන් යන්න පුළුවන්කම තියෙනවා මේ ඉඩම ඉඳලා. මං හිතනවා මීට වඩා දේවල් ඕනේ නැහැ අරවින්ද.
0: ඉඩමේ
1: මේ ගෙදර ඉඳලා දැන් ඉතින් ඉඩමනේ දැන්
0: තියෙන්නේ. ඉඩමලු ගෙදරලු මොකද්ද කියන්නේ මේ හදන්නේ? මේ මේක ඉඩම්ද මේක ගෙවල්ද මේක අපාර්ට්මන්ට්ද මේ?
1: මේක ගෙවල්.
0: මේක අපාර්ට්මන්ට්.
1: අපාර්ට්මන්ට්.
0: අපාර්ට්මන්ට් කියන දෙයක් හරියට කියපල්ලා බං.
1: මේක අපාර්ට්මන්ට්.
0: ඈ
1: හරි.
0: ප්‍රොජෙක්ට් එක මොකද්ද කියලා දන්නේ නැතුව බණ දේශනාව පටන් අරන් මෙතන.
1: අනේවත් එක තරහයි අරවින්ද.
0: ඈ කරන්ට් දිච්ච වවුලා වගේ දඟලනවා මෙතන. මේක අපාර්ට්මන්ට්.
1: හරි දැන් මේ අපාර්ට්මන්ට් එකේ තියෙන
0: කොටින්ම කියන්නම්. මේකට තාම නමක් දාලවත් නැහැ.
1: නම දාන්න කලින් අපි කිව්වේ වැඩේ ගැන.
0: පොඩි උදව්වක් දීපු ගමන් පණ ගහලා එනව නේද සේ ලයින් බීපු උගුඩුවා වගේ කෑ ගහන් එනව නේ. ඈ මේක මෙච්චර වෙලා ඉඳන්ද අපාර්ට්මන්ට් එක ගෙවල්ද කියලා දැනන් හිටපු නැති ගෑණි සද්ද කොහොමද දැන්? මේක අපාර්ට්මන්ට්.
1: අපාර්ට්මන්ට්
0: සියලු දේ සම්පූර්ණ කරලා හදන අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක්.
1: මෙතන ඕනනම් ස්විමින් පූල්ද, ඊට පස්සේ කිඩ්ස් පූල්ද, ජිම් එකද, ඊට පස්සේ මල්ටි ෆන්ක්ෂන් හෝල්ස්ද, තව මොනවාද? තව තියෙනවා ස්කයි ගාඩන් එකක්.
0: තව මොනවාද කියලා අපෙන් අහන්නේ කොළ යතේද?
1: ඊට පස්සේ සිකියුරිටිද, හැමදේම CCTVද, හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් ආරක්ෂාව ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ලස්සන නිදහස් පරිසරයක ලයිෆ් ටයිම් එක ගත කරන්න. කතා කරන්න 13:22 ප්‍රයිම් ගෲප් එකේ නම්බර් එකට.
0: ඔව් දැන් ගන්න. මේ වගේ වෙලාවල් වල තමයි ඒ කියන්නේ මාකට් එකේ ප්‍රශ්න වැඩිම වෙලාවේ තමයි
1: හරි
0: මේ වගේ දේවල් වලට ආයෝජනය කරන්න ඕනේ.
1: යා
0: මොකද මේකේ වාසිය හුඟක් වෙලාවට පාරිභෝගිකයාගේ පැත්තට තියෙන්නේ. ඒකයි කියන්නේ අද ඔබ මිලියන 31ක් වියදම් කළත් ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් වෙනකොට මේ අපාර්ට්මන්ට් එකක වටිනාකම අඩුම වශයෙන් මිලියන 50 පනිනවා කියලා. ඔබ කල්පනා කරන්න.
1: හරි.
0: මිලියන 20ක සුද්ධ ලාභයක් කරකවන්න පුළුවන් වෙන බිස්නස් එකක් මොනවාද අවුරුදු දෙකෙන් තුනේ. හොඳට හිතන්න. හිතලා ආයෝජනය කරන්න. මේක කඩවත ගොඩක් අය හැගහගෙන ඉන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් වලටමයි කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ.
1: ආ ඕකේ.
0: හැබැයි ඒකල ඔබට පදිංචි වෙන්න කිසිම බැරි කමක් නැහැ.
1: හරි නියමයි.
0: එහෙනම් දැනට එච්චරයි. 13:22 ඕන නම්බරේ කතා කරලා ඔබේ අපාර්ට්මන්ට් එක සිකියු කරගන්න හොඳ වෙලාව.
1: නැගිටින්න එපා. ඔහොම මීන් අපි තවත් ආයෝජනයක් ගැන ඔබත් එක්ක කතා කරනවා. මේ කතා කරන්නේ ෆික්ස් ඩිපොසිට්
0: ගැන. මම නෑ නෙලා දැන්.
1: ඔව් අපිට අගල ඒ ගැනත් කියලින්. මොකද ඒ ආයෝජන ආයෝජන සල්ලි ඒ ගැන එක එක ළඟ කතා කරාම
0: මම
1: හිතන එක නිය පොඩ්ඩක් ඉන්ස්පයර් වෙනවා මිනිසුන්ව කියලා. මේ වෙලාවේ ඔබට පුළුවන් නම් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න කමර්ෂල් බැංක් එකේ ගන්න තියෙන ඉහළම පොලිය ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. 11%ක් දක්වා. නේ?
0: ඔව්.
1: හොඳම ආයෝජන අවස්ථාවක්.
0: මන් දිහා බලන් ඉන්නේ. 11%ක් කියලා මන් දිහා බලන් ඉන්නේ. මන් බිරව කොහොමද?
1: අපි දැන් එකමුතු වෙලා කරමුකෝ අරවින්ද. මොකද්ද මේ නපුරු කම?
0: මට මන පාඩු ඉන්නද නබඩ?
1: ඇයි අපි කතා කරන්නේ නැද්ද කමර්ෂල් බැංක් ගැන?
0: කතා කරනවා.
1: අපි කතා කරමු අරවින්ද.
0: ඔව්. Tamanta beri ewata api. Taman mokak hari tuttak danne ewata mama. ඔව්. Tamanta mokak hari ani igena enakota api. විමල් වගේ අපි ලොම්ම පිකට සෙල්ලංකට කිරිකිරි බෝඩ කන්න ප
1: 11ක් කියන්නේ නේ දැනන පොලියක්.
0: ඔයා කියන්නේ ලෝනුත් අපි ගත්තා 10 10.5 9.5 ලෙවල් එකේ. අද ෆික්ස් ඩිපොසිට් එකට 11ක් ගෙනවා. ෆික්ස් ඩිපොසිට් හෙන්නම හෙන අඩුවට තිබුණේ.
1: හරි.
0: දැන් මම කිව්වේ මේක වෙනස් කාලයක් අපි පහු කරන්න.
1: යා ඔකේ.
0: ඔබට කල්පනා කරන්න පුළුවන්. සාමාන්‍ය මිනිහෙකුට චුට්ටක් ඉස්සරහින් කල්පනා කරන්න පුළුවන්. ඔබ දන්නවා මේක තමයි වෙලාව ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. මේ ඇවිල්ලා තියෙන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න තියෙන වෙලාවල් වලින් හොඳම වෙලාව ඇවිල්ලා.
1: හරියට හරි.
0: 11 දක්වා කියලා කිව්වට
1: හරි.
0: 11න් උඩට යන ක්‍රමයකොත් කමර්ෂල් බැංකෝ යෝජනා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඇප්ස් කීපයක් තියෙනවා. ඒ හරහා ඔබට ෆික්ස් ඩිපොසිට් එක දාගන්න පුළුවන් නම් 11ක් තව පොඩ්ඩක් පැනලා ඉස්සරහට යන්න පුළුවන් කියලා කමර්ෂල් බැංකෝ කියනවා. හැබැයි 1,05,000ක් අඩු මතේ තියෙන්න
1: ඕනේ. හරියට හරි.
0: 1,05,000ක් අඩු මතේ තියෙනවා නම් ඔබේ සල්ලි වලින් සෑහෙන වැඩක් ගන්න පුළුවන් කාලෙක අපි ඉන්නේ.
1: 13:16 කෝල් කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: මේවා ගොඩක් ලොකු කාලවලට තියෙයි කියලා හිත හිත හෙටත් පුළුවන් නේ. ලබන මාසෙ කතා කරනවා නේ. කො ලබන සතියෙම ගන්නවනේ. එහෙම නෑ. දැන් do it now.
2: වින්දනීය සියත. ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරා.
5: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.

0: සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
2: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
3: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112 112 8694.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
5: Sahili. හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
6: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-221-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
9: සෙල්ෆ් ස්ටාර්ට්
8: නේ.
9: අනුවටයි දශම දෙකෙන්ද. අනුවටයි දශම හතරෙන්ද.
10: සියත දිවයින පුරා.
11: මේ හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
12: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
13: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
12: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සියත දෙවයින පුරා
1: උදේ 9:00 විනාඩි 4යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी
1: IMF within dollar million high sianu pahakana mudalak jatyantara moolya aramudala magin laba dena dollar million high sianu pahakana ayvarike meratata labiya thibawa mudala maathyashaya pavasanawa e paswana saha hayawana samalochanaya sarthakawa avasan kirimat samakai 2023 වසරේ නැරඹි මෙම සමාලෝචන වැඩසටහන යටතේ එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගැනීම ශ්‍රී ලංකාව සතු වගකීමක් වනු ඇත. මුදල් අමාත්‍යාංශය පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට මෙවර විට ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක මුදලක් ලබා දී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ පස්වන සහ හයවන ඒකබද්ධ සමාලෝචනය පසුගිය 27 වනදා අවසන් වුණා. දැන් විදෙස් පුවතක්. රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති ගණන 100කට අධිකයි. යුක්‍රේනයේ ලුහාන්ස්ක් කලාපයේ නේවාසිකාගාරයකට මෙම ප්‍රහාරය එල්ල වුණා. යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කී පැවසුවේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් රුසියාව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: පෙරේරා
1: මෙතන
0: දැන් ලොරිටෝක් දීලා තාවවලන් ගෙවල්ල ලොගොල්ලෝ ගහලා තියෙන සිවිලින් බල.
1: එතන පොඩ්ඩක් වැරදුනා මිස්ටර් ලොකුගේ. එතන පොඩ්ඩක් වැරදුනා අපිට.
0: පොඩ්ඩක් නෙමෙයි මිස්, ඔයගලන්ට හොඳටම වැරදිලා තියෙන්නේ.
1: නේද චූටි තැනක නෙමෙයි තියෙන්නේ ප්‍රොබ්ලම් එක. පොඩි තැනක තමයි ඉතින්.
0: පොඩි තැනක සිවිලිම නැහැ. ඒ කියන්නේ මම මේ කියන්නේ.
1: පොඩි
0: තැනක නෙමෙයි මුළු වහලෙම නැහැ සිවිලිම. ඒ කාලේ සිවිලිමක් ගහ ගන්න තරම් මත්කමක් තිබ්බේ නැද්ද? දැන් TikTok කාර මෙහෙ කරලා හම්බන්න සල්ලි වලින්වත් ඔය ස්ට්‍රිප් සීලින් එක ගහ ගන්න බැරිද?
1: Yes අනිවාර්යෙන්.
0: ඒකත් අපි ගහලා දෙන ගන්නේ නේ.
1: මම දැන් මේ අපිට සිවිලිමක් තිබ්බේ නැතුව නෙමෙයි තිබ්බා. අපි ඒක ලී වලින් ලස්සනට කරලා තිබ්බේ. හැබැයි
0: බහලේ තියද්දි සිවිලිම නැති වුනේ. සිවිලිම ඔගොල්ලෝ නැති වෙලාව කවුරුරි ගලවන් ගිහිල්ලා
1: නෑ. බේව් ගන්නවනේ බේව්. බේව් කාලා මේක සෞතුම කරලා අන්තිමට මේක ගලවලා දාන ගානටම ආවනේ ඉතින්.
0: ආ දැන් ඔය තියෙන සිවිලිම ගලවලා.
1: ගලවලා තියන්නේ අරවින්ද.
0: බහලේ තියද්දි ෂමේවා මේ මිස් ඕගොල්ලොන්ගේ දක්ෂතා මිස් අපි තාම අඳුනගත්තේ නැහැ.
1: ගලවලා කියන්නේ
0: වහලේ තීද්දි ස්ට්‍රිප් සීලිම ගලවුවා කියන්නේ මිස් ඕගොල්ලෝ මිනිස්සු වෙන්න බෑ.
1: ඒ කවුදගේ ස්ට්‍රිප් සීලිමක් ගහලා තිබ්බේ කියලා?
0: මොකද්ද ගහලා
1: තිබ්බේ? ලීවලේ සිවිලිමක් ගහලා තිබ්බා. හරිද? ඒතොර ඒක වේයෝ කාලා අපි ගලවන්න. ඉතින් දැන් මොකක් හරි කරන්න ඕනේ අර වින්ද.
0: මිනිස්සුන්ට මාර අවවාද ගොඩක් දෙන්නේ නේද උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා දීලා.
1: ඔයාට මොකද?
0: මුන්දලගේ ගෙවල් වල ගිහිල්ලා බලනවනේ හැටි.
1: හැබැයි ඉතින් මොකක් හරි මේකට මම අහලා තියෙනවා
0: මේ මිස් මේකට මොකක් හරි කරන්න දෙයක් නැහැ.
1: කලරක් ගැන මම අහලා තියෙනවා.
0: අහලා තියෙනවා. ළඟදීද? මේ
1: පහුගිය දවස්වල
0: මම මේ මිනිස්සු මාස දෙකක් විතර මේ මොනිටෝ එකේ හිටියා.
1: අර සියත මොනින් ෂෝ එකේ අර
0: සියත මොනින් ෂෝ එකේ
1: ඉන්නේ. ඒ ළමයි දැන් මේක ලස්සනට පැහැදිලි කරලා දුන්නා මගේ හිතට ගියා ඒක. colorup.lk.com කියන සයිට් එකට යන්න කියලා කිව්වා.
0: වෙනමම නාඩියකින් මිස් බහින්න.
1: ස්ට්‍රිප් සීලින් එක ගැන දැනගන්න. ඉතින් මම පොඩක් ගිහිල්ලා බැලුවා.
0: මුකටියා වගේ බහිනවා දැන් වහලෙදි කි.
1: ඔයාට කියන්න කොස්ද මහෝගනීද තේක්කද බුරුම තේක්ක? බුරුම තේක්ක පවා ඒ පෙනුමට ඒ ආදේශක තියෙනවා මෙතන මේ colorup ස්ට්‍රිප් සීලින්
0: වල. කියවන්නේ ආදේශක.
1: ඔව් ආදේශකයක් නෙමෙයි ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ.
0: ස්ට්‍රිප් සීලින් කියන්නේ ආදේශකයක් නෙමෙයි.
1: කලරප් කියලා කියන්නේ ආදේශකයක්.
0: ස්ට්‍රිප් සීලීමට මේ දෙන ලී පෙනුම ලී වෙනුවට දෙන ආදේශකයක්.
1: හලේ හරි
0: මේ මලකෙවල් ගොඩ දාන්න පුළුවන් අපිට.
1: එහෙනම් කිව්වා අපේ ගෙදර මෙහෙමයි.
0: ඕක තමයි ඇත්තම වෙලා තියෙන්නේ.
1: මේකයි.
0: ඈ ඔය තමයි ඇත්ත தත්ති මිස්. ඕක තමයි ඇත්ත தත්ති වාගේ.
1: මොකද්ද
0: මේ පුදුම පරකාසයක් නේ මේ ලෝකෙ ඉදිරියේ කරන්නේ.
1: පුදුම
0: පරකාස.
1: සිවිලිම
0: ප්‍රකාශ නෙමෙයි පරකාස.
1: මාධ්‍ය ප්‍රකාශක මම. අපේ මේ සියත
0: මාධ්‍ය ප්‍රකාශක වඩ වඩා ඇත්තම හොඳයි.
1: ඉතින් මාව එක්කිනාට මේව කරන්න එපා. ගලපන්න එපා. මම.
0: ගලපන්න දෙයක් නැහැ මිස්. සංසන්දනය කරන්න.
1: හරිද?
0: ගලපන්න පුළුවන් චරිත මේ තියෙන.
1: හරි එතකොට එනවා මට දැන් කියන්න කරේ.
0: මට තියෙන ප්‍රශ්නයක නෙමෙයි. ඔයා මෙතන දෙන ටෝක් වල හැටියට මිනිහෙක් වැරදීමකින් හරි වෙන ගයක් කියලා හිතාගෙන හරි ඕගොල්ලන්ගේ ආ නේ මේ අර රේඩියෝ එකේ කෑරලා වගේ කෑ ගහන අක්කා කියලා ආ වගේ තුන.
1: ඉතින් ඒගොල්ලෝ අසවේ.
0: බැලුවා. සිවිලිම නැහැ.
1: ඉරත් පේනවා. අඳත් පේනවා. ගෙදුට.
0: කාටවත් කීගෙන ඉන්න වෙලාව මිස් පටන් ගන්න ඔයාගේ තැනින්. මොකද්ද දැන් ඔයාට මේ කලර එකෙන් ස්ට්‍රිප් සීලිමක් ගහ ගන්න බැරි ප්‍රශ්නේ මොකද්ද කියන්නකො මට? මොකද්ද ප්‍රශ්නේ?
1: මට එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ.
0: එන
1: මට ඒක කරගන්න පුළුවන්. ඒකට මම කල් දදා හිටපු එක තමයි ප්‍රශ්නේ. ඔක්කොම තියෙනවා. ඔයාගේ
0: ප්‍රශ්නේ මිස් කල් දාන
1: එක.
0: කල් දාන ප්‍රශ්නේ ගොඩාක් අයගේ තියෙනවා. කවදාවත් සිවිලිමක් ගහලා නැහැ, වහලේ ගහලා තියෙනවා. ඇත්තටම මේ වහලේ ගැහුවට පස්සේ සිවිලිම ගහනවා කියන එක මාර චැලෙන්ජ් එකක්.
1: හා ඕකේ.
0: මේ දවස්වල වහිනවත් එක්ක නෙමෙයි. හ්ම් හ්ම්. ඒ නිසා මේ දවස්වල ලේසි නෑ. පායන කාලයක් අල්ලලා තමයි කරන්න ඕනේ. හැබැයි අපි මේ කතා කරන්නේ අපි ගෙවල් හදලා ඉවරයි හරි, අපි ගෙවල් හදන්න නැතුව හරි.
1: හරි.
0: අපි දානකො පැත්තකට.
1: තව මිනිස්සු ගෙවල් හදනවා, හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ.
0: මේ වෙලාවේ හැදෙන ගෙවල් කීයක් තියෙනවද?
1: යා.
0: දැන් සාකච්ඡාවක් යනවානේ මොනවද පාවිච්චි කරන මැටීරියල්. හ්ම්
1: හ්ම්.
0: ඉස්සර හරි ස්ට්‍රිප් සීලිමක් ලී පෙනුම ස්ට්‍රිප් සීලිමක් ගහන්න ලී තමයි එකතින් අපි ගන්න.
1: හරි.
0: දැන් අපිට තේරලා තියෙනවා මේ ලී වැඩේ අපේ රටට මේ තියෙන කාලගුණික දේශගුණික තත්ත්වයට තේ අල්ලලා ඉන්නේ නේ.
1: නෑක නෑ.
0: කාලයක් පවතින්නේ නෑ.
1: හරි.
0: මොකද ස්ට්‍රිප් සීලිමක් ගහන්න යන වියදම නිකන් ලීවලින් ගහන්න යන වියදම ගණන් හදලා බලපුවම ස්ට්‍රිප් සීලිමක් වගේ එකක් මේ දෙතුන් පාර ගහන්න බෑ සාමාන්‍ය මිනිස්සෙකුට තමන්ගේ ජීවිත කාලේ.
1: හ්ම් හ්ම්.
0: එක පාරයිනි කරන්නේ.
1: හ්ම්.
0: ඉතින් ඔබට මේක එක පාර වන් ෂොට් කරලා ඉවර කරගන්න ඕනේ නම් colorup.lk.com මේක සයිට් එකක්. colorup තමයි මේකේ නම.
1: හරි.
0: අපි හැම වෙලාවෙම සයිට් එක ඔබට කියන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේක කිව්වහම මේක බලා ගන්න තැනක් තියෙන්නේ නැහැ. හැම මිනිහටම තියෙන වැඩ ඔක්කොම වැඩ නැත කළා. colorup එකට ගිහිල්ලා මේ ස්ට්‍රිප් සීලෙම පෙන්වන්නද කියලා කියන්නේ බැහැනේ.
1: Yes.
0: අපි ඕන මිනිස්සෙක් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කියපු ගමන්
1: අපි සර්ච් කරනවා.
0: ඉස්සෙල්ලාම කරන වැඩේ තමයි අපි සර්ච් කරන්නේ. ඒකයි අපි colorup.lk.com සයිට් එක ගැන හැම වෙලාවෙම ගිරව් පොතක යදෙන්නා වගේ.
1: ඒකම මතක්.
0: අපි කියන්නේ.
1: ඒකම මතක්.
0: ඔව්. මෙයාර ගිරව් පොතක ආර නරක පැත්තට වැටිච්ච කෙනා මම හොඳ පැත්තට ගිරව්.
1: මම ඒ පැත්තට එන ගම හොඳ පැත්තට.
0: නෑ නෑ නෑ මේ පැත්ත විනාශ කරන්න එපා ඔය පැත්තට ලයි. ඉතින් සහසොද්දෙන්ම ලීපෙනුම තියෙනවා.
1: රයිට්. ලස්සනයි ෆිනිෂ් එක නියමටම තියෙනවා.
0: ඒක තමයි මිස් මම මේ කියන්නේ. මම කියන එකම කියන්න එපා වෙන මොන හරි කියන්න.
1: එහෙනම් හරිනේ අපි කෝල් කරමු.
0: මොකක් හරි කිව්වම ඒකම තව වචන 3 4ක් දාලා ඒකම කියනවා.
1: කෝල් කරන්න අපි නම්බර් එකක් දෙන්නම් 01.
0: කෝල් කරන්න කලින් තව තියෙනවා වැඩ.
1: හරි.
0: මොකක්ද ඔබට ඕන පෙනුම? හැම જાතිය ලී වලින්ම ස්ට්‍රිප් සීලින් ගහන්න නෑනේ.
1: Yes.
0: ඉස්සරම් මට මතක ලුණු වෙදෙන ලී වලිනුත් ගැහුවා. ඒ ගහන්නේ ලාභ නිසා.
1: හරි.
0: ගොඩාක් ලාභයි. හැබැයි ඒවා නම් පවතින්නෙම නෑ.
1: හ්ම්.
0: එක එක જાතිය නිකන් බාල ලී දාලා එහෙම ගහනවා.
1: අර පැම්පස් නෑ කැම්ප්. හරි. හරි.
0: මිස්වාද ඇත්තටමද වා නිකන් ජෝක් එකකට වගේද මේ මේ පැම්පස් ලී වලින් මේ සීලම ගහන්නේ?
1: නෑ බාල ලී දාලා සමර කටිය වේව කරනවා.
0: කැම්පස් ලී වලින් මේ සීලින් ගහන්නේ
1: නෑ. අනේ මං චූටක් එළියට ගිහිල්ලා එන්නද?
0: ගෙදරම යන්නකෝ. ඇයි එළියට යන්නේ? ගෙදරම යන්න.
1: තින් අනේ බාලේ වටේ අහු වෙන්න එපා. එච්චරයි.
0: ඒක නෙමේ කියන්නේ යන්නේ. ඔය ඇති කොස්ලි
1: මොන
0: පාවිච්චි කරන්නේ?
1: හරි.
0: සමහර මිනිස්සු පාවිච්චි කරනවා
1: මහෝගනි.
0: මහෝගනි. සමහර අය තේක්ක. සමහර අය
1: බුරුම තේක්ක.
0: බුරුම තේක්ක. ඔය ಜಾති හතර ලී පෙනුමට එහෙම් පිටිම තියෙනවා. ඔබ දැනගන්න ඕනේ. නමුත් මේවා ලී වගේ නෙමෙයි.
1: මේවා
0: ලී ආදේශක. මේ ලී ආදේශක උනාම ඔබට තියෙන වාසිය කල් පැවැත්ම. කල් පැවැත්ම. හිතා ගන්න පුළුවන්නේ සිවිලිමන මොන හරි ඩැමේජ් එකක් වුණාම ඒක මහා හිතට වදයක්. දැන් ඇඳට ගිහිල්ලා වැටිලා මෙහෙම ඉන්නකොට පේන්නෙම සිවිලිම. අර වේයෝ කාපු තැනයි වතුරට තෙමිලා දිරලා පුස් සැදිලා එතන දිරාගෙන කුඩු වැටෙන තැනයි ඕකම පේනවා. ඉතින් හැමතිස්සෙම හිතන මේකට මොනව හරි කරන්න ඕනේ කියලා. ආයි මතක් වෙනවා ඉතින් මේ මුළු වහලෙම ගලවපල්ලකෝ දැන් මේක ගහන්න කියලා.
1: ඒකනේ.
0: අපි කරගත්ත වැරද්ද ඔබ කරගන්න එපා. කෙලින්ම කලරප් එකෙන් මේ ප්‍රොඩක්ට් එක අරගෙන ස්ට්‍රිප් සීලින් එකේ වැඩ ඉවර කරගන්න. නම්බර් එකක්වත් දෙන්න විශ්තර.
1: රයිට්. අපි නම්බර් එක දෙන්නම්. කෝල් කරන්න ඕනි 01157487038 කියන නම්බර් එකට. මම සාමාන්‍යයෙන් දැන් අපි මේ පැල්වත්තවල මුදවපු කිරි ගන්නවානේ අරවින්ද මුදවපු කිරි ගත්තම ඒක කනවා වගේම මම ඒකෙන් චුට්ටක් අරන් මම මූණේ ගානවා. මගේ ඒ කියන්නේ බියුටි පොඩි ටිප් එකක් තමයි මම ඔයගලට දෙන්නේ. චුට්ටක් මූණේ ගානවා. මොකද කිරි වලට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මූණේ තියෙන හොඳ බ්‍රයිට්නස් ගතිය වැඩි කරලා හැම නිකන් දිදුලන නිකන් ගතියකට එහෙම කරන්න එහෙම පුළුවන්. හරිද? ඒක
0: එහෙම කළාද ඔය?
1: ඔව් මම එහෙම කරනවා. ඒකේව කරනවා. ඒක තමයි මම කලර් එක මේන්ටේන් කරන්නේ එන්නේ දේවල් කරලා. පොඩි ෂයින් එක.
0: ඔය මේන්ටේන් කළාද?
1: මම දිස්නක් කරනවා නේද? මගේ මූණ මෙහෙම කරන ටෑන් ටෑන්. ඒකට හේතුව තමයි මම මුදවපු
0: මාර දේවල් හිතානින් නේ තමන්ගේ මේ මූණත් අහඩුව ගැන. ඔය මූණ කැතයි කියන දේ අහගන්න. ඔය මූණ සුදුයි ඒක හරි.
1: සුදු ඒකනේ.
0: ඒ සුදුයි ඒ වුණාට මූණ කැතයි නේ.
1: කමක් නෑ සුදුයි. කැත උනාට කමක්. රයිට් මගේ
0: මම ලපු දන්න බෑ.
1: මේ ඇත්තට දැන් ඔය මුදවපු කිරි මාර ටේස්ට් එකක් තියෙන්නේ මුදවපු කිරි.
0: මොනේ ගාපුවම?
1: නෑ නෑ කනකොට. හරිද? ඔයගලන්ට ඕනේ නම් ඒකට අපි පොඩ්ඩක් අර සාමාන්‍යයෙන් පැණි මොන හරි දාලා කනවා. එහෙම නැත්නම් ෆෘට්ස් දාලා කාලා බලන්න. පැල්වත්ත මුදවපු කිරි එක අරගෙන ගිහිල්ලා ස්ට්‍රෝබෙරිස් වගේ චූටි කෑලි වලට කපලා දාලා කාලා බලන්න.
0: කරෝල දාලා වගේ.
1: හරිද? නෑ නෑ නෑ.
0: කවුද මිස් මේ කිරි වලට මේ මේවා දාලා කන්නේ?
1: මම කනවා.
0: මේ මේ මේකනම් මේ වෙන සත්ත්වයක් කොහෙන් හරි ආවා
1: යෝගට් වලට
0: ගාන රටේ නෑනේ මේ UFO වලින් ආපු සත්තු අල්ලන් ගිහලා හිර කරන
1: මාකර මේ මිලකිරි නෙමෙයිනේ අරවින්ද මේ මුදවපු කිරිනේ
0: ඔව්
1: මුදවපු කිරියකට එහෙම දාලා කෑම රසයි මම කාලා තියෙනවා යෝගට් වලට අපි දාලා ෆෘට්ස් දාලා කනවා
0: තව මොනවා මොනවා කාලා තියෙනවද දන්නේ
1: ඉතින් පැල්වත්ත පැල්වත්ත කිරියක ගැන තමයි මම මේ කතා කරගෙන
0: යන්නේ තව මොනවා කාලා තියෙන්නේ
1: තව එහෙම මික්ස් කරලා කන දේවල්ද ගී එක දාලා
0: පුන්නක්කු
1: මුදෝපගිරිවලට
0: පළතුරු කපල දාලා කන්නව කපල කපල දාලා කන්න වැටකොළු
1: අනේ නිකන් ගන්නනේ නිකන් කෑවත් රසයි මුදවපු කිරි. පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගන්න කියන එක අපි මතක් කරන්න ප්‍රධාන හේතු ටිකක් තියෙනවා. එකක් තමයි මේ අයිටම්ස් මේ හැම එකක්ම. ඒගොල්ලන්ගේ පිටිකිරි එක, ඊට පස්සේ ඒගොල්ලන්ගේ නන් ෆැට් එක, මුදවපු කිරි එක, යෝගට් එක, බටර් එක, ගී එක මේ හැම එකක්ම මාකට් එකට එන නැවුම්ම නිෂ්පාදනය. නිෂ්පාදිත දිනය ගත්තොත් හරිම අලුත් අපේ රටේ නිෂ්පාදනය කරන නිසා. ඊට පස්සේ ගාන පැත්තනොත් අපිට සෑහෙන සාධාරණයක් කරලා තියෙනවා. ඒ දෙකෙන්ම ලොකු සපෝට් එකක් දෙන හින්දා මං හිතනවා ඔයගොල්ලෝ ගන්න ඕනි ප්‍රොඩක්ට් එක පැල්වත්ත කියලා. ඕකේ
0: මම මේ තාම කල්පනා කරන්නේ මුදෝප කිරි වලට පළතුරු දාලා කන්නේ කියලා.
1: මම නම් ඒක එහෙම try කරන්න හාලා තියෙනවා.
0: මාර මිනිහෙක් එක්කනේ ඔය කන්න දෙන්න.
1: මිනිහෙක්?
0: මිනිහෙන්නේ.
1: මිනිහෙක්?
0: අපි හච් කරන ටක් ගාලා මතක් කරන්න. අපි හච් කරන අපි හච් කරන මොකද මතක්
1: කරන්නේ අපි
0: පොඩි දවසල ඒගොල්ලන්ගේ අපි
1: හච් දන්සල ගැන කතා කරා.
0: එන්න දන්සලක් දුන්නා නේ ඊපෙරේද?
1: ඕ ඒක නී ඊයේ දවසේ
0: ගානක් දුන්නා. ඊයේ දවසේ ඒක ඉවර වුණා. අපි වෙච්ච දේවල් පහුවෙච්ච දේවල් කතා කරලා වැඩක් නැහැ. දැනට තියෙන ඒවා මාකට් එකේ කියන්නම්.
1: හරි.
0: ඉස්සර වගේ අපිට මේ SMS ගහලා කෝල් අරගෙන බිල් යන්නේ නැහැ.
1: හ්ම්.
0: ඉස්සර අපි කෝල් ටයිම් තමයි හොයන්නේ. ඉස්සර අපි SMS කීයක් ගහන්න පුළුවන්ද කියලා තමයි හොයන්නේ.
1: හරි.
0: දැන් අපි හැම වෙලාවෙම බලන්නේ ඩේටා කොච්චර හම්බ වෙනවද? අපේ වැඩවලට එදිනෙදා ඩේටා කොච්චර යනවද? ඩේටා බිල් එක තමයි අපේ ලොකුම. ඩේටා බිල් එක. පාවිච්චි කරන වෙලාවට හෝල්සේල් පාවිච්චි කරන් ගියාට ඒ ඩේටා වලට ගෙවන්න ගියාම පොඩ්ඩක් හිතට අමාරුයි. රුපියල් 1199ට ඇත්ති වෙන්න ඩේටා දෙන හච් 15 පැකේජ් එක ගැන ඔබ දැන් දන්නෝ. මේමයි අපි ඉතින් දන්න හැම එකින්ම වැඩ අරගෙන නැහැ. අපි ගොඩාක් දේවල් දන්නෝ. දන්නව වුණාට හැමදාම හිතන් ඉන්නවා අද කරන්නම් හෙට කරන්නම්.
1: Yes.
0: ඔබ මට හිතනවා ඔබ තාම හච් 15 පැකේජ් එක දාගෙන නැහැ.
1: ඒකනේ අනේ.
0: හැම වර්ගෙම අල්ලපු apps 15ක් තියෙනවා. මේකට අපි එදිනෙදා පාවිච්චි කරන හැම app එකම ඇවිල්ලා තියෙනවා. එහෙම නොවෙන්න අපිට මේ show එකකට විස්තර හොයන්න අපිට අමාරුයි. එහෙම හොයාගෙන ගියා නම් එහෙම අපිට ඩේටා බිල් ගෙවලා ගෙවලා ඉවරයක් කරන්න වෙන්නේ නැහැ.
1: ඒ කියන්නේ පඩිය ගන්නවා ඩේටා බිල් ගෙවන එක තමයි අපිට කරන්න
0: වෙන්නේ. වෙනවත් කරන්න වෙන්නේ නැහැ. ඇයි? අපි දන්නේ නැහැ දැන් අපි මොකක් හරි මොනි ෂෝ එකේ හරි මොනවා හරි දෙයක් කරන්න. හිතන්නකෝ ඔබ ප්‍රසන්ටේෂන් එකකට මොනවා හරි හොයනවා. ඔබට ඩේටා කොච්චර යනවද කියන එක බල බල ඔය වැඩේ කරන්න බෑ. ඔබ වැඩේ ඉන්න ඕනේ.
1: Yes ඒක හරි.
0: ඒතර ඩේටා බිල් එක කියන එක ඔබේ ඔළුවෙන් අයින් කරන්න
1: ඕනේ.
0: කරන්න තියෙන හොඳම දේ තමයි හච් 15 දාගන්න එක.
1: Yes ඒකනේ.
0: මොකද ඩේටා ඒ කියන apps 15ටම unlimited. අපි ඔබට කියන්නම් YouTube තියනවා කියලා කිව්වොත් TikTok තියනවා කියලා කිව්වොත් WhatsApp තියනවා කියලා කිව්වොත් Facebook තියනවා කියලා කිව්වොත් ChatGPT මේක ඇතුළේ තියනවා කියලා
1: Instagram උත් තියනවා.
0: ඔය පහ හය කියනකොටම ඔබ හිතනවා ඒක හොඳ පැකේජ් එකක්
1: කියලා. Yes ඒකනේ.
0: තාමත් ඉතින් ඒක වැඩක් ගත්තේ නැද්ද? රුපියල් 1199 යිනේ වෙන්නේ.
1: Okay, Singer has introduced all new Singer digital inverter refrigerator to the market recently. Hot news. This can hari api katha karamu Singer
0: man etthara bay una miss
1: api fridge gana katha karana
0: man man man matakai noke issara hati bitta wathana tika
1: mokadda large thiyena capacity thiyena
0: large capacity wala amathara da honda tikak thibba
1: thamada comes with refrigerator gas most dear hari
0: hari ne puta
1: ඒක මොකක්ද
0: ඔකේ
1: මොස්
0: කෝඩ් වලට කියලා තමයි ඔය නැත්නම් කියාරියා
1: ඉතින් අපි ඔයගලට මතක් කරනවා සිංගේකේ තියෙන ෆ්‍රිජ් එකක් අලුතින් ඇවිල්ලා මේක හොට් නිවුස් එක මාකට් එකේ තියෙන මේක ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක් මේකේ තියෙන විශේෂත්වය තමයි 150ක් විදුරිය ඉතිලි කළා දෙනවා 50% විදුලිය ඉතිරි කළා දෙනවා.
0: 50% විදුලිය ඉතිරි කළා දෙනවා.
1: යේ යේ. Good news නේද? ඉතින්
0: අතට මිස් කොහමද මේ එහෙම අර වරද්දලා වුණත්
1: මම ඔළුව කැක්කුමගේ ඉන්නේ.
0: හලෝ මට ඔළුව කැක්කමයි ඔක්කොටම වැඩි මේ වහගෙන ඉඳලා.
1: ඉතින් මම මෙහෙම හරි
0: විදුලිය ඉතිරි කළා දෙනවලු. ඇතිලිය වගේ කතා කරන්නේ
1: විදුලිය.
0: විදුරිය ඉතිලි කරලා දෙනවා. ඉතින් මේවා මිනිස්සුන්ට කොහොමද මම හේතු ගන්නන්න කියන්නේ?
1: හරි.
0: හොයි විදුරිය ඉතිලි කරලා දෙනවා.
1: ඊට පස්සේ විදුලිය ඉතිරි කරලා දෙනවා 50%ක්.
0: හා.
1: ඉතින් ලොකු ලොකු වාසියක් වෙන්නයි යන්නේ. ගෙදර පරණ ෆ්‍රිජ් එකක් තියනවා නම් කාට හරි දෙන්න. නෑදෑයෙකුට නිකන් දුන්නත් කමක් නෑ. මට නම් දැන් මේ පේන විදියට. නෑදෑයෙකුට හරි දීලා ඔබ ගන්න කැලින්ම සිංගයකට ගිහිල්ලා මේ අලුත්ම ෆ්‍රිජ් එක.
0: සමහර අය හිතනවා දැන් පරණ ෆ්‍රිජ් එක අපරාදේ ඉතින් මේ
1: කොහොමද
0: දෙන්නේ කියලා. මට මෙහෙම හිතෙනවා.
1: හරි.
0: ඔබ ඔය පරණ ඔය ලයිට් බිල කන ඔය පරණ ෆ්‍රිජ් ලඩිය දුන්නා නම්.
1: හ්ම්.
0: සමහර ඒවා තියෙනවා මේ පරණ සමහර ඒවා දීලා
1: දානවා.
0: මම දැන් ප්ලෑන් කරන් ඉන්නවා.
1: හා මං
0: ඉන්නවා. නෑ. ඔයා මොකද දෙන්නේ?
1: මොකද ආ දෙන්නේ?
0: නෑ. ප්‍රෝග්‍රෑම් එකක වුණත් නිකන් පරණ නෑ ලඩි.
1: අනේ ඔයා කොහෙද යන්නේ? ඔයා කොහෙද යන්නේ මාව දාලා?
0: දැන් මිස් මං ඔයා ආවද?
1: මම නෙමෙයි
0: පරණ. දැන් දෙන්නම් පර. මිස් මං මම කියනවා ඔබ ගෙදර යවන්න. මම මේක
1: කලාත්මකව
0: කියන්නේ. මං ඉතින් මිස්ටර් එක තේරෙන්නේ. මිස් අපි ගෙදර යවන්නේ. මොකද මේක මාර කරදරයක් වෙලා අපිට
1: තියෙනවා.
0: වැඩේ කරගන්න බෑ. පරණ ලඩි ෆ්‍රිජ් හොඳයි.
1: එහෙම තියනනම් දෙන්න කාට
0: හරි. ගෑණි බය වුණා. ගෑණි මම ෆ්‍රිජ් එක දැන් කතා කරන එක හොඳයි. අර කම සබ්ජෙක්ට් එක දිහා බරමතල වැඩි.
1: ඔව්
0: ඒක ඔන්න. ඔව්. මේ යන මිසින් තංගික ගෙදර යන්න වෙන මටවත් තියෙනවා. රයිට්. ඔය පරණ ලඩි ෆ්‍රිජ් එක දීලා දාන්න කාලේ හරි. මොකද ඔබ හැමදාම ගණන් හදනවා. ගත්ත ගාන හිතනවා. අනේ ඉතින් වැඩි කාලෙකුත් නැහැනේ මේක අරන් කියලාත් හිතනවා.
1: හරි ඔකේ.
0: මිනිහකට නිකන් දෙන්නේ කොහමද කියලාත් හිතනවා
1: යාස්. ඔව්
0: ඔව්. හැබැයි බලන්න මේ ෆ්‍රිජ් එක 142,999යි.
1: හ්ම් හ්ම්.
0: ඔබ ගෙවන්නේ 5950 ගානේ මාසෙකට. ගෙවාගෙන යන්න. 50%ක් ඔබට විදුලි බිල ඉතිරි කරලා දෙනවා.
1: ඒකනේ.
0: ඔබ ගණන් ඇදුවොත් ඔය පරණ ලඩිය නිකන් දැනගත් ලාභයි කියලා ඔබට හිතේ. මේ අලුත් ගෑස් එක R600A. මේක තමයි මේ most efficient and eco-friendly gas එක කියලා මාකට් එකේ පිළි අරන් තියෙන්නේ.
1: හා nice.
0: ආ ඒක eco-friendly efficient නිසා තමයි
1: හරි
0: ඔබට ලයිට් බිල 50%ක් ඉතුරු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

0: තාගේ තාත්තා දැන් ඔයාලට කියන්න ඇද්ද මේ උතේ මේ ෆාදර්ස් ඩේ එකක් එනවා.
1: හරි.
0: මේ ඒ ගැන හිතලවත් මට කන්නාඩි දෙයක් අරන් දෙන්න බැරිද?
1: තාම කිව්වේ නැහැ. තාටි කියයිනේ දැන් ළඟදිම කියයි ආඩ ෆාදර්ස් ඩේ එනවා කියලා මතක ඇතිනේ. යාමට කියයි.
0: දැන් තාත්තට කන්නාඩි කුට්ටමක් අරන් දීලා වාට ගන්න දෙයක් නැහැ තාත්තා. ඔක්කොම ගත්තානේ.
1: ඇයි ෆොටෝ එකක් අරගෙන මම ඒක දානවා. මේ Facebook එකේ ෆාදර්ස් ඩේ.
0: මම කියන දැන් ගන්න දෙයක් නැහැ නේ දීපලද අරම මේවා ටික දැන් ලයින් උනානේ.
1: ඒවා තව
0: ලියලා. මොනා තියනවා ඉතුරු වෙලා.
1: විවාහනේ තියනවානේ.
0: කාර්ක
1: කාර්ක තාම කාටවත්
0: දුන්නේ. එහෙනම් කන්නාඩි දෙයක් තරන් දීලා මොකක් හරි ලයින් එකක් දාන්න.
1: එහෙනම් අර මෙතන ෂෝ එක පොඩ්ඩක් කරගෙන යනවාද මට දැන් නේ අයිඩියා එක ආවේ.
0: දැන් යන්න ඕනේ.
1: හරි.
0: මොකද විෂන් කෑක අද ඇරලා හිටින්දලා වහලා දාන්න. විෂන් කෑක ඇරලා තියෙනවා. ෆාදර්ස් ඩේ

0: මදැන්
1: හරි
0: මේ මාසේ තුන්වෙනි ඉරිදා
1: විසි එක.
0: ඉතින් මම මේ කල්පනා කරන තාත්තර කන්නාඩි දෙයක් අරන් දෙන්න එතකම්ම ඉන්න ඕනේ නෑ නේද කියලා.
1: ඔව් අන්න ඒකනේ නේද?
0: දරුවන්ගේ අස්පාදන් දිසින් තාත්තලා ඉතින් හරි මහන්සි වෙලා දැන් ඔය ඉන්නෝ.
1: දුර දැක්කා අපි ගැන අනාගතය දැක්කා ඒගොල්ලෝනේ.
0: ඒගොල්ලන්ට ඔය වයසට හරි මේ යනකොට ඒගොල්ලන්ට කරන්න ලොකු වැඩ නෑනේ.
1: හරි.
0: ඒගොල්ලෝ ඕන වැඩයි එපා වැඩයි ඔක්කොම හොයලා කරන්න යනවා. සමහරවල් කරන්න ඕනේ නැති වැඩත් කරනවා.
1: කොච්චර එපා කිව්වත් මොකක් හරි දෙයක් කරන්න ඕනේ ඒගොල්ලන්ට.
0: ඉතින් ඒගොල්ලෝ හිතනවා අර නෑ ඉතින් අපි දරුවෝත් එක්ක ඉන්න මොනා හරි කරන්න ඕනේ කියලා. තාමත් එහෙම හිතෙනවා.
1: යස් ඒක හරි.
0: ඔය තාත්තලගේ තියෙනවා අම්මලාගේ නේ තාත්තලා මේ පොඩි තියෙනවා උඩි කැල්ලක් තියෙනවා නිකන් එහෙම අර එහෙම ණය වෙන්න යම තියෙන තියක් තියෙනවා නේ තාත්තලා.
1: චූටි ඊගෝ එකක් තියෙනවා නේ.
0: චූටි නෑ ඒක.
1: හරි ඕකේ.
0: ඔය චූටි වල පෙනුනට ඒක ඇත්තල ලෝකෙ ඇත්තම චූටි නෑ. ඒකෝලංගේ කාලේ ආ වීරයා.
1: හරි.
0: දරුවන්ගේ වල නෝට ඉතින් අර වීරයා තමයි.
1: හරි.
0: ඔතේ වැඩේ පෙන්වන්නත් බෑනේ. ඉතින් යාර මම මේ ගෙදර ඉරියට මම මේ ණය නෑ මං කාටවත් මේ එහෙම ණයක් නෑ මම මේ වැඩක් කර කර ඉන්නේ.
1: හරි ඕකේ.
0: මම හරිද මේගොල්ලෝ එනේ මොනා හරි කරනවා මම මේ පොඩක් ගේ තස් කරාද? තේනවද? එහෙම එකක් තියෙනවා. ඒගොල්ලන්ට පොතක් පතක් කියවන වරෙන් වෙන ලොකු දෙයක් ඇත්තටම ජීවිතේ එහෙම ලොකු දෙයක් ඉතුරු වෙන්නේ නැහැ විශේෂම විස්රාම ගියාට පස්සේ.
1: හරි ඕකේ.
0: ඉතින් ගෙදර ඉන්න තාත්තලාම මේ අමාරුවෙන් ඇස් පොඩි කර කර බලනොත් තාම පොත් බලනවා පොතක් පෙරලලා බලනවා
1: ෆෝන් එක බලනවා ටීවී එක බලනවා එහෙම
0: ෆෝන් එක මෙහෙම ලං කරලා බලනවා.
1: අයියෝ.
0: අර ලොකු ඉලක්කම් තියෙන ෆෝන් තියෙනවා දැන් මාකට් එකේ. ඒව අරගෙන බලනවා. ෆොන්ට් සයිස් එක තියෙන ලොකුම එක තමයි දාගෙන
1: තියෙන්නේ. ඕ.
0: අපිට වටින්නේ නැහැ එහෙම බල බල ඉන්නේ ඒක තව දුරට.
1: හරි.
0: සමහර වෙලාවට තාත්තා ප්‍රොඩක්ටිව්ලි දැන් ඔබේ පවුල ඉස්සරහට ගෙනියන එකට මූල්‍ය දායකත්වය දෙන්නේ නැතුව ඇති. හැබැයි ඔය පවුල උතන්ට ආපු විදිහක් තියෙන රූට් කෝස් එක. ඒ රූට් එක දිහා බලන්න. ඔය මනුස්සයා කරපු දේවල් ටික හිතන්න.
1: යස්.
0: කන්නනෙකුටම කරන් දෙන එක යුතුයකමක් කියලා ඔබට කොහරි තැනක හිතේ. හරිස්තේ පොඩි කරක බලන්න ඒවා ටක්කලා නොටිස් කරගන්න.
1: හරි ඕකේ.
0: ටක්කල් එක්කගෙන යන්න. ඈ පරීක්ෂා කරගන්න. හැබැයි මේ ඇහැ සම්බන්ධව තියෙන සමහර දේවල් කරගන්න ජීවිතේ හුඟක් කල් පහ වුණාම හරි අමාරුයි සමහර දේවල් ගොඩ දාන්න.
1: ඒ කියන්නේ රිවර්ස් කරන්න බැරි ප්‍රශ්න තියනවානේ.
0: ඇහැ අපේ වයසත් එක්ක ටික ටික වෙහෙසටපත් වෙනවා.
1: හරි.
0: අපේ මේ කාචය අපි ඈත බලනකොට ළඟ බලනකොට දිග ඇරෙනවා ඇකිලෙනවා. මේ ඇහි කාචයට සම්බන්ධ වෙලා තියෙන මාංශ පේශි. ඔය පොඩි කාලේ ඇහැ ගැන ඉගෙන ගත්තේ මතකනවා. ආ.
1: මම
0: මතක් කරලා බලන්න. කාලයක් ඇද්දි මේ මාංශ පේශි විඩාවයි මේගොල්ලන්. ඇද්දොත් ඇදුනා ඇකිලුනොත් ඇකිලුනා. ඒවා ඒ වේගෙට වැඩ කරන්නේ
1: නැහැ. හරි.
0: ඉතින් ඇහැ ඕනාට වඩා වෙහෙසටපත් වෙලා මාංශ පේශි වැඩ කරන්නේ නැතිම තත්ත්වයට ගියොත් අන්න පෙනීම පුදුම ඉක්මනට අඩු වෙගෙන යනවා. ඇහැ ફોකස් වෙන්නේ.
1: ආ
0: ආ. අදාළ දේ බලන්න ඇහැ ફોකස් වෙන්නේ. ඇහැ කියන්නේ පුදුම ඉන්ද්‍රියක්නේ. ලෝකේ අදටත් මෙහෙම මේ විදිය කාචයක් හදන්න මොන තාක්ෂණයේ තිබිලත් බැරි වෙලා
1: තියෙනවා. ඔව් ඒක හරි.
0: ළඟ බලපු මොහොතින් ළඟ පේන්නත් ඉරහඳ බලනකොට කෙලින්ම ඉරහඳ ફોකස් වෙලා පේන්නත් හදපු පුදුම ඉන්ද්‍රියක් තමයි ඇහැ කියලා කියන්නේ.
1: වටිනම ඉන්ද්‍රිය බලන් යන
0: මේක රැකගන්න ඔබ මොනවද කරන්නේ? මම දැන් මේ තරුණ තාත්තලගෙන් අහන්න. ඔයා හුරේ රන් දුවදුව ඉන්න. ඇස් දෙක චෙක් කරන්න එපා. ආ මේ පොඩ්ඩක් මේ පේන්නේ ඔළුව කැක්කුම තියෙනවා ඒ නිසා වෙන්නේ නැති.
1: හරි.
0: ආ මේ උදේට සමානලට පේන්නේ නැති සාමාන්‍ය තත්වයක් වෙන්නේ නැති. ඇහැ සම්බන්ධව පෙනීම සම්බන්ධව කිසිම වෙනස් තත්වයක් සාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඔබට ඇහැ පොඩි ඉන්ඩිකේෂන් එකක් දෙනවා ලොක්ක ඇහැ චෙක් කරගන්න ඇහැ පොඩි අවුලක් තියෙනවා කියලා. පවුල ගැන ලොකු බලාපොරොත්තු ඇති නේද? දරුවන්ට උගන්වන්න, ගෙවල් දොරවල් තව ලොකු කරන්න.
1: හරි ඕකේ.
0: තව දුවන්න, තව හම්බ කරන්න. ඔය ටික වෙනද වගේම කරගන්න ඇස් දෙක හරියට බලාගන්න. අපි ඔබට කියන්නේ කන්නඩි ගන්න නෙමෙයි. අපි ඔබට කියන්නේ විෂන් කෑයකට ගිහලා ඇස් දෙක චෙක් කරගන්න කියලා. කන්නඩි ගන්න එක නම්බර් 2. මිනිස්සුගේ ගමන්. මට කන්නඩි දෙකක් දෙන්න. ඔය මොකක් කරන්නේ දෙයක් දෙන්නේ
1: සීනි ගන්නව නෙමෙයි
0: ඇහ චෙක් කරන්න ඕනේ. ඇහි තියෙනවා ඔබට දැනෙන ප්‍රශ්න සහ
1: හරි
0: අවසාන මොහොත වෙනතුරුත් ඔබ කවදාවත් හීනකින්වත් සැක කරන්නේ නැති ප්‍රශ්න.
1: ඒ කියන්නේ සිම්ටම්ස් මොනවත් නැතු එක සැරේම
0: කිසිම සිම්ටම් එකක් නැහැ, කිසිම රෝග ලක්ෂණයක් නැහැ, හිටි ගමන් ඇහැ පේන්නේ නැතු යනවා.
1: මයි ගොඩ්.
0: ඔය අයි ප්‍රශර් කියන්න අන්නේ ඒ වගේ ජාතිය කල්පිට් කෙනෙක් තමයි. අයි ප්‍රශ ඇහේ පීඩනය දුෂ්ටෙක්. හරි හොඳට හිනා වෙලා වගේ ළඟින් ඉන්න දන්නේ. ඔබ දන්නේ නෑ එහෙම තියෙනවා කියලවත්. ඒක බලන්න වෙන ක්‍රමයකුත් නෑ. මේ රුධිර පීඩනය ඇහේ ප්‍රශර් එකයි පටලව ගන්න එපා. මේක ජාති දෙකක්.
1: හරි.
0: ගොඩක් අයගේ සයිලන් ඇහේ පෙනීම විනාශ කරන සයිලන් කිලර් කෙනෙක් තමයි ඇහේ පීඩනය කියන එක. මම පුරුදු වෙලා තියෙන අවුරුද්දකට සැරයක් දෙකක් විතර එක චෙක් කරගන්න මොකද මම කන්නාඩි අඳින්න පටන් ගත්ත නිසා.
1: හරි. හොඳයි. ඔක හොඳම හොඳද?
0: තාමත් ඔබ කල් දානවා ඇති මේක. ගානද ප්‍රශ්නේ? රුපියල් 10,000ට අඩුවෙන් හදා ගන්න පුළුවන් කන්නාඩි කොට්ටම. අරක ඇහැ චෙක් කරන්න. බෑ ඇහැ චෙක් කරන්න. ඇහැ චෙක් කරන එක කරගන්නකෝ ඉස්සෙල්ලා. ඇහැ චෙක් කරන එක කරගන්නකෝ. අක්ෂි පරීක්ෂාව ඉතාම වැදගත්.
1: යන්න විෂන් කෑයකට.
0: ඔව්. ගොඩක් මිනිස්සු හිතනවා මේ ඇහැ පරීක්ෂා කරන්න ගියාම මේ අවශ්‍ය නැතත් කන්නාඩි දෙකක් දැම්මත් හොඳයි කියලා කියනවා කියලා. එහෙම කියන්නේ නැහැ. මම එතනට ගිහපු වෙලාවක මම අනන්ත දැකලා තියෙන විෂන් කෑයකින් ඔයාගේ ඇහි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම නෝමල්. කන්නාඩි දාන්න අවශ්‍යතාවයක් නැහැ කියලා කියපු ඕන් තරම් මිනිස්සු.
1: ඕ ඒකනේ නේද?
0: ඉතින් මේක ගිහලා චෙක් කරගන්න. දරුවන්ට බිරිඳට යුතුකමක් තියෙනවා. මම මේ වයිෆ්ටයි ළමයින්ට යන්න.
1: හරි.
0: මේ මහත්තයා එක්කන් යන්න. තාත්තා එක්කන් යන්න. පුඩි ඉන්ෆ්ලුවන්ස් එකක් දාන්න. තාත්තා හිතලා යනවා අඩුයි. තාත්තා එක්කන් යන්නම් වෙනවා.
1: ඔව් ඒක හරි. අපි බලමු මහජන සම්පත ලොතරැය්‍ය. ඒ කියන්නේ අපි NLB ගේ ලොතරැය්‍ය ගැන කතා කරන්නේ. මහජන සම්පත ලොතරැය්‍ය මේ පහුගිය දවස්වල ඒගොල්ලන්ගේ නවවන සුපිරි ත්‍යාගලාභියව බිහි කරා. එයාට හම්බුණ සල්ලි කන්දරාව කොච්චරද දන්නවද? රුපියල් 2,34,00,000කට වඩා වැඩි මුදලක් එයා ජයග්‍රහණය කරලා තිබ්බා සුපිරි ත්‍යාග විදිහට. ඉතින් ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොතින් මහජන සම්පත කියලා කියන්නේ සෑහෙන කාලයක් ඉඳන් දිනුම් මඳින ලොතරැය්‍යක්. ඒගොල්ලන්ගේ සුපිරි ත්‍යාගයේ තියෙනවා හැමපාරම කෝටි දෙක ගානේ දීගෙන යනවා. ඊට අමතරව 125 ප්‍රථම තෑග කියලා එකක් තියෙනවා. ඒ වගේ තෑග තියෙනවා, ලක්ෂයේ තෑග තියෙනවා, තව පොඩි පොඩි තෑගි ගොඩක් තියෙනවා. රුපියල් 40යි ඔබ වියදම් කරන්න ඕනි මේ තෑගි කන්දරාවේ හිමිකාරයෙක් වෙන්න. ඉතින් ගත්ත මිනිස්සු දිනලා තියෙනවා. මේ සුපිරි තෑග ගිහිලා තියෙන්නේ ආඩි අම්බලම කියලා තියෙනවා නේද පැත්තක්? අන්න එහෙන් තමයි
0: ආඩි නෙමෙයි ආඩි.
1: ආඩි අම්බලම. හරි අන්න එහෙ තමයි ජයග්‍රහකයා ඉන්නේ.
0: ලැජ්ජ වෙන්න ඕනේ. hina වෙන්න මේ ලැජ්ජ වෙන්න ඕනේ.
1: හරි අම්මා මට ඒක කියවෙන්න නැතුව ඇති.
0: සන්නක කියන්න බෑ.
1: හරි.
0: කවුද ඔයාව නිවේදිකාවක්
1: කරන්නේ? ඔයානේ ඔයානේ මම ගත්තේ.
0: අඩේ මට ගහන්න එපේ.
1: කොකෝ ආයෙත් හොඳ නැහැ ගුරුවරයාට. මේව කරන්න.
0: එහෙමත් කරන්න බැරි ගෑනේ තමයි මේ.
1: කලේ නෑ.
0: ඔව්. මේකත් හිතේ තියෙනවා. ආ මට ගහන්න එපේ. ඔව් එන්න ගහන්න. එන්න ගහලා දාන්න. ගහලා දාන්න.
1: හරි
0: පොල් පිටි කපලා තිබ්බනම් මීට වැඩිය ගුණයක් තියෙනවා මේ මේති උඩ
1: 2,34,00,000
0: ආඩි අබ්බලමට 2,00,000 ටිට්ටට නැට්ට අර මිස්ටර්
1: මට
0: වැඩ වැඩි කරන්න එපා
1: අල්ලනකොනේ
0: අන්න වෙන ජොබ් එකක් හොයාගන්න මට වැඩ වැඩි කරන්න
1: 2,00,000ක් හම් වෙනවා කියන්නේ කොච්චර දේවල් කරන්න පුළන්ද නේ රුපියල් 40,000කට 2,00,000
0: 2,00,000 මන් දන්නේ කරන්න පුළුවන් දේවල් ඔය හැටි. හැබැයි මම දන්නේ එකම දේ තමයි 40ක් වේදම් කරලා 2,00,000ක් එන්නේ බිස්නස් නෑ.
1: බිස්නස් නෑ බ්‍රෝ. මේ තමයි චාන්ස් එක.
0: දැන් මම දැක්ක මේ මොකක් හරි මේ කැබිනට් තීරණ දැනුම් දීමේදී මම දැක්ක මේ මිලියන 500 ගානක් දොන්නොම ගානක් වෙන් කරලා තියෙනවා කියලා නගර 25ක්ද කොහෙද හඳුනාගත්ත ව්‍යාපෘති සංවර්ධනය
1: කරලා. හරි.
0: ඉතින් මම ගණන් හදලා බැලුවා නිකන් මිලියන 20ක් 22ක් විතර වගේ තමයි ව්‍යාපෘතියකට වැටෙන්නේ.
1: හරි.
0: පොඩි කඩයක් ලස්සනට හදලා දාන්නත් නිකන් වර්ග අඩි 500ක 600ක මිලියන 15ක් 20ක් යනවනේ. මන් දන්නේ මොකද්ද හදන ප්‍රොජෙක්ට් එක කියලා.
1: ඒකනේ. හැදුවට පස්සේ තමයි බලා ගන්න වෙන්නේ.
0: ඕ. ඇත්තටම හැදුවට පස්සේ බලන්න ඕනේ. නැහැ සමහරකට මොකක් කරේ.
1: ඔව් තියනවා දන්නන්නේ ප්ලෑන් එක කොමුතු එක.
0: මිනිස් ශ්‍රමය නොමිලේ හම්බෙනව දන්නේ
1: නැහැ.
0: මට ඇත්තටම හිතා ගන්න බැරුව නะ කොහොමද?
1: ඒ වගේ ප්‍රොජෙක්ට් එකකට ඒ වගේ ගානකින් යන්නේ
0: කියලා. ඔව් මිලියන 500 ගානකින් මේ තෝරාගත්ත නගර 25ක් සංවර්ධනය කරන්නේ කොහොමද කියලා. බොරු කියන්න ඕනේ නැහැ ඇත්තටම හිතා ගන්න බැරි වුණා. මට හිතා ගන්න පුතම්ම ඕනේ.
1: දැන් පටන් අරන් ඇති මං හිතන්නේ ටික කලක් නියෝක ඇවිල්ලා
0: නේ. නෑ ඊබරේ දත් තමයි මං හිතන්නේ කිව්වේ මේ. ඒ කියන්නේ මේ මම කියන්නේ මෙහෙමයි. අපේ කතාව ඕක නෙමෙයිනේ. අපේ කතාව 40ක් වියදම් කරලා කෝටි දෙකක් හොයන්න. 40ක් විශ් කරලා කෝටි දෙකක් ආපසට එන්න නෑ වෙන මොකුත් නෑ.
1: මේකම තමයි. NLB ම තමයි.
0: 40ක් යට කරලා කෝටි දෙකක් සල්ලි ආපහු හම්බෙන වෙන ක්‍රමයක් නෑ. මේක තමයි විදිය. ඒකට ඔබේ සම්පූර්ණම ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. ඔය ගාන ඇදුනට පස්සේ ඔබ ජීවත් වෙන විදිය වෙනස් කරනවා. ඒක කවුරු කොහොම කිව්වත් ඒක වෙනවා. ඔබේ ජීවිතේ අප්ග්‍රේඩ් කරගන්න හැමදාම හීන දැකපු කැලි ටිකට ඔබ මොහොතින් අත තියෙනවා. මොහොතින් අත තියෙනවා. අපිට පොඩි යෝජනාවක් කරන්න. ඒ වගේ සල්ලියක් හම්බුණා විතරක් නෙමෙයි, ඒ සල්ලි වවන විදියක් හිතන්න. ඉස්සලම ආයෝජනය කරන්න. ඒකෙන් සල්ලි තව ටිකක් වවලා ඒක වියදම් කරන්න. එතකොට තමයි ලොතරැය්‍ය දිනපෙකේ නියම ගැම්ම ඔබට හම්බෙන්නේ.
1: හරි, ඕකේ.
0: හරි, අපි සුබ පතනවා. හරි. අපිට මේ
1: ඇයි රාසින් සුබ පතනවා.
0: යා රාසින්නේ ඕ
1: ගන්නෙන්නේ.
0: වත්ත වටේටම බෙරග ගහවිල්ලා සල්ලි අරන් යනවා නෙමෙයි නෙමෙයි.
1: සුබ පතනවා.
0: හරි, සුබ පතනවා. මේ අපිට දුකයි තියෙන අපිට හම්බෙන්නේ නැහැ. නමුත් අපි සුබ පතනවා. අපිට ඉතට හරි නැහැ. නමුත් අපි සුබ පතනවා.
1: දන්නද මේ දවස් අපේ ගෙදර ප්‍රධානම මාතෘකාව තමයි මේ වැඩි වෙන තෙල් මිලත් එක්ක කොහොමද අපේ ගෙදර මුණසිංහ පරම්පරාව කොහොමද ඉස්සරහට යන්නේ. තාත්ති නියම යෝජනාවක් කරා. තාත්තිකෝ අපේ ගෙදරට ගමු චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක්. මම අම්මි අපි ඔක්කොම එක සිතින් ඒකට අතිස්සුවා. යස්.
0: ඔගොල්ලෝ තීරණය කරනවා අඳුරට දොස් පවරනවා වෙනුවට එක පාන්සිලුවක් දල්වන්න.
1: අපි තීරණය කරනවා. ඉතින් දැන් අද
0: කියාපම් බලන්න මොකද්ද කියලා.
1: යාපම් බලන්නේ කිව්වම නිකන් අපුව හැල්ලු කරා වගේ.
0: කියා.
1: අද අපි දැන්
0: කියනවා කියනවා මේ මට වෙලාව නැහැ.
1: අද අපි යනවා.
0: අන්න එහෙම කියනවා. එහෙම කියව ඩංගාලි ටික. අර ලම්බුකාරකන් එහෙම උත කියනවා කියනවා කියනවා වෙලාව නැහැ. අත්කලා නැත. අත්කලා නැත. ඩංගාලි.
1: මේ වතර මුල්ලේ තියෙන චෙතක් ෂෝරූම් එකට යන්න ඕනේ. ගිහලා බලන්න ඕනේ. බලලා
0: දැන් එකක් ගත්තා නේද දැන්? නේද?
1: ගත්තා.
0: දැන් මේ මාස 3-4 කාලෙකින් කොහොමද ගත්තා කියලා. හලෝ එක බොරුවක් මතක තියන් කියනවාද? මොකද්ද මේ සැරින් සැරේ
1: කියන්නේ? ගත්තේ ඔයා නියනේ.
0: ඈ?
1: ගත්තේ ඔයා.
0: මම ගියා මම මේ පැතිකේ නියු ජු ජු ජු ගාලා ගත්තේ නැද්ද? ඈ? ඒ බොරු නිකන් ෂෝ එකක්ද දැම්මේ?
1: ඔයා හරිය නරකයි.
0: දැන් මිස් මට ඔයා
1: කියන්නේ. ගත්තා.
0: ඈ?
1: ගත්තා. ආව යක්ෂණී කරගන්න. ගෙදර වගේ. ගත්තා.
0: මිස් මිස් මේ මිනිහා නෙමෙයි ඉන්නේ. තේරෙනවද? මේ මිනිහා නෙමේ මිනිහා වගේද පේන්නේ? මිනිහා වගේ කතරද පේන්නේ මම?
1: ගයන්න අල්තයන්න තායන්න ගත්තා.
0: මිනිහා වගේ කතර මාව පේනවද?
1: නෑ ලස්සන පේනවා.
0: කෙනෙක් ගැන මිනිහා නෙමේ මෙද්ද ලස්සන පේන මිනිහා.
1: මේ ඇත්තට ගත්තා මම මේ කියන්නේ තාත්ති ගැනනේ. තාත්තා තියෙන්නේ.
0: දැන් තාත්තා වෙන මිනිහෙක් උනා එපාර.
1: තාත්තිදි වෙන මිනිහෙන්නේ.
0: ඒ ගෙදරමයි වැටිලා ඉන්නේ. ජීවිතේ වෙන මුකුත් අරමුණක් නැහැ. ඒ ගෙදර දොර ඒ ඉඩම් කඩන් ටික ලියාගන්න එක තමයි දැන් ගෑණිගේ මිනිහගේ plan එක.
1: තාත්තගේ දේවල් මට නෙමෙයි තින්. ඊග අමුතෙන් ලියාගන්න.
0: තාත්තගේ දේවල් මට. අයියේ ඔයා එන්න කුවේට් එකේ ඉඳලා නංගි දෙන්න යන්නේ ගේම්.
1: එයාට එහෙ තියනවනේ.
0: එහෙමක තාත්ත අරන් දීපු
1: වෙන්නේ. ප්‍රොපර්ටිස් තියන.
0: මා කොමද මෙවුවා.
1: නෑ තින්.
0: ඕකට තමයි අයියේ මගු සුදු අයියේ. මගේ සුදු නෑනෝ. අයියා නෙමෙයි නෑනෝ බැලන්ස් කරගන්න. අයියා නම් අවුලන්නේ. අයියා නම් ඔය කමන්නේ ඔය නංගිටන කියලා ඉඳි. ඔයාගේ නෑන පොඩ්ඩත් එක ලේසි වෙන්නේ නෑ ඔය සෙල්ලම් දාන්න හොඳේ. කොණ්ඩේ කපලා තියන්නේ නියමට කට්ටියගේ.
1: මේ අපි
0: ළමයි නලවලා පොඩි උන් ටික නලවලා මගේ සුදු යාළුවෝ නෙළමු දෝලුව කියලා නෙල දෙන්න යන්නේ ගේවනේ දෙපල.
1: රයිට් ආද යන්න ඕනි.
0: මෙන් මෙන් bravo bravo bravo එහෙම අපි ඉගෙන ගත්ත නෑනේ අපිට ඕවා ඉගෙන ගන්න බැරි වුණා
1: මොකද නෑ අම්මෝ ඉගෙන ගන්න බැරි වුණා
0: ඔන්න ඔය ටික තමයි නංගි මට මේ වයස ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි වුණේ
1: මට දැන් කතා කරන්න දෙයක් නෑ
0: right අයියට දුන්නා නෑනට දුන්නා ළමයින්ගෙන් තමයි නාඩි ඇල්ලේ පව් තාත්තා ගැටේ නහුණා
1: සියල්ල ලියලා දුන්නා
0: සියල්ල තාම ලියලා දුන්නේ ලියලා දීපු දවසට
1: ලියලා දෙමින් පවතිනවා අපේ රට දියුණු වෙමින් පවතිනවා දේපල ලියලා දෙමින් පවතිනවා
0: කවන්න නෑ මිස් ඉත මට දැන් තේරෙනවා ඔයා මේ කයිය ගැහුවට මර්සිය විතරයි වාචේ තැක්කක් කරන්නේ. ඔයාට මිස් මේ ගැන මං හිතන්නේ ඔයාට එක දශමික අයිතියක් තියෙනවා කියලා මේව ගැන කතා කරන්න.
1: කතා කරන්න අරවින්ද. වාචේ තැක් එකක් ගත්තා.
0: අරවින්ද කතා කරනවාද නැද්ද කියලා අරවින්ද තීරණය කරයි. ඔයා නිකන් දෙකේ පන්ති ඉන්නවා නේද? සෙල්ලම් කරන්න හදන්න එපා මාත් එක්ක. ද මම ඉන්නේ සෙල්ලම් කරන්න වයසක.
1: නෙමෙයි. කවුද අද අරවින්දගේ හිත රිද්දුව කොහොම මගේ පිටින් මෙයා?
0: රයිට්. ගන්න චෙතක්ක.
1: ඕකේ.
0: අපි දන්නේ දැන් මේ ඩීසල් පෙට්‍රල් කියවම වැඩි කරා.
1: ඒ
0: නිකන් සෙල්ලමක් කරගෙන නේ ඔයගොල්ලෝ ඈ මේ වැඩි කරගෙන පොඩ සෙල්ලමට වගේ වැඩි කරනවා 20 20 වගේ වැඩි කරන එක පරදේශී පලකට තොසිගේ වැඩි කරලා ඉවර කරනවා
1: ඒක නේ ඩිංග ඩිංග ඩොං ආස නැහැ
0: ඔව් හැමදාම අපිට ප්‍රවෘත්ති කියවන්න වෙලාවක් නැහැ ඒක මම වැඩි කරා
1: රයිට්
0: සිස්ටම් එකෙන් එළියට එන්න මේ මොන ලෝකෙම හැම වෙලාවම බලන්න අපිව සිස්ටම් එකක් ඇතුළේ රවුම් කරන්න
1: හරි
0: එළියට එන්න යන්න බත්තරමුල්ල ෂෝරූම් එකට බයිසිකලයේ හිත පුරා ඇස පුරා දැක ගන්න ඒකට වාඩි වෙන්න එහෙට කරන්න මෙහෙට කරන්න පොඩි රවුමක් දෙනවද යන්න කියලා අහන්න
1: හරි ඔකේ
0: අනිවාර්යයෙන් මේගොල්ලෝ ඔබට ටෙස්ට් රයිඩ් එකක් දෙනවා ඒක එහෙම නොකර ඉන්නේ නැහැ මොකද බයික් එකේ ෆීල් එක ගන්න ඕනේ බලන්න අපි මේ කියන මෙටල් බොඩි එක ඒක කොච්චර ලස්සනද බලන්න
1: හරි ඔකේ
0: බයික් එකේ පෙනුම බලන්න ඕනම් ඉදරින මල්ලි කෙනෙකුට කියලා ආ බයික් එකේ ඉඳගෙන ඉන්න ෆොටෝ එකක් ගහලා බලන්න
1: හරි ඔකේ
0: ඔයා බයිසිකලේ ඉඳගෙන ඉඳි ඔයාට පේන්නේ නැතුණාට ඔයා ඒක ඉඳගෙන ඉන්න විදිහ අනිත් අයට පේන විදිහ උතරට බලා ගන්න පුළුවන්
1: හතරම ඉඳගෙන බලන්න ෆොටෝ එකක් ගහගෙන ඊට පස්සේ ඕගලන්න පුළුවන් ඔයාට ගැළපෙනම කලයක මොකද්ද කියලා මැච් කරා ගන්නත් එතකොට නේ
0: එමෙයක් තියෙනවා
1: yes
0: දැන් මම කැමතිම පාට නිල් වුණාට මම ගත්තේ සුදු පාට එකක්
1: ආ
0: මට හිතුණා සුදු පාටක ලස්සනයි කියලා
1: හරි
0: හිතාගෙනම ගියේනේ බ්ලූ කලර් එක ඒගොල්ලෝ ලෑස්ති කරලා තිබුණේ තේජ ඇති
1: ආ ඕකේ ඔව වෙනස් කරා
0: තියෙනවා දැන් අංගල මගේ මම කොහොනේ මට හොඳයි මේ
1: white
0: pearl white එක හොඳයි. ඒ නිසා මේ පාට ගැන ඔබ මොන තීරණේ අරන් ගියත් එතන ගියාම මේක වෙනස් වෙනවා. හැබැයි මේකේ වැඩේ තියෙන්නේ එක charge එකෙන් කිලෝමීටර 121ක් හෝ ඊට වැඩිය දුවන. මගේ නම් අදහස ඊට වැඩිය දුවනවා කියන එකයි. නමුත් අපිට බජාජ් එකෙන් කිව්වේ 121යි කියලා.
1: හරි
0: ඔකේ. ඉතින්
1: අපි ඒ ගාන කියනවා.
0: මේ තමයි මිනිස්සු. හැබැයි ඊට වඩා දුවනවා. මං ඊට වඩා දුවලා තියෙනවා. මං ඊට වඩා දුවලා තියෙනවා සිංගල් චාර්ජ් එකට. රයිට්? හොඳ හොඳ කැපැසිටි එකක් තියෙනවා ස්ටෝරේජ් එකට.
1: හරි.
0: ඒක මේ කාර් එකක ස්ටෝරේජ් එක වගේ බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ඒ කැටගරියේ තියෙන අනිත් e-scooters පත්තේ අපි ගියොත් එම e-scooters වල තියෙන ඉඩකඩ අපි දැකලා තියෙනවා. ඒ බයිසිකලෙට අදාළ හෙල්මට් එකවත් තෝබා ගන්න බෑ
1: ඒක. ඔව් ඒක හරි.
0: මේකට පාර්සල් දෙක තුනක් දාලා හෙල්මට් එකක් දාලා ලස්සනට
1: පැක් කරගන්න පුළුවන්. මේක නියම ස්ටෝරේජ්
0: එකක්. හෙල්මට් එක බයිසිකලේ එල්ලලා යන්න ඕනේ. හෙල්මට් එක අතේ දාගෙන ඔෆිස් යන්න ඕනේ.
1: හරි.
0: හෙල්මට් එක අතේ දාගෙන බැංකුවට යන්න ඕනේ. හෙල්මට් එක බයිසිකලේ ඇතුළට දාලා ලොක් කළා, හැන්ඩල් එකත් ලොක් කළා. ආයි හොරුන්ට පැදගෙන යනවා බොරු කරේ තියන් ගියොත් තමයි පැදගෙන නම් යන්න බෑ. ලොක් කරනවා නියමෙට.
1: නියමයි.
0: හරිද? ඉතින් මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ෆෝන් එකට කනෙක් වෙනවා බ්ලූටූත් තරහ.
1: හරි.
0: මම නම් කනෙක් කරන අඩුයි. නමුත් ඉතින් එහෙම ආසාවක් තියෙනවා නම්
1: එහෙම කනෙක් කරගෙන ඔයගලන්ට වැඩේ කර ගන්න
0: පුළුවන්. මම බයිසිකලේ පදිනාට මට කවුරු කෝල් කරත් කවුරු SMS කියවම මට නම් වැඩක් නැහැ. මම මගේ ගමන යන එක විතරයි මං කරන්නේ.
1: හරි නියමයි.
0: නමුත් සමහර අය ඉන්නෝනේ කනෙක් වෙලාම ඉන්න රූමනා කෝල් එකක් එනවා කොහෙන්ද එන්නේ මොකද්ද මේ SMS ආවද ඕගේ ප්‍රශ්න. ආන් තියෙනවා චෙතක් එකටම ආවේනික වෙච්ච ලස්සන පොඩි ඇප් එකක් දීලා.
1: හරි ඔකේ.
0: ෆෝන් එකකින් එක කනෙක් වෙනවා. එතකොට
1: රිවර්ස් කරන්න
0: රිවර්ස් ඇසිස්ට් එකක් දීලා
1: තියෙනවා.
0: යස්. රිවර්ස් එකට යන්න ඔබට උදව් කරනවා. එන්ජින් පවර් එක හදලා තියෙනවා පොඩ්ඩක් 5 කිලෝමීටර 3ක විතර ස්පීඩ් එකකින් මේක රිවර්ස් කරගන්න. සමහර වෙලාවට සමහර තැන්වල බයිසිකලේ පාක් කරපුවම එළියට ගන්න මාර අමාරුයි. මේ කකුල් දෙකෙන් තල්ලු කර කර ගන්න එක ප්‍රැක්ටිකල් නැති තැන් ඕන් තරම් අහු වෙනවා.
1: ඒක හරි.
0: දැන් මේ බයිසිකල් පදින්න ගත්තම තමයි මට මේක වටිනාකම තේරෙන්නේ. මේ බයික් එක මේ බජාජ් මේගොල්ලන්ගේ මේ අලුත්ම ස්කූටර් එක හදන්නේ මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක හදන්නේ මට හිතෙනවා සෑහෙන පිරිසකකින් ගුරුහරුකම් අරගෙන.
1: හරි ඔකේ.
0: ඇත්තටම බයිසිකල් ප්‍රැක්ටිකලි පදින මිනිස්සුන්ගෙන් තමයි උපදෙස් අරන් තියෙන්නේ.
1: ප්‍රශ්න ගොඩකට විසඳුම් දීලා තියෙනවනේ නේ.
0: ඒකෙ මෙන්න මේක තිබ්බනම් හොඳයි කියලා හිතන කෑල්ල තාම මට හම්බෙලා නැහැ.
1: අතත්.
0: අනේ ඔබට අහුවෙනවද කියලා?
1: චෙතක්.
0: නියම් බුලට්.
1: රයිට් ඒ වගේම දැන් හිතන්නකෝ ඔබ දැන් චෙතක් එකේ යනවා ඔබ ෆෝන් එක දැන් සාක්කුවේ දාගෙන යනවා එක සැරේ මොකක් කළා ෆෝන් එක වැටෙනවා කියලා
0: සාක්කුව දාන්නුනේ
1: ආ ඒක තියෙනවනේ මේ කැලක් දාන්නනේ
0: ඒක දාන යාලත් හරි
1: හරි ඒක දාගෙන ඔබ කලබලේට සාක්කුවේ දාන් ගිලා වැටුණා කියලා හිතන්නකෝ ෆෝන් එක හැබැයි ඔබ පාවිච්චි කරන්නේ Honor X9D ෆෝන් එකක් නම් ෆෝන් එක වැටුණාට මුකුත් වෙන්නේ නැහැ මං හරි ආසයි ඒ හිතේ නිදහසට අරවෙන්න අපි ෆෝන්ස් ඕන තරම් පාවිච්චි කරලා තියෙනවා හැබැයි මේ හැම ෆෝන් එකක්ම මාරු කරන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ෆෝන් එක වැටිලා එක්කෝ ස්ක්‍රීන් එක මොකක් හරි ඉරක් ගිහිලා බිඳිලා නැත්නම් මේ තියෙන මොකක් හරි වටේ තියෙන ෆ්‍රේම් එක තියෙන්නේ
0: ඒක
1: ඇලිලා එහෙම වුණාට පස්සේ ආස හිතෙන්නේ නැහැ ෆෝන් එක ආයි පාවිච්චි කරන්න. ඉතින් අලුත් එකකට යනවා. එහෙම නැතුව කාලයක් ෆෝන් එක පාවිච්චි කරන්න ඕන නම් X9D. මේක මාර ලස්සනයි නේ ෆෝන් එක. මන්තාම මේක දැක්කේ මේ මේ සර්ච් කරලා බලලා තමයි මම දැක්කේ. මට ඇස් දෙකට මෙහෙම ළඟ ළඟ බලා ගන්න ඕනේ සිංහයකට කියලා බලන්න ඕනේ.
0: ඒ ෆෝන් එක හොඳම හොඳ පෙනුමක් තියෙනවා.
1: හා නයිස්.
0: ස්මාර්ට් ෆෝන් එකකට ඇපියරන්ස් එක ඊටාම වැදගත්. හැම මිනිස්සයෙක්ම මේක බලාපොරොත්තු වෙනවා. ඒ ෆෝන් එකේ තාම සාධාරණ ගානක් තියෙන එක ලොෆර් කරලා තියෙන ෆීචර් සෙට් එකේ හැටියට ඊට වඩා ඒ ෆෝන් එකේ ගාන වැඩි වෙන්න ඕනේ
1: හරියට. හරි ඔකේ.
0: නමුත් ඒක අතිශය සාධාරණ ගානකට මාකට් එකට දීලා තියෙනවා.
1: අනිත් එක ගෙවන්න ගන්න පුළුවන් ඔබ සිංගයෙන් ගන්නකොට. හරි ඊට පස්සේ තව මොනාද අපිට කා ගීල්ස් ගැන මතක් කරන්න ඕනි අපේ shopping experience එක.
0: අපි බජාජ් එකට ගිය නිසා.
1: හරි ආ ඒකට
0: මම හිතනවා
1: ත්‍රිවිල්
0: එක ගැන මතක් කරන්නම් කියලා.
1: ඔකේ.
0: මේ අලුත්ම ත්‍රිවිල එක ඒකත් අර ඊට කලින් version එකට වඩා සෑහෙන දුරට improve කරලා ආවා. දැන් දැනට අතේ තියෙන ත්‍රිවිල් එක ගැන මොකුත් හිතන්න එපා. ඔය ත්‍රිවිල් එකත් නියම භාණ්ඩයක්. ඉතින් මේක ඉතින් engine capacity එක වැඩි කරපු එකෙන් අනිත් එක මේක 4 stroke නිසා
1: හරි
0: මේකේ සෑහෙන හොඳ fuel efficiency එකක් තියෙනවා. සාමාන්‍යයෙන් engine මේ size එක ලොකු වුණාම අපි දන්නේම ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා නේද
1: හිතන්නේ.
0: මේ technology එක ඊට වඩා සෑහෙන වෙනස්.
1: හරි
0: engine capacity එක වැඩි කරපු එකෙන් fuel efficiency එක වැඩි කරන්න Bajaj අලුත් 3 wheel එකේ පුළුවන්කම ලැබුණා. ත්‍රොටල් රෙස්පොන්ස් එක ඉතාම හොඳ තත්ත්වයකට ගේන්න අලුත් බජාජ් ත්‍රිවිල් එකට පුළුවන් වුණා.
1: හරි ඔකේ.
0: හැම මිනිහෙක් මාසයි තමන්ගේ වාහනේ පාගපු ගමන් යනවා.
1: ඔව් ඇදලා යනවට ආසයි.
0: ඇක්සලරේටරේ දීපු ගමන් යනවා. යා. ඇදලා යනවා. ඒක ඕන වෙන වෙලාවල්
1: තියෙනවා.
0: ඔය සමහර නහරකාරයෝ ඉන්නවනේ මෙරුවට ඕටෙක් කරන්න දෙන්නේ නැති.
1: ඔව් ඉඩ දෙන්නේ නැති කට්ටිය.
0: ආන් ඒ වගේ ඩයල් එකක් දැක් කොහොමත් දවසකට පාරේ හම්බෙනවා. ඒ පුදුම අසනීපයක් නේක. මිනිහෙකුට ඕටෙක් කරන්න දෙන්නේ. ඒ යකා යන්නෙත් නැහැ. මිනිහෙක් ඕටෙක් කරනවට කැමතිද?
1: ඔව්.
0: අන්න ඔබට ත්‍රොටල් රෙස්පොන්ස් එක ඉතාම වැදගත් අවස්ථාවක්.
1: පාවිච්චි කරන්න.
0: තේනවද?
1: yes ඒක හරි.
0: කිඳි හිනාවක් දාගෙන ඔබට ඕටෙක් කරන්න බුණා. අල්ලපු ගම රහ ගාලා යන.
1: හරි.
0: රහ. කොන්සත්. රහ.
1: රහ.
0: මට පොඩක් ඇස්ස තිනෝ. ඒක වැඩ නැහැ. ට්‍රෑන්. ට්‍රෑන් ගාලා යනවා කියලා
1: තමයි.
0: ඊළඟ අපි අලුත් සද්දයක් ගෙනවා.
1: හරි ට්‍රෑන්.
0: ට්‍රෑන්. දැම්ම සිග්නල් එක මු දෙන්නේ ඔට කරන දැම්ම සිග්නල් එක ගත්ත අයිනට මේ පැත්තෙන් සයිඩ් කරා ට්‍රෑන් ගාලා යන්නේ ඇක්සලරේටරේ දෙනකොටම 80 කුලප්පලා වගේ මේක යනවා. අස්ස බලන්නේ අස්ස ගාලක් තියෙන මිනිහ.
1: කනේ නම්බුව හිතන්න ඕනේ මේ වෙලාවට එන.
0: දැන් පොඩ්ඩක් සයිඩ් කරන්න එන්නේ නම් බලන්නත් ඕනේ පොඩ්ඩක්. අක්කේ
1: වන්නුනේ.
0: ඔට කරන දෙන්නේ. මේක බදාජ් බලව්. එහෙම යන්නේ. ගොඩක් සද්ද දාන්න එපා එන තණ්ඩිය නම් ගුටි කැමන්නේ.
1: පොඩි හිනාවක් හොඳට මැද.
0: පොඩි හිනාව.
1: කාලේ යන්නේ.
0: ඔව් මම ආසයි ඒ ත්‍රොටල් රෙස්පොන්ස් කියන එක වාහනේ තියෙනවා.
1: තත්.
0: තව තමයි ගැම්ම තියෙන ඉතන. ලස්සන. හරිද ත්‍රිවිල් එක ලස්සනයි. අතුල දැකලා.
1: හරි. දැක්ක දැක්ක ලස්සනම ලස්සනයි.
0: ඉන්ටීරිය හරිම ලස්සනට ෆිනිෂ් කරලා තියෙනවා.
1: දොර දෙක ලස්සනට ඇවිල්ලා තියෙනවා.
0: මම හරිම කැමති බජාජ් ත්‍රිවිල් එකේ අලුත් ත්‍රිවිල් එකේ ෆිනිෂින් වලට.
1: හරි.
0: digital dash panel එකට සහ යාලගේ factory fitted fm radio එකට thank you very much සිය තහන්න පුළුවන් විදිහට හදලා එවුවට.
1: yeah okay.
0: තම මිනිස්සු කොහොමද සිය තහන්නේ? සිය කොහොමද තහන්නේ මිනිස්සු? ඕඩු විලාවට හොඳ setup එකක් දුන්නේ. මිනිස්සු ඕකටත් නැත්තම් ලොකු ගණන් වේදම් කරනවා.
1: කරන්න ඕනේ නේ නේ.
0: ආ.
1: දැන් ගෙනිච්ච ගෙදර පාවිච්චි කරා. එච්චරයි.
0: register කරන්න ඕනේ.
1: ආ register කරලා පාවිච්චි කරා. හරි අපි දැන් යන්න පුළුවන් අපිට කා ගීල්ස් ෆුඩ් සිටි. ඉතින් කවුරු මොනවා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන. ඒක දැන් ස්ථිරයි. ඒක අපි සපත කරලා තියෙන්නේ. අපි ඔබටත් කිව්වා පොඩ්ඩක් ගිහිලා බලන්න වෙන තැන් වලටත් ගිහිලා බලන්න ගණන් බලන්න. අඩුද මේ මෙච්චර මේ අඩුයි අඩුයි කියන්නේ මේකේ අඩුද කියලා බලන්න.
0: මිස් දන්නා මිස් දන්නෝ.
1: මිස් දන්නා. මේ
0: දැන් ඔබ කල්පනා කරන්නේ හැමදාම කා ගීල්ස් කියන කියන්නේ නැහැ කියලා නේද? හැමතිස්සෙම අපි ඔබට මේක මතක් කරනවා. ගෙදර ගනම් කා ගීල්ස් එකට යන්න පුළුවන්. බඩමුට්ටු අමතකලා තිනම් කා ගීල්ස් එකට යන්න පුළුවන්. සමහරවිට මේක අහගෙන ඉන්නකොට අප්පා බඩු ලිස්ට් එකක් දුන්නා නේ ගෙදර ගේන්න කියලා.
1: ඒක මතක් වෙනවා.
0: ඒකත් ඔබට මතක් වෙන්න පුළුවන් නේ.
1: yes ඒක. සමනේර ලේන්සුවේ ගැටයක් ගහලා යවනවා එහෙමම කියලා තිනා නේ. මොන හරි අමතක නැති වෙනකොට මතක් වෙන්න.
0: දැන් මිස් අපි ෆෝන් එකේ රිමයින්ඩර්ස් දාගන්නවා.
1: ඉස්සර මං කියන්නේ ඉස්සර.
0: ඕගොල්ලෝ තාම ලේන්සුවේ ගැටයක් ගහන්න. කලිස්මේ ගැටයක් ගහලා යවනවා. මේ
1: ටයි එකේ ගැටයක් ගහලා යවනෝනේ.
0: ටයි එකේ කොහොමත් මිස් ගැටයක් ගහන්න බෑ. ඔයයි තමයි මේ මිනිස්සු ටයි එක දාගෙන යන්නේ මේ ගෙදරට බඩු ලිස්ට් එකක් ගන්න තියනවා කියලා ඒක මතක් වෙන්නේ කියලා. අනේ මිස්. මෙහෙම ඇද කෑ ගහගෙන පොස්සෙන් හැදුවට ඔන්න ඕවාගේ කෑලිවලින් තමයි අපිට අහුවෙන්නේ. ඔන්නක් ගොර කයෝද මේ කියලා අපිට අහුවෙන්නේ තමයි. කරන්න දෙයක් නැහැ.
1: දැන් අපිට සමහරකට බඩු ලිස්ට් එක මතක් වුණා නම් ඒ ටික ඔක්කොම ගන්න යන්න කාගිල්ස් එකට. ඔබටම තේරෙයි වෙන තැනකින් ගත්තොත් මේකට මාර බිලක් වැටෙනවානි. ඈ මේකෙන් ගත්තම මාර පොඩි අඩුවක් තියෙනවානි මෙහෙම මෙම. ගාල ඔබට ඒක දැනෙනවා. මං ආසයි ඒක එක්ස්පීරියන්ස් කරන්න.
0: මේ සමහර පොඩි දේවල් තියෙනවා දැන් අපි සමහර ඒවා ගන්නවා.
1: හරි.
0: අපිට බජට් එකක් තියෙනවානේ. බජට් එක අරගෙන අපිට දෙනවා. මේක මේක මේක අද මේක ගන්න බෑ. ඒක තියන්න පුළුවන් අපෝ.
1: ඕ ඒකනේ. ඇත්තට. ඒ නිදහස.
0: අපිට බජට් එක බැලන්ස් කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියලා අපිට දැනුනොත් එම ඒක නෙමෙයි මේක ගන්නවා මේක මේක මෙතන.
1: හරි.
0: අන්න එහෙම chance එකක් තියෙනවා.
1: Yes.
0: කවුරුත් ඒක question කරනවද?
1: නෑ.
0: දැන් නිකන් කඩවලට ගියාම එයානේ දෙන්නේ.
1: හ්ම්.
0: එයා තමයි කිරන්නේ, එයා තමයි තියන්නේ, එයා තමයි basket එකට දාන්නේ. අපිටත් මහා මොකද්ද වගේ මේ
1: ආයේ ඒක තියන්න එක.
0: මේ මුදලාලි මේ සල්ලි පොඩ්ඩක් මදි. මේක එපා කියලා කියන්න. මදි තමයි. ඒ වුණාට අර කියන්න මේ මොකද්ද වගේ නේ.
1: ඇත්තම බයයි කියන්න.
0: මොකද ඕගොල්ලෝ ගෙවල් ගාව කඩේ යක්සේ
1: දෙන්නේ
0: ආලවක කඩෙන්න බඩුක අපිට ලැජ්ජයි හලු අර බඩු කියලා ඔක්කොම ගල්ලා මුදලාලිය මේසු උඩ තියලා ඔක්කොම ගල්ලා බිල කඩනකොට අපිට තේරෙනවා ගෙනාපු සල්ලි මදි කියලා.
1: හරි ඕකේ.
0: දැන් මේක කියන්න බැරිකම මොකද්ද? මුදලාලි බයිනව නෙමෙයි. පොඩි ලැජ්ජාවක් තියෙනවා. අනිත් මිනිස්සු ඉස්සරහා මේක දැක් කොහොමද කියන්නේ සල්ලි බදි මේක ගල්ලා විදියන්නේ. කාගිල්ස් එකට යන කිසි කෙනෙක් දන්නේ නැහැ ඔබට මොනවද ඕනේ කවුරුවත් අහන්නෙත් නැහැ කවුරුවත් බලන්න. හැබැයි ඔබට මොනවා හරි හොයා ගන්න බැරි වුණොත් කතා කරන්න. මල්ලි මේ බේකින් පවුඩර් සර් බේකින් පවුඩර් මේ තියෙනස. අන්න ඒ ඇසිස්ටන්ස් එකට තමයි කට්ටිය ඉන්නේ. එළවලු ටිකක් දුන්නාම ඔබට අවශ්‍ය ප්‍රමාණයට ගාලා කිරලා ලේබල් එකක් ගහලා දෙන්න. ඒවට විතරයි ඒගොල්ලෝ මැදිහත් වෙන්නේ. ඔබට සම්පූර්ණ නිදහස. කාගිල්ස් එක ඔබේ කියලා හිතාගන්න. කාගිල්ස් එක ඔබේ කියලා හිතාගෙන හැම තැනම ඇවිදලා ඕන් දෙයක් ගන්න ඒටි කරගන්න පුළුවන්. මේ අපි මේ කියන්න හදන්නේ මොකද්ද? ඔබට ෂොප් කිරීමේදී දෙන්න පුළුවන් නිදාසී උප්පරිම සීමාවට යනකම් දීලා තියෙනවා.
1: කාගිල්ස් ෆුඩ් සිටි. රයිට් දැන් ඕස්ට්‍රේලියාවට යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ කොහමද? බෝට්ටුවෙන්ද? ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ වැඩේ වෙන්නේ නැහැ. දුකයි ඔබට කියන්න දැන් ප්ලෑන් එක ගහගෙන ඉන්නවා නම් දුකයි කියන්න.
0: මේක අපිට තාම කියන්න වෙලා තියෙන්නේ.
1: තමේදී වෙන නිසා.
0: මේවැඩේ වෙන්නේ කියන්නේ මොකද්ද ඔයාලට?
1: මොකද? මම කියන්නේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ප්ලෑන් කරගෙන කොච්චර හීන දැකගෙන ඕවා බලාපොරොත්තුෙන් හිටියට
0: බෝට්ටුව යන්න පුළුවන්.
1: බෝට්ටුව
0: ඔබට බෝට්ටුව යන්න නම් ආසාව තියෙන එක කරන්න.
1: ඔව්. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහිල්ලා පදිංචි වෙලා
0: බෝට්ටුව යනවා. අනිවාර්යෙන් බෝට්ටුව එනවා යනවා. ඒ බෝට්ටුව ඕස්ට්‍රේලියාවට යන්නේ නැහැ කියලා මම මේ කියන්නේ.
1: ඔව් යන්නේ යන්නේ.
0: මිනිස්සු ඔය ගමන යන්නේ මන් දන්නවා 1000ක් බලාපොරොත්තු කියලා. ඒ මිනිස්සු ඕස්ට්‍රේලියාව ගැන තියෙන චිත්‍රය මම වැරදි කියන්නේ ඕස්ට්‍රේලියාව ගැන තියෙන චිත්‍රය හරි. ලස්සන රටක්.
1: ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්.
0: නීත්‍යානුකූලව ඒ බහැ ගන්න පුළුවන් නම්
1: හරි.
0: ඇත්තට මැච් එකක් ගහගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් ඕස්ට්‍රේලියාව කියන්නේ. හැබැයි ඕස්ට්‍රේලියාවේ හැම දෙයක්ම සිස්ටමයිස් කරලා
1: තියෙනවා.
0: ඉස්සර නම් ඔය ගොඩාක් කල් කොහොම හරි හැංගි හැංගි හරි හිටපුවාම අනුකම්පාව පැත්තෙන් සලකලා හරි.
1: හරි.
0: සයිලම් හරි දෙනවා නේද? අර නිකන් කොහොමද ඒක කරන්නේ කියන්නේ මේ අර වින්දිතය අනාථ වෙච්ච අය අසරණ වෙච්ච අය නේද?
1: ඒ විදිහට ජීවත් වෙන්න එහෙම
0: හරි එහෙම හරි දීපු කාල තිබුණා.
1: හරි.
0: දැන් දෙන්නේ මොනම හේතුවක් මත හෝ ඔබ ඉන්නේ නීත්‍යානුකූලව නෙමෙයි නම් ඔබට ඒ රටේ පය ගන්න බෑ. ඒකේ ඉඳලා අහුනොත් සෑහෙන කට්ටක් සෑහෙන පරිප්පුවක් සෑහෙන දුකක් විඳින්න වෙනවා. ඔබට ඕස්ට්‍රේලියාවට දන්න මිනිහෙකුට එන්න ගන්න හිතෙන්නේ නැති වෙන තත්ත්ව පරිප්පුවක් ඔබට ගන්න
1: වෙනවා.
0: මං කැමති ඕස්ට්‍රේලියා බලධාරීන් කියන වැඩි. ඒගොල්ලෝ මේක කියලා එවනවා කලින්. ඒගොල්ලෝ කියනවා එන්න එපා. එහෙම ආවොත් අපිට ඔබට ඉතාම දරුණු විදියට සලකන්න වෙනවා.
1: ඒකනේ.
0: අපි ඒ තත්ත්වයට පත් කරගන්න එපා. මේ රටට එහෙම නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් පනින්න හදන්න එපා. අපි අපේ දැල ශක්තිමත් කරලා තියෙන්නේ. අපි මොන ක්‍රමෙන් හරි අල්ලනවා. එනවනම් නීත්‍යානුකූලව ඇවිල්ලා මේ රටේ පදිංචි වෙන්න. එනවන නීත්‍යානුකූල ඇවිල්ල මේ රට ඇවිදින්න ඔක්කොම කරන්න විනෝද වෙන්න සතුටු වෙන්න හොරෙන් එන්න හදන්න එපා. ඔබට හොරෙන් ඇවිල්ල මේ ඉන්න බැරිතනට අපි සියලු දේ ලෑස්ති කළ තියෙන කියලා කවුද
1: කියන්නේ?
0: ඔස්ට්‍රේලියානු රජය කියලා එවලා තියෙන. ඉතින් මේක මේ බෝට්ටුකාරයන්ට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.
1: ඒක නේ නේද? මේක තේරුම්
0: ගන්න. උන්දලත් වෙන හොර වැඩන්නේ මේ කරන්නේ. ඔබව ගිහිල්ලා කොහෙට හරි අතෑරලෙයි. ඔබ ඒක ඔස්ට්‍රේලියාවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. කොහොමද ඒක දැනගන්නේ?
1: ඒක නේ නේ.
0: ලැජ්ජ වෙවි, අර මදාවින්ට, අර චණ්ඩින්ට, අර කෙරුම්කාරයන්ට බය වෙවි, ගැහි ගැහි ඔස්ට්‍රේලියාව යන්න මොකටද? අනිත් එක යනවනම් එහෙම කමන්නේ. ඒ ගියත් අනිවාර්යෙන් අහුවෙනවා.
1: අනේ මෙන්න මෙහෙට වෙලා ඉන්නනේ හරි ක්‍රමයකින් යමු රට. හරිද? නේ.
0: ඉතින් ඉල්ලම් කන්නේ නැතුව මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපිට නැවත නැවත මේක කියන්න වෙලා තියෙන්නේ. තාමත් මේ ජාවාරම, මේකට කියන්න වෙන නමක් නෑ,
1: හරි,
0: මේ ජාවාරම බොහොම හොඳට කරගෙන යනවා. හරිම දුකයි මෙච්චර දේවල් කියලත් අපේ මිනිස්සු අහුවෙන එක සම්බන්ධව.
1: ඒකත්
0: කිසිම ඉඩක් නෑ, කිසිම ඉඩක් නෑ සහෝදරයා.
1: 10 විනාඩි 4යි. හරි
0: දැන් අත්‍යා
1: සුබ දවසක්.
0: සුබ දවසක්.

0: ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටරකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147550.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 22 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: 15
1: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙදින්.

0: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
2: අතිවිශ්වසනීය ගමනකට චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
3: අතුලතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 9.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකේ
5: lifestyle එකට ගැළපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 14යි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: Jakarta Top Story.
1: යෝරිය පොහොර හිඟයක් නොමැති බව රජය කියයි. යෝරිය පොහොර හිඟයක් නොමැති බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එම කාර්යාලය පැවසුවේ යෝරිය පොහොර මෙට්‍රික් ටොන් 7000ක් ප්‍රගත් තවත් නෞකාවක් ලබන සතියේදී දිවෙනට ලඟාවීමට නියමිත බවයි. ගොවිජන සේවා හරහා රජය මැදිහත්ව මෙවර විට ගොවින්ට ලබා දෙන පොහොර සහනාධාරය ක්‍රියාත්මක වන බවයි පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්ඩකෝන් සඳහන් කළේ අනනික සහල් හේතුවෙන් දේශීය සහල් අලවිය පහත යමින් ගොවින් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
2: පොළොන්නරුව පැත්තේ මහා පරිමාණ මෝල්ලිමියෝ තමයි ටෙක් මෝල්ලිමියෙක් දවසකට ලොකු ලොරි 23ක් 20ක් අතර ප්‍රමාණයක් එළියට දානවා. සාල් එළියට නිකුත් කරනවා. දැන් ඒක අඩු වෙලා තියෙනවා. ලොරි 10කට වඩා අඩු ප්‍රමාණයක් දාන්නේ. ඒකෝර සාල් කර්මාන්තේ කන්ටිනියු වෙන්නේ නැහැ. ඒකෝර දැන් මේ ප්‍රශ්නේ තියෙනවා ගොවියාගේ ගිය මාස්තන්නේ වීතික ඊවලින් 135 40ක් කියක් ප්‍රමාණයක්ම තියෙන්නේ තාමත් ගොවියෝ ළඟ. දැන් සාතික මිල රුපියල් 120ට තිබුණට නාඩු සඳහා රුපියල් 100ටත් පල්ලෙයින් තමයි වීතික තියෙන්නේ. මේ අර්බුදින්ද මේක බලපාලා තියෙන දම්වැලක පුරුකගේ
1: දැන් විදෙස් පෝතක්. ඊශ්‍රායල ලෙබනන දේශ සීමාවේ සිට කිලෝමීටර 7ක බල ප්‍රදේශය තුළ ඊශ්‍රායල හමුදාව අනුයුක්ත කරමින් බලකොටු නිර්මාණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය එක්ස් කෙනුව ඔස්සේ සටහනක් තබමින්. ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කරන බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසුවා. ඔහු කියා සිටියේ ඊශ්‍රායලයේ සමෘද්ධිය සහ ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

එකයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ප්‍රවෘත්තිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: පසුගේ මාස කීපේම තෙල්වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 වැඩි කළා තියෙන 145.59කින් පෙට්‍රල් 92 වැඩි කළා තියෙන්නේ 148.12කින් ඩීසල් වැඩි කළා තියෙන 144.84කින් ඒ වගේම සුපර් ඩීසල් වැඩි කළා තියෙන 145.29කින් ඒකත් එක්ක බැලුවහම ඔබතුමන්ලට පැහැදිලිව පෙනේ ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන වැඩි කරලා තියෙන්නේ. මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524 ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඇලුමිනියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්ල සමාගමකි.
6: ඔබ මේක ප්ලේන් එක කියලා සැප ගන්න. මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
7: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහා මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
9: කඩපත මට කියන්න, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
10: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
9: මට පාවයාව.
10: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
9: අන්නා, කලින් කියන්නේ පැයි.
11: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
12: සියත Hot and Spicy with සුදු කොච්චි.
9: අහන්න, හවස දෙකට සතිය දවස් වල.
13: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
14: නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
15: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම

0: 19 Sarvodaya Development Finance
1: 2012 මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අරගෙන යන්නේ?
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: යනවහලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජනතු කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නවා.
1: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැතිවේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් දේකුත් දානවා. පිස්සුනේ
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳින්. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පෝස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2007000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
5: ආදිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
9: ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: සියත දෙවයින පුරා
1: උදේ 10:42 දැන් වෙලාව ඔන්න කාලෙකට පස්සේ ආපහු ක්‍රිකට් ගැන කතා කරන්න පුළුවන් දවස් ටිකක් ඇවිල්ලා. අද රැයින්දන් පටන් ගන්නවා වෙස්ට් ඉන්ඩීස් 2 එකේ පළවෙනි මැච් එක. ODI 3ක් තියෙනවා, T20 3යි, ටෙස්ට් මැචස් 2ක් තියෙනවා. දැන් ඔහොම මැචස් තියෙන දවසට ගෙදර කට්ටියම සෙට්ලා සාලි දැන් මැච් එක බලනකොට ඔය දැනට පාවිච්චි කරන පුංචි ටීවී එකේ මැච් එක බලලා වැඩක් තියෙනවද? දැන් අර IPL එකේ සෙල්ලම් කරපු සූර්යවංශී තව ටික දවසකින් නැෂනල් ටීම් එකට එනවා. ඊට පස්සේ මේ මිනිස්සු අර ගහන ලොකු හයේ පාරවල් බලන්න ගියාම ඔබ ඩෙපා වෙනවනේ. පුංචි ඩොට් වගේ ප්ලේයර්ස් ලා එහෙම බලලා වැඩක් නැහැනේ. ඊට පස්සේ මේ ගෙදර පොඩි මූවි නයිට් එකක් එහෙම ඔබ දානවා.

වැඩේ කොට දාගන්න ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් කතා කරන්න 0112 905 599 නම්බරයකට.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණයක්

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ். திஸ்வசருக்கு விசிஷ்டத்தை அபிமானிய பீப்பிள்ஸ் லீசிங் விஸ்வாசே பிரமுகயா.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාව. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තානම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මලකඩ යකඩ මලකෑම කියන චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ලක් නැත්තන් යකඩින් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසින. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලිවලින් සේට 75ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩි තීන් දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
3: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම.
4: ඔහ්.
3: ඒව හිතලා කියන්නේ.
4: හිතලා කියන්නේ නේද හරිය.
3: නැතුව මෝඩයි නෙමෙයි.
4: මෝඩ නෑ නේද? මෝඩ නෑ. ඒ කියන්නේ මෝඩ එක්ක ගියතුරු රෝඩ් ගෙවරෝ කියලා නේද කියන්නේ.
3: එහෙම කියන්න හොඳ නෑ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්.
4: ඔය කෙලි වැඩිද වගේ.
0: ලා මකල

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ක් 5ක් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: థియేటర్ టాప్ స్టోరీ
1: బలశక్తి అర్బుదేట విద్యాజ్ఞన్గిన్ విసదు මෙරට පවතින බලශක්ති අර්බුදයට එකම විසඳුම සූර්ය කිරණ භාවිතයෙන් විදුලි උත්පාදනය කිරීම බව බලශක්ති විද්‍යාඥයින් පවසනවා. බලශක්ති විශේෂඥ අශෝක අභිගුණවර්ධන පැසුවේ ගල්ලඟුරු සහ ඩීසල් භාවිතයෙන් අකණ්ඩ විදුලි උත්පාදනය සිදු කළහොත් මෙරට යළි ඩොලර් අර්බුදයක් ඇති විය හැකි බවයි.
2: නිරුවෙලිය තියෙන වෙලාවට උපරිම වශයෙන් ගන්න පුළුවන් වෙන විදියට හුළඟ තියෙන වෙලාවට උපරිම වශයෙන් ගන්න පුළුවන් විදියට පද්ධතිය හදා ගන්න ඕනේ. දැන් අද සෝලා සහ සුළං බලයේ ලාභයි කියලා මීට අවුරුදු 15කට 20කට කලින් ජුල බල මණ්ඩලය දැක්කනම් ඒ එකට හරියන විදිහට සම්ප්‍රේෂණ පද්ධතියක් බෙදා හැරීමේ පද්ධතියක් හැදුවනම් අද අපිට මේ සියලුම සෝලා බලය විදුලි බලය ගන්න පුළුවන්. අවාසනාවකට ජුල බල මණ්ඩලය පහුගිය අවුරුදු 25 සිස්තම කළේ පිටරටින් ගෙන්නන ආනයනය කරන ගල්ලඟුරු බලාගාර, ස්වාභාවික බලාගාර සහ ඩීසල් බලාගාර හදපුවේ. එතකොට ඒවා අරගෙන බෙදා හරින්න හදපු සම්ප්‍රේෂණ පද්ධතියෙන් බැහැ සෝලා සහ හුළං බලය ගන්න.
1: දැන් තවත් දේශීය පුවතක්. මුලතිව් සිට කන්කසන්තුරේ මන්නාරම පුත්තලම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළුගේ වේගය ඉහළ යා හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල සුළුගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකි. එම අවස්ථාවල මුහුද රළු විය හැකි බවින් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. සේත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියට ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: කඩපත කඩපත. මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
1: මට පාවයව.
2: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ නැහැ.
3: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල.

0: අනුවටයි දශමතකැන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
1: හිනාවෙන්න මෙන්න වෙලාව
2: මම හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා
3: පයිලට් කෝ පයිලට් කෝ කෝ පයිලට්
2: නෑ පයිලට් කෝ පයිලට් කෝ මේ පයිලට්
4: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබල අත්තෙක්ක සියත FM බෙක්ෆස්ට ්‍රයිම් අනුග්‍රහය
5: පොලොවේරන්න අස්වනි නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවිල්
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22
14: ඇමරිකා ජනපදය එක්සත් රාජධානය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලාන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්

0: දන්වන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක්
1: නැහැ.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: 8.4 මේ කොමුවට සියතා FM
1: උදේ 11:43 දැන් වෙලාව. ස්ටඩිස් වලට ලැප්ටොප් එකක් හරි ටැබ් එකක් හරි ගන්නව නම් ඒකේ ලස්සන විතරක් බලලා වැඩක් නැහැ. මොකද අපේ වැඩේට ගැළපෙන විදිහට පර්ෆෝමන්ස් තියෙන්නේ බෑ. මම මේ කතාව කියන්නේ ස්පෙෂලි ගෑනු ළමයිට. හරිද? රෝස පාට ලැප්ටොප් එකක් වුණා නම් හොඳයි, රෝස පාට ටැබ් එකක් වුණා නම් හොඳයි, වෙන මොකුත් ඕනේ නැහැ. එහෙමද හිතන්නේ? පොඩ්ඩක් මේ ලැප්ටොප් එකක් එහෙම ගන්න ළඟදී හිතන් ඉන්නවනේ මේ දේවල් ටික චුට්ටක් බලන්න. හරිද? ප්‍රොසෙස් එක බලන්න. i5 වගේ පොඩි මේකකින් කමන්නේ පටන් ගන්නවනම් i5 නම් ෂේප් ඊට පල්ලෙහාට නම් යන්න එපා. හරිද? ඊට පස්සේ ස්ටෝරේජ් එක ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඊට පස්සේ දැන් දවසම ලැප්ටොප් එකත් එක්ක නම් ඔබ ඉන්නේ, හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ බැටරි ලයිෆ් එක කොහොමද කියලා බලන්න. චාර්ජ් එකට දාන් පාවිච්චි කරනවා නැත්නම් චාර්ජින් එක අයින් කරලා පාවිච්චි කරනවා කොහොමද බැලන්ස් කරගන්නේ කියලා බලන්න. ටැබ් එකක් ගන්නවා නම් ස්ටඩිස් වලට ඒත් බලන්න ඕන. RAM එක කොහොමද, ස්ටෝරේජ් එක කොහොමද. ඊට පස්සේ දැන් ටැබ් එකක් නෙගන්නේ, ටැබ් එක ෆෝන් එකක් වගේ පොඩි ඉරි තිබිලා හරියන්නේ නැහැ. ඒකින් හොඳ ඩිස්ප්ලේ එකක් තියෙන්න ඕන. හොඳම දේ, හදිස්සියකට කීබෝඩ් එකක් එහෙම ප්ලග් කරගන්න පුළුවන්ද කියලා බලන්න ඔය ගන්න ටැබ් එකට. මේ සේරමත් බලලා ඩිවයිස් එකක් ගන්න ගියොත් ඉතින් ගාන ගැන කතා කරන්න දෙයක් නැහැ නේද? ඒ ප්‍රශ්නේත් ඔන්න විසඳලා තිනෝ තිලකවර්ධන සෙලවුල් එක පැත්තේ. ලැප්ටොප් එකක් ගන්න ඕන ස්ටඩිස් වලට, ටැබ් එකක් ගන්න ඕන ස්ටඩිස් වලට ඔබට දැන් තිලකවර්ධන එකත් එක්ක ගෙවන්න ගන්න පුළුවන්. අහුණා හරි තිලකවර්ධන සෙලවුල් එකෙන් දැන් ලැප්ටොප්, ටැබ්ස්, පේදේවලුත් ඔබට ගෙවන්න ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් 077465055 නම්බරයකට කෝල් එකක් දෙන්න. නැත්තම් ඉතින් යනවා නම් රට පුරාම තිලකවර්ධන සෙලවුල් තියෙනවානේ. කිරිබත් කොට යන්න පුළුවන් මහනුවර නිට්ටපෝ චාල කුරුණෑගල. මේ හැමතැනම තිලකවර්ධන සෙලවුල් තියෙනවා.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: IMF වෙතින් ඩොලර් මිලියන 695ක ණය මුදලක් බලශක්ති ගැටලුවට විද්‍යාඥයින්ගෙන් විසඳුම් කිරියල්ලේ වෙඩි තැබීමක් අමරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

0: නාමයයි.
1: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි. නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි. ප්‍රීමා කොත්තුමි හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් ෆුඩ් සිටි
2: ඒලෙවල් අවසන් ක්ලාසස් වික්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaken Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIPM, The City University, The Place to Be.

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: IMF ඩොලර් මිලියන 695ක මහා භාණ්ඩාගාරයට බලශක්ති ගැටලුවට විද්‍යාඥයින්ගෙන් විකල්ප යෝජනා. කිරියන්නේ වෙඩි තැබීමක්. මෙනින්ජයිටිස් බවට සැක කරන රෝගීන් ගණන 250ක් දක්වා ඉහළට. ඇමරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seattle.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ඩොලර් මිලියන 695ක ණයවාරිකය මෙරටට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එපස්වන සහ හයවන සමාලෝචනය සාර්ථකව අවසන් කිරීමත් සමගයි. 2023 වසරෙන් ඇරඹ මෙම සමාලෝචන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ බලශක්ති සහ ඛනිජ තෙල් ක්ෂේත්‍රය මෙන්ම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගැනීම ශ්‍රී ලංකාව සතු වගකීමක් වනු ඇති. මුදල් අමාත්‍යාංශය පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4ක මුදලක් ලබා දී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය පසුගිය 27 වනදා අවසන් වුණා. රුපියල්ට සාපේක්ෂව අමරිකානු ඩොලරේ අගය යළි ඉහළ කොස් තිබෙනවා. මේ වන විට අමරිකානු ඩොලරට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 337.97ක් ලෙසයි. එහි ගැනුම් අගය රුපියල් 328ක් ලෙස දැක්වෙනවා. ආර්ථිකය ගොඩනැගීමට ආණ්ඩුව විසින් සැලසුම් සකස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකින් සඳහන් කළා. පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
2: සමාජයේ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි පිරිස් ඉන්නවා. ඒ වගේම දිලිදු පුද්ගලයින් ඉන්නවා. අන්න ඔවුන් ආරක්ෂා කරගත හැකි ආකාරයෙන් ප්‍රතිපත්තිය සකස් කරගත යුතු වෙනවා. දැන් අපි ඩීසල් මිල ඉහළ යාමෙන් විශේෂයෙන්ම ආර්ථිකයට සිදු කරන බලපෑම ගැන අපි අවබෝධයෙන් පසු වෙන්නට ඕනේ. ධීවර කර්මාන්තය, කර්මාන්ත ශාලා, ඉදිගිරීම් කර්මාන්තය ආදී සියලු අංශ මේ ඩීසල් මත තමා දුවන්නේ. ඉතින් එතකොට අපිට ප්‍රවාහන ගාස්තු ඉහළ යාමේ සිට ගොවියාගේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. ධීවර කර්මාන්තයේ මෙහෙයුම් වියදම් ඉහළ යනවා. එතකොට මෙන්න මේක නිසා අනිවාර්යයෙන්ම මාංශ ඉලක්ක කරගෙන සහනදායි සැලැස්මක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතු වෙනවා.
1: ඩොලරය ඉහළ යාම හමුවේ කර්මාන්තකරුවන්ට දැඩි බලපෑම් ලැබී ඇති බවයි ලාංකේය එක්සත් ව්‍යවසායකගේ සංසදයේ සභාපති ටානියා බෙසුන්දර පැවසුවේ.
3: අපේ කැපිටල් එක විතරක් නෙවෙයි අපේ ඉන්ට්‍රස්ට් එක පව රීස්ට්‍රක්චර් වෙනවා. ඒ රීස්ට්‍රක්චර් වෙනවා කියන්නේ බැංකුවෙන් රීස්ට්‍රක්චර් වෙන්නේ නැහැ. ඒවීමට ලක් වෙන දේ මන්ත්‍රි රීස්ට්‍රක්චර් එකක් අපේ account වලින් අපිට රීස්ට්‍රක්චර් කරන්න වෙනවා. මොකද අපි ණයක් ගත්තාම අපි හිතාගෙන ඉන්නවනේ මේක තමයි අපි මාසිකට ගෙවන මේමකක්. අපිට හම්බ වෙන ඉන්කම් එක මේක. අපි ණය ගෙවීම සඳහා මෙච්චර සල්ලියක් වෙන් කරනවා. අපේ එතකොට වර්කින් කැපිටල් එකද කියලා මෙච්චර සල්ලියක් අපි වෙන් කරනවා. ඊට පස්සේ අපි raw materials ගන්න කියලා යම් කිසි ප්‍රතිලාභයක් වෙන් කරනවා. ඒතර මේ හැමදේම වෙන් කිරීමක් කියන්නේ අපේ ඒ කියන්නේ අපි ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එකක් ඔතන කරන්නේ. එතකොට දැන් විදුලි බලය වැඩිවීම, ෆුවල් වැඩිවීම, ඉන්ට්‍රස්ට් කම්පෝනන්ට් එක වැඩිවීම, ඩොලර් ෆ්ලක්චුවේට් එක වෙන වෙන එක, ඒකම පඩි වැඩි කිරීම, මේ හැම දෙයක්ම කියන්නේ ඒ කියන්නේ ආයතනයකට ව්‍යවසායකත්වයට. එතකොට මේ මාරාන්තික ගැටලු පහ ව්‍යවසායකත්වයේ මූණ දෙන්නේ කොහොමද?
1: මෙරට පවතින බලශක්ති අර්බුදයට එකම විසඳුම සූර්ය කිරණ භාවිතයෙන් විදුලි උත්පාදනය කිරීම බව බලශක්ති විද්‍යාඥයින් පවසනවා. බලශක්ති විශේෂඥ අශෝක අබේගුණවර්ධන පැවසුවේ ගල්ලංගුරු සහ ඩීසල් භාවිතයෙන් අඛණ්ඩව විදුලි උත්පාදනය සිදු කළහොත් මෙරට යළි ඩොලර් අර්බුදයක් ඇතිවිය හැකි බවයි.
4: ඉරුවෙලිය තියෙන වෙලාවට උපරිම වශයෙන් ගන්න පුළුවන් වෙන විදිහට, හුළඟ තියෙන වෙලාවට උපරිම වශයෙන් ගන්න පුළුවන් විදිහට පද්ධතිය හදා ගන්න ඕනේ. දැන් අද තෝලාසා සුලම් බලයේ ලාභයි කියලා මීට අවුරුදු 15කට 20කට කලින් ජුල බල මණ්ඩලය දැක්කනම් ඒ එකට හරියන විදිහට සම්ප්‍රේෂණ පද්ධතියත් බෙදාහැරීමේ පද්ධතියත් හැදුවනම් අද අපිට මේ සියලුම සෝලා බලය විදුලි බලය ගන්න පුළුවන්. අවාසනාවකට විදුලෝල මණ්ඩලය පහුගිය අවුරුදු 25 තිස්සෙම කළේ පිටරටින් ගෙන්නන ආනයනය කරන ගල්ලඟුරු බලාගාර, ස්වාභාවික බලාගාර සහ ඩීසල් බලාගාර හදපු එක. එතකොට ඒවා අරගෙන බෙදා හරින්න හදපු සම්ප්‍රේෂණ පද්ධතියෙන් බැහැ සෝලා සහ හුළං බලය ගන්න.
1: ගල්ලඟුරු අක්‍රමිකතාවය සම්බන්ධයෙන් නිලධාරීන් පමණක් නොව ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්ද වගකිය යුතු බව ෆ්‍රී ලෝයර් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කීර්ති තෙනකෝන් ප්‍රකාශ කළා.
5: නොරොච්චෝලේ බලාගාරයේ ආවිච්චය සඳහා ගන්න බැහැ. ගල්ලඟුරු වල පැවතිය යුතු අලු ප්‍රතිශතය 16%කට අඩුවිය යුතුයි. 12% මට්ටමේ තමයි ප්‍රශස්ත මට්ටම විදිහට අපි සැලකන්නේ. මේ ගල්ලඟුරු වල 16.8% ගල්ලඟුරු අලු ප්‍රතිශතයක් තිබෙනවා. ඒ තුළ ඉතාමත්ම පැහැදිලි මේවා පාවිච්චි කිරීම බරපතල පාරිසරික සහ වෙනත් අකටයුතුකම් වලට අගතීන්ට හේතුවක් වෙන බව, අනිත් අතට මුදල් උලාසි අනුව මෙවැනි ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ ගල්ලඟුරු මිලදී ගැනීම සඳහා කිසිදු ප්‍රතිපාදනයක් අවස්ථාවක් ලංකාව රජයට නැහැ, මේකට මුදල් ගෙවන්න බෑ. නමුත් මේ තත්ත්වය මෙලෙසම තිබිලා තාමත්ම අවාසනාවන්ත විදිහට මේවා රටතුලට ගෙනල්ලා බාර ගැනීම සිදු කරලා සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලියන්ගෙන් බැහැරව කටයුතු කිරීම දැවැන්ත වංචාවක්, මුදල් මංකොල්ලයක්.
1: දෙවෙනේ කිසිදු යූරියා පොහොර හිඟයක් නොමැති බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එම කාර්යාලය පැවසුවේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 7000ක් රැගත් තවත් නෞකාවක් ලබන සතියේදී දිවයිනට ලඟාවීමට නියමිත බවයි. ගොවිජන සේවා හරහා රාජ්‍ය මැදිහත්ව මේ වන විට ගොවින්ට ලබා දෙන පොහොර සහනාධාරිය ක්‍රියාත්මක වන බවයි පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ. මේ අතර සම්බා සහ කේරි සම්බා සහල් වලට ආදේශක සහල් මෙට්‍රික් ටොන් 120,000ක් අප්‍රේල් මාසයේදී ආනයනය කර තිබෙනවා. රටේ අවශ්‍යතාවය මත සහල් ආනයනය කිරීම පිළිබඳ සලකා බලන බවද වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ ආනයනික සහල් හේතුවෙන් දේශීය සහල් අලවිය පහත යමින් ගොවින් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
6: පොළොන්නරුව පැත්තේ මහා පරිමාණ මෝල්ලිමියෝ තමයි එක් මෝල්ලිමියෙක් දවසකට ලොරි 23ක් 20ක් අතර ප්‍රමාණයක් එළියට දානවා. සහල් එළියට නිකුත් කරනවා. දැන් ඒක අඩු වෙලා තියෙනවා. ලොරි 10කට වඩා අඩු ප්‍රමාණයක් දාන්නේ. ඒකෝ සහල් කර්මාන්තේ කන්ටිනියු වෙන්නේ නැහැ. ඒකෝ දැන් මේ ප්‍රශ්නේ තියෙනවා ගොවියාගේ ගිය මාස කන්නේ වීතික ඊවලින් 135 40ක් කිය ප්‍රමාණයක්ම තියෙන්නේ තාමත් ගොවියෝ ළඟ. දැන් සාතික මිල රුපියල් 120ට තිබුණට නාඩු සඳහා රුපියල් 100ට පල්ලෙයින් තමයි වීදික තියෙන්නේ. මේ අර්බුදින් ඉඳ මේක බලපාලා තියෙන දම්වැලක පුරුක්කගේ වීදික විකුණා ගන්න බැරුව ගොවියා අද වෙනකිට ඉන්නවා.
1: අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළනැග්වීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුරකුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමකින් පෙන්වා දී ඇත්තේ අධිකරණවල දැනට සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළනැග්වීම යනු අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට දරන උත්සාහයක් ලෙසයි. ජනාධිපතිවරයා විසින් චේතන්විතව ආණුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: පැහැදිලිවම වගකීමක් පවරලා තියෙනවා ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ රටේ ගත යුතු පියවර ගන්න නැත්නම් පවතින නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දීලා තියෙනවා. හැබැයි එහෙම දීපු ප්‍රතිඥාව මේ වෙනකොට උල්ලංඝනය කරලා ඉවරයි. රටේ සාමාන්‍ය පරිපාලන ආයතනයක් සම්බන්ධ වෙන මේ රටේ තියෙන උත්තරීතරම අධිකරණ දෙකේ විනිශ්චයකාරවරුන් පත් කිරීම පැහැර හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 107(2) අනු ව්‍යවස්ථාව යටතේ චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ජනාධිපතිවරේ චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරොත් ඊළඟ ආනුෂාංගික ප්‍රතිඵලය තමයි එහෙනම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් කියන්නේ. ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ තුල බලය සමතුලිතව ක්‍රියාත්මක කිරීම සඳහා තමයි දෝෂාභියෝගයේ ක්‍රමයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වලා දුන්නේ.
1: ජාතික ජනබල වේකේ සුනිල් බියන්වල පැවසුවේ ආණ්ඩු බලය යලිත වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බවයි.
8: විපක්ෂයේ අපි බලයට ගත්ත පළවෙනි මොහොතේ ඉඳන්ම ඒගොල්ලොන්ගේ සටන් පාඨය මොකද්ද? තව මාස දෙකයි ආණ්ඩුවට. තව මාස හයයි ආණ්ඩුවට. මේ අන්තිම මාස දෙක යන්නේ. මේ පෝයෙන් ආණ්ඩුව ඉවරයි. හැමදාමත්ම විපක්ෂය මේකනේ අපි බලයට පත් වුණා දා ඉඳලා කිව්වේ. ඇයි මෙහෙම කිව්වේ? ඒගොල්ලෝ දන්නවා ජනතාව බිමේ තේරුම් අරගෙන ඉන්නවා මේ ආණ්ඩුව ගෙදර යවන්න බෑ කියලා. හැබැයි ඒගොල්ලොන්ගේ යම් සීමිතව ඉන්න පාක්ෂිකය රැකගන්න මේගොල්ලෝ හැම වෙලාවකම අර බොරු සටන් පාඨ බිමට ගේනවා. ඒ හින්දා මේ ආණ්ඩුව අපි දෙන්න නෙමේ ගත්තේ. මේක දෙන්නේ නෑ. ඒගොල්ලෝ පොඩි හිතේ අමාරුවක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මොකද හිතේ අමාරුව? ඒගොල්ලෝ ඒ පාර්ලිමේන්තු හැදුවේ, ඔයගොල්ලෝ නගර සභා හැදුවේ මේ අපේ පන්තියට දෙන්න නෙමෙයි. අපේ පන්තියට දෙන්න නෙමෙයි. මේ දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ මේකේ මන්ත්‍රීවරු වෙනවා දකින්න නෙමෙයි.
1: නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේ දුප්පත්කම තුරන් කිරීම සඳහා රජය මගින් නව වැඩපිළිවෙලක් ඉදිරියේදී හඳුන්වා දෙන බවයි.
9: දුප්පත්කම අඩු කිරීම සහ තුරන් කිරීම වෙනුවෙන් තමයි අපි මේ ව්‍යාපෘතිය අරගෙන තියෙන්නේ. ඒක නිසා මේක මේ ප්‍රජාශක්ති ව්‍යාපෘතියේ ඉන්නෙම අපි අර ආදායමක් අඩු කෙනෙකුට මොකක් හරි දෙන්න හදන ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. මොකද මේ ව්‍යාපෘතිය වෙන්නෙම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අඩු ආදායම් ලාභී කියලා කියන්නේ ආදායම අඩු එක විතරම නෙමෙයි. ඒ කියන්නේ අම්මගේ හරි තාත්තගේ හරි පර්සෙක හරි account එකේ සල්ලි නැති විතරක් නෙමෙයි. ඒකත් එක්ක හොඳම අධ්‍යාපනය ලබන්න බැරි වෙනවා. හොඳම ජීවිතය ලබන්න බැරි වෙනවා. හොඳම සෞඛ්‍ය පහසුකම් නැති වෙනවා. ඒ වගේම දරුවට නැත්තම් ඒගොල්ලන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒ ආදායම අඩු වීම ඇතුලේ සම්පූර්ණ ජීවිතයක් නැති වෙනවා.
1: මෙනින්ජයිටිස් බවට සැකසහිත රෝගීන් 250 දෙනෙකු මේ වන විට දෙවේනින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. එමේ ඒකකයේ සඳහන් කළේ වැලිමඩ දියතලාව රිකිලගස්කඩ සහ මහනුවර ප්‍රදේශවලින් තවදුරටත් මෙනින්ජයිටිස් රෝගීන් වර්ධා වී ඇති බවයි. මෙතර වසරේ මේ දක්වා කාලය තුළ දෙවෙනින් ඩෙංගු රෝගීන් 34,723 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ජනවාරි පළමු වනදා සිට ජූනි දෙවනදා දක්වා කාලය තුළ දෙවෙනින් ඩෙංගු මරණ 19ක් වාර්තා වී ඇති බවයි. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. කඩින් කඩ ඇතිවන වර්ෂාවත් සමග ඩෙංගු මතුරුවන් බෝවීමේ ප්‍රවණතාවේ ඉහළ කුස ඇති බැවින් සිය පරිශ්‍රාවට පිරිසිදුව තබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. රිවෝල්ව වර්ගයේ ගිනි අවි 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාසය විසින් දෙමටකොට ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය උතුරුතුරු මත ගිනි අවි දෙකක් හා ජීව පතරොම් දෙකක් සොයාගැනුණා. ඊට අදාළ විමර්ශන සිදු කර තිබුණේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින්. සැකකරු ඩුබායි රාජ්‍යයෙන් පිටවහල් කරන ලද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සංවිධානාත්මක අපරාධකරුවේ. ඔහුගෙන් ලද තොරතුරු අනුව ගිනි අවි සහ පතරොම් සොයාගෙන තිබුණේ මාතම්පිටිය ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබියදී. එහිදී පිස්තෝල අවයක්, එම මැගසිනයක්, මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 4ක්, මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩයදී හැකි ගිනි අවයක්, මිලිමීටර් 9 වර්ගයේ මැගසිනයක් සහ පතරොම් 3ක් සොයාගැනුණා. මෙතර රත්නපුර ඉංගිරිය මාර්ගයේ කිරියල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩිතැවීමක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දෙපාර්ශ්වයක් අතර හටගත් ආරවුලකදී එකයික විසින් අහසට වෙඩිතැවීමක් සිදු කර ඇති බවයි. මොලතෙව සිට කංකසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ ගාල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් පමණ දක්වා ඉහළ යා හැකි. එම අවස්ථාවල මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුව යුතු බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. දිවයින හරහා විටින් විට හමන 60 කිලෝමීටර් 50ක පමණ තද සුළං හටගනු ඇති. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා.
0: International News on Sieta.
1: ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන බව ඇමරිකාව හමුදාව පවසනවා. ඇමරිකානු මාධ්‍යම අණදින නිලධාරී බලකාය ප්‍රකාශ කළේ ඉරානය විසින් නැව සහ ගල්ෆ් රටවලට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළූ බවයි. ඉරානය විසින් එල්ල කිරීමට උත්සාහගත් ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස හෝමු සමුද්‍ර සන්ධිය පිහිටි කෙෂ්මි දූපතට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මාධ්‍යම අණදින නිලධාරී බලකාය සඳහන් කළා. ඇමරිකාවෙන් පළගැනීමක් ලෙස මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් කලාපීය රටක ඇමරිකානු කඳවුරු සහ හෙලිකොප්ටර් යානාවලට පහර දුන් බවයි ඉරානය පැවසුවේ. කුවේටයට මිසයිල දෙකක් සහ බහරේනයට මිසයිල තුනක් ඉරානය විසින් එල්ල කළ බවත් ඒ සියලු බාධා ඉවත් කළ බවත් ඇමරිකානු මාධ්‍යම අණදින නිලධාරී බලකාය ප්‍රකාශ කළා. මෙම ප්‍රහාර එල්ල කළ ඇත්තේ දෙපාර්ශ්වය අතර මාස ගණනක් පුරාවට පැවති සටන් විරාම සාකච්ඡා ඇන හිටීමත් සමගයි. මේ අතර ඊශ්‍රායල ලෙබනන දේශ සීමාවේ සිට කිලෝමීටර් 7ක බල ප්‍රදේශය තුළ ඊශ්‍රායල හමුදාව අනුයුක්ත කරමින් බලකොටු නිර්මාණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමින්. ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කරන බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසුවා. ඔහු කියා සිටියේ ඊශ්‍රායලයේ සමෘද්ධිය සහ ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බවයි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොතේ අතර පළමු එක්දින තරගය අද පැවැත්වීමට නිමිතව තිබෙනවා. තරගේ මෙරට වේලාවෙන් රාත්‍රි 8ට ආරම්භ වන්නේ කින්ස්ටන් හිදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ උපනායකයා ලෙස කමිදු මෙන්ඩිස් කටයුතු කරනු ලබනවා. කොදෙව් කණ්ඩායම මෙහෙයුණු ලබන්නේ ෂායි හෝප් විසින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරඟ සංචාරයට එක්දින තරඟ තුනක්, පන්දු අර 20 තරඟ තුනක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්. ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර මේ දක්වා එක්දින තරඟ 67ක් පවත්වා තිබෙනවා. ඉන් තරඟ 32 පෙකින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී නව සීලන්ත තරඟ සංචාරයකට එක්වීමට නිමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සීලන්ත තරඟ සංචාරයට එක්දින තරඟ තුනක්, පන්දු අර 20 තරඟ තුනක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්. යලි සිරස්තල. IMF ඩොලර් බිලියන 695ක් මහා භාණ්ඩාගාරයට. බලශක්ති ගැටලුවට විද්‍යාඥයින්ගේ විකල්ප යෝජනා. කෙරියල්ලේ වෙඩි තැබීමක්. මෙනින්ජයිටිස් බවට සැක කරන රෝගීන් ගණන 250ක් දක්වා හෙනට. ඇමරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: ටීෂා පෙරේරා අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday Tisha. සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් විශ් කරනවා.
2: Thank you සියත.
3: Happy birthday. Happy birthday. Happy birthday.
0: අද පාටි හැම ඇති.
2: අද පාටි නෑ. මොකද මම පාටිස් වලට ආස නැහැ. මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න මට හරි හොඳ දෙයක් කළා. ඉතින් අදත් මොකක් හරි සමාජ සේවයක් කරන්න තමයි හිතන්නේ.
1: ටීෂා, කාලෙකට කලින් කරපු සින්දු තාමත් ෆේමස්. මොකක්ද ඒ ගැන හිතන්නේ?
2: හිතට ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලට ඒකට ගොඩක් ස්තුති කරන්න ඕන. ඒ වගේම මගේ රසිකයෝ තාමත් ආදරේ වගේ සින්දු වලට. ඉතින් ඒක ගොඩක්ම ලොකු වාසනාවක් කියලා තමයි මට හිතෙන්නේ.
0: ලංකාවට එන්න අලුත් වැඩක් කරන්න හිම අදහසක් නැද්ද?
2: ලංකාවට ඇවිත් අලුත් වැඩක් කරන්න තාම ප්ලෑන් එකක් නැහැ. ලයිෆ් එකේ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා මං හිතන විදිහ. ඉදිරියේදී තමයි ඉතින් බලන්න වෙන්නේ.
0: Talk of the town. අපි අද කියන්නේ ඉන්දියාවේ හිස්ටරි එකම වෙනස් කරපු ඔරලෝසුවක කතාවක්.
1: 1980 කියන්නේ world class brands අපිට හදන්න බැහැයි කියලා ඉන්දියාව හිතාගෙන හිටපු කාලයක්.
0: ඒත් අභියෝග දහස් ගණනක් මැද්දේ ලෝකෙ දෙවන්ත watch brands එක තරඟ කරන්න පුළුවන් ඉන්දියන් brand එකක් හදන හීනයක් එක්ක මිනිස්සු ටිකක් ගමනක් පටන් ගන්නවා.
1: අද ලෝකෙම දන්න Titan brand එක බිහි වෙන්නේ අන්න ඒ විදිහට.
0: ඒ true story එක web series එකක් විදිහට Amazon's ලා release කරනවා.
1: Made in India a Titan story. Robbie Grewal direct කරන මේ web series එක සාමාන්‍ය story එකකට වඩා ගොඩක් දෙනෙක්ව inspire කරන motivational story එකක්.
0: Talk of the town.
4: අනුවටයි 0.2 කෑන්. අනුවටයි 0.4 දිවයි.

0: business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking sampoorna karanna. Adama amathanna 011-732-1000 NIPM, the city university, the place to be.
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-221-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
2: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: මග්නටි ජාත්‍ය අන්තර කොලි කෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
1: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි ඒකන මලකඩ කන සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට උණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බෝ යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
2: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
3: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම. ඒව හිතලා කියන්නේ.
4: හිතලා කියන්නේ දහනේ.
3: නැතුව මෝඩයි නෙමෙයි.
4: මෝඩ නෑ නේද? මෝඩ නෑ.
5: ඒ කියන්නේ මෝඩේ කගේ හැතිරුණාට ගෙවරෝ කියලා නේද කියන්නේ?
3: එහෙම කියන්න හොඳ නෑ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්.
4: ඔය කෙලි වැඩිද වගේ.
6: ලා මකලෝ සහල්

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: था टॉप स्टोरी।
1: योशित के नडुवक सलका बेले කොළඹ මහාධිකරණයේ විසින් දී ඇති නියෝගයක් බල රහිත කරන ලෙසilla යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභ්‍යාචනා අධිකරණයේ අවසර ලබා දී තිබෙනවා. පෙත්සම සලකා බැලු වෙනිසුරුවරයා විභාගය සඳහා ජුනි මාස 16 වෙනිදා කැඳවන ලෙස නියම කළා. එම පෙත්සම අද අභ්‍යාචනා අධිකරණයේ හමුවේ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ අද අධිකරණයේ හමු වී පෙනී සිටි බවයි සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ. මෙලෙස බල රහිත කරන ලෙස ඉල්ලා ඇත්තේ මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කර තිබෙන කුමන්ත්‍රණයේ නැමැති චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණයේ විසින් දී ඇති නියෝගයක්. දැන් ක්‍රීඩා පුවත. සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. තරගයේ රාත්‍රී 8ට ආරම්භ වන්නේ ජමේකාවේ සබීනා පාක්කිදේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ උපනායකයා ලෙස කමිදු මෙන්ඩිස් කටයුතු කරනු ලබනවා. පැතුම් නිසංක, පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, බනිතු හසරංග, මිලන් රත්නායක, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ ආසිත ප්‍රනාන්දුද කණ්ඩායමට ඇතුළත්. කොදෙව් කණ්ඩායම මෙහෙවරු ලබන්නේ ෂායි හෝප් විසින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයට එක් දින තරග 3ක්, පන්දුවර 20 තරග 3ක් සහ ටෙස් තරග 2ක් ඇතුළත්.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
3: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
3: මට පාවයාව
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල.
7: ලොවෙත්නෑ මෙවල් ලොවිකා හෙත්නෑ
5: අනුවටයි දශමතය.

0: කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: Latino Minna Vilava.
1: மகிட்டே அடுத்த ரெகுலேஷன் எவ்வளோ பைலட்ஸ் துந்தினைக்கு
2: பைலட் கோ பைலட் கோ கோ பைலட்
1: பைலட் கோ பைலட் கோமே பைலட்
3: හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
5: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තෑගි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානව ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: කැරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සිත.
4: ගියක් සපයි දවලේ
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: ප්‍රියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology or logistics and anshikin sampurna karanna aduma amathanna 0111732000 NIBM the city university the place to be
5: aiya mata apple malak denna
6: onna api denawa me nankita apple malak a tava sudu aralia malakui daffodil malakui sapattu malakui sepalika malakui camellia malakui tava madu malakui dehi malakui
5: aiya mata mal godak deela
6: owa monawada nan අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
8: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි.
10: සියත FM MMMMMM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න.
11: 98.2 98.4 දිවයින පුරා

0: හවස දෙකයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: කියත ටොප් ස්ටෝරි
1: සලේ පිළිබඳ කරුණු දක්වන්නේ CITට නියෝග රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කරන මෝසම සම්බන්ධයෙන් හෙට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ දෙපාර්තමේන්තුව වෙත නොතීසෙ නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පස්සන අමරසේන විසින් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සුරේෂ් සලේ පරීක්ෂාවට ලක් කළ අධිකන වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදු කළා. ඔහු පැවසුවේ සැකකරු විෂාදය, පශ්චාත් කම්පන මානසික ආතතිය, චිත්ත ආතතිය වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවයි. එම වාර්තාවේ ස්ථාන පහක සැකකරු වද හිංසාවට ලක් වී ඇති බවට දක්වා ඇති බවත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අධික ලෙස මානසික පීඩනයකට ගොදුරු වී ඇති බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. ඔහු කියා සිටියේ මෙහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර සුරේෂ් සලේ සියදිවි නසා කිරීමේදී අවධානමකට මුහුණ පා ඇති බවට වෛද්‍ය වාර්තාව තුළින් දක්වා ඇති බවයි. තැමිලිකාර පාර්ශ්වයේ කරුණු විමසීමකින් තොරව තමන්ට නියෝගයක් ලබා දිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. මෝසම හෙට දින කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා හෙට අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොතීසෙ නිකුත් කළා. පාස්කෝ ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ තුන්වන සැකකරු වශයෙන් සුරේෂ් සලේ නම් කර තිබෙනවා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

Hey, good afternoon. හවස දෙකයි විනාඩි 12යි. වැඩ පටන් ගන්න යන්නේ. සරිත් සුරිත් ලත් එක්ක. අද පටන් ගන්න සරිත් සුරිත් ලත් එක්ක හරි?

කරන්නේ? WhatsApp නම්බර් එක දීපු නැති නිසාද? එමෙමදාම WhatsApp නම්බර් එක දෙන්න ඕනේ නෑනේ.

තමයි කියන්නන්නේද? 0711 982 984 මෙසේජ් එකක් දාන්න. මං ඉන්නව හවස 5 වෙනකන්.

0: ජාතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: පසුගේ මාස කීපේම තෙල්වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 වැඩි කළ තියෙන 145.59කින් පෙට්‍රල් 92 වැඩි කළ තියෙන්නේ 148.12කින් ඩීසල් වැඩි කළ තියෙන 144.84කින් එවැගේම සුපර් ඩීසල් වැඩි කළ තියෙන 145.29කින් ඒකත් එක්ක බැලුවහම ඔබතුමන්ලට පැහැදිලිව පෙනේ ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන වැඩි කරලා තියෙන්නේ. මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524 ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: මම ශේනිය ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 492 492 3 27

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: පාසකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
6: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇමුතින් ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

හරිනිතින් මං ඉන්නවනේ ඔබ ළඟ. ආයිතින් නේද මොනවා වුණත් කමන්න ඇනේ නේ? මං ඉන්නවා මං ඉන්නවා. හැබැයි ඉතින් මං ඉන්න පැය තුනයි. ඒ ඉන්න වෙලේ ඉතින් මං බාර ගන්නවා. ඔබව සතුටින් තියන වගකීම මං බාර ගන්නවා. හරිද? දැන් බලමු කට්ටිය මට මෙසේජස් වලින් මොන මොනවද කියලා තියෙන්නේ කියලා. ඉස්සර වෙලාම වර්ජිනියාගේ මෙසේජ් එක ඕපන් කරගන්නවා. කෙල්ල ෆුල් ජොලියේ ඉන්නේ. මට ෆිට් තමයි කියලා එවල තියෙනවා. ෆිට් ෆිට් ෆිටේ ෆිට්. දුම්බර ලාලි. හයි. කොහමද ඊයේ හොඳට බර්ත්ඩේ සෙලිබ්‍රේට් කළාද? ආයේෂා මොනාද දුන්නේ? දූ පොඩ්ඩ. දෙන්නත් එක්ක කේක් කැපුවාද? කේක් කෑවද? වැඩිය කන්නත් එපා හොඳේ. දැන් ඉතින් කේක් කනම්මනම් පොඩ්ඩක් අඩු කරන්න නේද? බර්ත්ඩේ දවස් ඉතින් පොඩ්ඩක් කෑල්ලක් දෙකක් කෑවට කමන්නේ. මාතිය කෑවා කේක්. ඊ අපිට කේක් දෙකක්ම හම්බ වෙලා තිබ්බා. ඉතින් පොඩි කෑල්ලක් කෑවා. එහෙමයි කියලා කේක් ගෙඩිය පිටින් කන්න යන්න එපා.

රබඩා හැම බොරුවක් කියාගෙන එනවා. අද උදේ මාර වැඩක් වුණානි කියලා. මම මේ කකුල් දෙක පොටු උඩට අරන් ඉන්නේ. නයෙද්ද මන්දා.

අනම්මනං ඒ වනෑ මගේ නමේ මයිනේමිස් රන්වීර් චිංකිල තා පොඩ්ඩින් කියන්නේ. මයිනේමිස් සුදුකොච්චි අතුකෝරල චිංබිං අනම්ම නන්න අපේ. හරිවේ චුටි බ්‍රේක්කයක් ගන්නවා, ඊට පස්සේ ආයෙ සින්දුවාමු. හවස 2:35.

0: ඒවා අපිට වැඩක් නෑ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
1: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටු වෙන්න යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ.

0: ගත්තේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 කිලෝමීටර 60-70ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.1 1 7 2 1000 NIBM The City University The Place to Be
2: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු quality maintain කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
4: ස්ථාදීමාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: 2011 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
4: මතකද ASTHA බලාගෙන ආදරේ කියපු දවස
6: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

හැමදාම සියතහන මාවාහන යාළුවෙක්ෙන්නෝ අදයාගේ බර්ත්දේ. මම මේ දැන් විශ් කරනවාද පස්සේ විශ් කරනවාද කියලා කල්පනා කළේ. නිලු, ඔයා හගෙනද? ඔයාගේ යාළුවා මොකද්ද? යාළුවගේ නම සමාලි හරි සුමාලි හරි පොඩ ඉන්න. මට ඒක හරියට මතක නෑ. සමාලිද සුමාලිද කොහොමරි කමන්නෑ. යාළුවයි ඊට පස්සේ බර්ත්ඩේ ගර්ලුයි දෙන්නම මං හිතනවා මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා. අහගෙන නම් මෙසේජ් එකක් දාන්නකෝ. මම මේ විශ් කරන්න කියලා බැලුවේ ඒ අතරේ මේ වෙනමම කතාවක් කියලවලා තියෙනවා. අර ඉතාලියේ අහිංසකයා ලහිරු ෆොටෝ එකක් දැක්කලු උදේම FB එකේ. කවුද කියලා හොයාගන්න බැරි වුණාලු, බය වුණාලු චූටි ඇස් දෙකට මොනවා හරි වෙලාද කියලා. නම බලලලු හොයාගත්තේ. දැන් ඔයා මොකද්ද මේ කියන්න අදහස් කරලා තියෙන්නේ? එක්කෝ ඒ ෆොටෝ එකේ මම පමණට වැඩියෙන් ලස්සනයි, ඒ හින්දා ඔයාට අඳුරගන්න බැරි වුණා කියලාද? එහෙම නැත්තම් ඔයා කියන්න හදන්නේ ඒ ෆොටෝ එකේ ඒ කියන්නේ පසුබිම වැඩි මාව පේන්නේ චූටියට කියලාද? මොකද්ද ඔයාගේ අදහස? අදහස හොඳයි, පැහැදිලි මදි. අනේ මන්දානේ කියන එකක් පැහැදිලිව කියන්නෙත් නෑ. හා හරි, බර්ත්ඩේ ගර්ල් අහගෙන ඉන්නේ කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. යාළුවයි බර්ත්ඩේ ගර්ලුයි දෙන්නම මෙසේජස් දාලා. යාළුවා සමාලි, මං හරි ඒ කියන්නේ නේ 150ක් විතර. සමාලිද සුමාලිද කී කියනි මං කිව්වේ? සමාලි. සමාලි කියලා කියන්නේ ඇත්තටම නිලු, ඔයාට වාසනාවට ලැබිච්ච යාළුවෙක්. හරිද? අපිට කොච්චර යාළුව හිටියත් වටේ පිටේ අපි වෙනුවෙන් දෙයක් කරන්න හිතන්නේ, අපිව සතුටු කරන දෙයක් කරන්න හිතන්නේ ඇත්තටම ආදරේ කෙනෙක් තමයි. ඉතින් අද නුගේගොඩ නිලුගේ බර්ත්ඩේ එක. සමාලි මට ඊයෙම කිව්වා නිලුව සර්ප්‍රයිස් කරන්න කියලා. එයාට කෝල් එකක් දීලා විශ් කරලා. මොකද නිලු හරිම ආදරෙයිලු මට. ඉතින් මම කෝල් කරලා විශ් කළොත් කෙල්ල හරි සතුටු වෙයි කියලා තමයි සමාලි මට කිව්වේ. මං ගත්තා වැඩේ බාර. මොනවද මේ කියන්නේ? නිකන් මේ ජපානි කතාවක නිකන් නේද ඩබ් කළා වගේ නේ මං කතා කරන්නේ. මං ගත්තා වැඩේ බාර. ඒ ඩ්‍රාමා වල අනිත් පැත්තනේ මේ සිංහල කතා කරන්නේ. මත් පොඩ්ඩයි වගේ නේ. හරි, දැන් අපේ විදිහට කියන්න. මං වැඩේ බාර ගත්තා. මං ගත්තා උදේම කෝල් එකක් නුගේගොඩ නිලුට. ඊට පස්සේ මං විශ් කළා මුලින්ම සුබ උපන්දිනයක් කියලා කිව්වේ. කවුද මේ කියලා ඇහුවා. මං ඊට පස්සේ කිව්වා ජනම්දින් මුබාරක් කියලා. ඊට පස්සේ කෙල්ලට මෙන්න කලන්ත දාන්න වගේ මම විශ් කරන්න කියලා හිතා ගන්න බැරි වෙලා. කොමාරිය සර්ප්‍රයිස් වෙන විදිහ වීඩියෝ කරලා තියෙනවා සමාලි. හරි ෂෝක් ඉතින්. මට ඇත්තටම සතුටුයි ඒ වගේ සර්ප්‍රයිස් එකක් දෙන්න අවස්ථාව ලැබිච්ච එක ගැන. ඉතින් නිලු, ජනම්දින් මුබාරක්. කෝල් කළා විශ් කරන වෙලාවේ තුම්මා එකක් ඉල්ලුවා. එයයි යාළුවයි දෙන්නටම එක්ක මං කිව්වා දුම්ම දෙකක්ම දෙනවා කියලා. ඔය මුලින් දීපු එක නිලුට, මේක සමාලිට. ඇත්තටම හොඳ යාළුවෙක්. ඔහොම යාළුව හරි අඩුයි. එහෙනම් නිලු, ඔයාගේ යාළුවව පරිස්සම් කරගන්න. ඔය යාළුකම හැමදාම පවතින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, බ්ලෙසින්ග්ස් තමයි ඕවා. හා ඉතින් නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න ඕනි. දැන් ඉතින් නිලු, සමාලිගේ බර්ත්ඩේ එකටත් මොනවා හරි විශේෂ දෙයක් ප්ලෑන් කරන්න. හොඳයි, ඔයාට ඉස්සල යන්න බෑ. දෙන්නා මාදරින් එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. ඊට පස්සේ තව එක්කෙනෙක් අහලා තියෙනවා මේ ඊ ජායල පැත්තේ මං ආවද කියලා. මං වගේම ගෑනු ළමයෙක් ආවද ඒගොල්ලන්ගේ ෂොප් එකට. ගිහාන් ගමගේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ජායල කියන්නේ මම වැඩි එවෙන්නේ නැති පැත්තක්. ඒ නිසා කීයටවත් ඒ මම නෙවෙයි. ඔයා නිකන් ඔය නේද ලස්සන ගෑනු ළමයින්ට මම කියලා හිතලා කතා කරන්න කියලා ගුටි කන්න එපා.
හෙටේ ඉඳන් බත් නැතුව අනේ දත් නැතුව බත් කන්න වෙන්නේ. මොකද මං කියන්නේ කි? බත් නැතුව දත් කන්නලු. හෙටේ ඉඳන් වෙන්නේ බත් නැතුව දත් කන්න. අනේ රවි රෝයිස්ට හිනා වෙනවා මං කියන එකට.

වලා ෂායි වලා කියන එක තමයි කැත නේද? සන්මුතු යන්න ෂායි එකක් බොන්න අපි. හා හැමදාම සුබ්බිබී ඉඳලා

සන්මුතු කියලා තියෙනවා මට ආදරේ කියලා. ගර්ල්ෆ්‍රෙන්ඩ් දන්නවද? මටත් ආදරේ කියලා. මාත් ආදරේ ගොඩක්.

සන්මුතු මොනා දනේ ඔයා කරන්න රෙකෝඩ් කරන්න ගිල කියපුවට ගැවුන්න ඇලු. හරි හරි ඔයා දිමිත්‍රගේ සින්දුවලට ආසයිනේ මේක ඔයාට.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවී රන් අයදෙන ස්තරම් තැනක් රන් පවුමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
4: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙන්න බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමක්ත් තියෙනවා මෙටලයිසින් කියන අපි LTL ගැලනයිස් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි දැන්ම කතා කරන්න 0771 47 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
5: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම.
6: ඔහ්.
5: ඒක හිතලා කියන්නේ.
6: හිතලා කියන්නේ නේද හරිය.
5: නැතුව මෝඩයි නෙමෙයි.
6: මෝඩ නෑ නේද? මෝඩ නෑ. ඒ කියන්නේ මෝඩ එක්කගේ හැතරේ රෝඩ් ගෙවරෝ කියන දේ කියන්නේ.
5: එහෙම කියන්නේ හොඳ නෑ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්.
6: කෙලි වැඩිද වගේ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
0: 98.4න් මේ කොමුවට. සියත FM

0: හවස තුනයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी।
1: ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ක වැසේ. බස්නාහිර සබරකමුව පළාත්වලට හෙට මිලිමීටර් 100ක වැසේ තිබිය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසේ තිබිය හැකි බවයි. වැසේ සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස දැනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පුවතක්. ශ්‍රී ලංකාව සඳහා අමරිකා විසින් 12.5% අමතර තීරුපතු පැනවීමක් යෝජනා කර තිබෙනවා. ඒ බලහත්කාරී ශ්‍රමයේ භාවිතයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොකත් බවට චෝදනා කරමින්. ඉන් අමරිකාවලද කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වෙන බවද පෙන්වා දෙමින් වාර්තාව ඉදිරිපත් කළා. අමරිකාව මෙම නව වාර්තාව යටතේ රටවල් 60ක් සඳහා 10%ත් 12.5% දක්වා බදු අය කිරීමට යෝජනා කළා. යෝජිත බදු සඳහා ලබන ජූලි 6 වනදා දක්වා අමරිකාව ලිඛිත අදහස් දැක්වීමට නියමිතයි. ලබන ජූලි 7 වනදා ඒ පිළිබඳ විභාග කිරීම සිදුවන බවයි අමරිකාව සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා ඇයෝ

tu na even are da haya eve love whatsapp messages to ga kavilla nikan sindu according nam tika kiyanna bari tattayak tiyenne mokada echchirata messages avilla mata bayai havasu pahata kalin me tika kiyawaganna bari veida kiyala bari vei nan tamai habai adutara me 150 60k wat kiyawala neda sanasime une gedara yanna නැත්තම් මට හවස බයෙන් පස්සේ ගෙදර ගියයින් පස්සේ කොහොමත් රෑට නිකන් නිින්ද යන්නේ නැහැ වගේ. මොකද කාට හරි නිකන් මම නිකන් අසාධාරණයක් කළා වගේ. එහෙම හැඟීමක් එනවා. එහෙම ඕනේ නැහැ නිකන් නේද? අපි අපේ මානසික සුවය සැනසීම වෙනුවෙන් හැමදේම කරන්නේ. ටින්ග් මට බැරිද මේ WhatsApp messages ටික කියවලා දාන්න නේද? රබඩා. නැත්තම් ලහිරු. හයි මේ ඔයාගේ නම අර අපේ එක්කෙන අර අපේ යාළු ඔයා වී කතා කරලා කන්ටැක් කරගත්තේ එයා රංගලු ඔයාගේ නම රංග නෙමෙයි ලහිරුනේ නේද මං හිතුවේ ඔයා ෂේප් එකේ වැඩේ මග ඇරියා කියලා හොඳේ පොඩි පොඩි නිකන් පොඩි චූටි චූටි මේ වැඩ වගේක් තියෙනවා රාබඩාට කියලා කරගන්න ඒකට මේ සපෝට් එක ගන්න පොඩක් කොල්ලව කන්ටැක් කළාම මං හිතුව වැඩේ වගෑරලා කොල්ල මාරු වෙලා කියලා දැන් තමයි දන්නේ ඔයා ඔයාගේ උපරිම සහයෝගය පළ කරලා තියෙනවා නේද Thank you අනේ ආදරේ නිසයි කිස් එකක් දුන්නේ හරිද දැන් හරිනේ Thank you වා සුපිරි කොල්ලෙක් සුපිරිම සුපිරි මේ නින්ද යන්නේ කතාවට hina me virginia ට එයා හක හක ගාලා hina වෙලා තියෙන කොහමද හොට්ම හොට් සුදු කොච්චි chef asela තමයි message එක දාලා තියෙන්නේ අම්පේගම ගුරුසිංහ ගොඩ එයාගේ wife ඉන්නවා නයෝමි පුතා අනුද දුව ජනුදි චූටි දුව අනුදි ආනේ ඔක්කොම නම් එක වගේ අනුද අනුදි ජනුදි ෂොයි ඊළඟට අම්මා කුමාරී මේ කටි ඔක්කොම අහගෙන ඉන්නවා කියලා දෙනවා ඩිලයිට් රෙස්ටෝරන්ට් එකේ කට්ටිය මේක එකතු කරගන්න කියලායි තියෙන්නේ ඊළඟට අද නම් ලලිත්ගේ කවිය කියවන්න ඕනේ ඊයේත් මාත් එක්ක රණ්ඩු කර කර හිටියේ කවිය කියුවේ නෑ කියලා අද නම් කියවනවා කොල්ලට පොඩි සාධාරණයක් කරන්න එපැයි නේ මගේ හදවත ආදරේ නුමුතු කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට දිනක හම්බෙනි ඔබගේ ආදරණීය හඬ මට ඇසුනේ ඒ කන්කළු හඬට මගේ මේ සිත වසඟ වුණේ හඬ එන්නේ කොහි සිට දැයි නොයවසිල්ලෙනි මා සෙව්වේ අවසානයේ සියත රේඩියෝවේ මගේ මේ සිත සදහටම නතර වුණේ උයි මා Thank you, Lalit. I think... හිත මෙතනම තියලා තියන්න ඕනේ. හිත අහකට ගන්න ලෑස්ති වෙන්න පා. දැන් ඉතින් කීයක්ද නේ අවුරුදු 5කටත් වැඩි කාලයක් තිස්සේ ඔයානේ. ඔයාගේ හිත මන් ළඟම නතර කරලා තියෙනවා. ඒ මදයි. දුවේ අපිත් අහන්නේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක තමයි. කරකෝගෙන යනකොට කොට ලස්සන වොයිස් එකක් ඇහුණා. අනේ මට බයනේ. මෙසේජ් එක දාලා තියෙන කවුද කියලා මම තාම හොයන්නේ. නිවන්තක. මේ නිවන්තකයානේ. කමන්න නෑනේ නිවන්තකයා කියලා කිව්වට. මමත් ඉතින් සුදු කොච්චියා කියලානේ කියන්නේ. ඒ ආදරේට තමයි යයන්නත් දාන්නේ අගට හොඳේ. දැන් මම බොසාට කියන්නේ අරවින්දයා කියලා. නෑ නෑ එහෙම කියන්නේ නෑ. අම්බෝ. කවුද? ආශ්චර්යයට එහෙම කියන්න බෑ නේද? මම මේ කල්පනා කළේ ආශ්චර්යය. එහෙම තමයි කියන්න වෙන්නේ. ඒක සෙට් නෑ හැබැයි. අරවින්දයා නම් මරුවට සෙට් නේ. හෙට ඉඳන් මං ආවේ නැත්තම් ජොබ් එකට හේතුව හිතා ගන්න පුළුවන් නේ. හ
හැබ මං හිතන්නේ එයා මට එහෙම කරයි කියලා.

බොස්සා ආදරේට කිව්වේ හොඳේ අර වින්දයා කියලා. දැම්මම බටර් පාරක් ගාලා ෂේප් කරලා දාන්න කියලා නොයල් ආර්ට්ස් එකේ කට්ටිය කියලා තිබ්බා. අන්න කියපු විදියට කළා.

කට්ටිය අහලා තියෙනවා මම බය වුණා නේද කියලා. මම බය නැ, මම බය නැ, අයියෝ මම බය නැ, මම බය නැ කියලා තමයි කියන්න තියෙන්නේ. හරිද? චුටි බ්‍රේක් එකක් ගමු. ඒක ඇඟට ගුණයි. දැන් වෙලාව 3:00 වෙනාඩි 18යි.

0: පැතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සරෙන් සරේ කඩ මෙහෙම වැඩි කරන්නේ නැතුව කෙලින් එකපාරට රුපියල් 200 250 වැඩි කරා. එතකොට අපි සේවාදායකින්ද කියන මේම ප්‍රශ්නයක් තියෙනවා රටේ. ඒගොල්ලෝ දන්නවනේ ඉතින් රටේ වෙන ප්‍රශ්න. එතකොට අපිට මුදලක් වැඩි කරගන්න පුළුවන්.
2: අපේ බස් හිමියන්ට ටයර් එකක් දාගන්නත් අමාරු වෙන තියෙන කාලයක්. මේක සාකච්ඡා කරලා මේ ඉන්ධන මිලට හරි යම් කිසි සාන ආධාරයක්. ඒ කියන්නේ QR එක හරහා පරණ මිලට ඩීසල් දුන්නා නම් අපිට බස් කාස්තුවකට යන්න අවශ්‍යතාවයක් නැහැ.
3: මේ මිල වැඩිවීම ලබා නොදුන්නොත් ඊළඟට අපිට මුහුණ දෙන්න අර්බුදය තමයි සමාගම් විසින් තෙල් අනැන කරන්නේ
4: නැහැ. ඔය ආකාරයෙන් හරි මේ සමාගම් වලට ඕන ඕන විදිහට ඇමතිතුමා හැසිරෙන්න ගත්තොත් ඒක ආණ්ඩුවක් වෙන්නේ නැහනේ.
3: සමාගම් පාලනය කිරීම ප්‍රශ්න නෙවෙයි තිබෙන්නේ. වෙළඳපොළ බෙදিলা තියෙන්නේ. පද්දෙන් කරන්නේ ණයගේ වලේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 ට දැන් ගන්නකෝ ෆෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
6: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.
10: ලංකා ඉතිහාසයේ අවසාන රජතුමා කවුද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ. 2. ශ්‍රී රාජාදි රාජසිංහ.
11: ශ්‍රී වික්‍රම රාජසිංහ
12: රජ. සියතෙස් පොකට් නැවි අම්මලාකින් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඩවත ගීතානි ඔක්වත්ත.
11: මම උදේට පාන්දර නැගිට ගමන් දාන්නේ සියතෙස්ෙන් තමයි ඒ පොකට් මනි වැඩසටහනේ ඒකත් අහනවා. ඉතින් ඇත්තටම ගොඩාක් සේවාවක් සමාජයට කරන අද කාලෝචිත නාලිකාවක් කියලා මම ගොඩාක් සිතුවිලිවන් තියෙනවා. මේ වගේ අපේ දෙනුම උරගා බලන්න අවස්ථාව අපිට ලබා දෙනවට ගොඩාක්
13: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
14: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
15: සියත පොකට් මනි.
16: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
17: අනුග්‍රහය
18: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
19: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
20: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
21: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
22: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
23: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
22: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

වැඩ. සාමාන්‍යයෙන් මෙසින්දි අවසාන හරි එහෙම තියනවා කියලා ඔබ දන්නවනේ. රයිට්, මේ සින්දුවට එකතු කරගන්නවා ආදරෙන්. තරින්දු, මම හිතන්නේ මේ ජපෑන් වලින් ආපු මෙසේජ් එක. අනේ නෑ, සවුත් කොරියා වලින්. මට හැමදාම මේ සවුත් කොරියා නම්බර් එකයි ජපෑන් නම්බර්ස් පැටලෙනවා. දෙකම +8 වලින් පටන් ගන්න. ඉතින් පැටලෙන්නේ නැද්ද කියන්නකෝ. අනිත් එක මේ ළමයි මේ මෙසේජස් දාන චූටි පැටව් එවන්නේ ලේසියකට. මොකද්ද රට, කොහෙද ඉන්නේ, ඒවා එවන්නේ. නිකන් පුළුවන් නම් හොයාගෙන කියවන්න වගේ සීන් එකේ ඉන්නේ නේද? අර අපේ රටේ අපිට දීලා තියෙන විදිහ තියෙන්නේ. පුළුවන් නම් හම්බ කරන් කාලා පෙන්නන්න වගේ. ඒ වගේ පුළුවන් නම් නමයි කමයි හොයාගෙන සින්දුවක් දෙන්නකෝ වගේ සීන් එකක ඉන්නේ. පුළුවන් ඉතින් මට. මට බැරි දෙයක් තියනවා දන්නේ. සවුත් කොරියාවල තරිඳු. අද තමයි හැබැයි කොල්ලා මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මෙච්චර දවසක් එයා ට්‍රයි කරලා නම්බර් එක අහගෙන සේව් කරගන්න. මම කියනවා වේගෙ වැඩිද? මගේ කොහොමත් පොඩ්ඩක් වේගෙ වැඩි තමයි. අධික වේගෙ මරු කැඳවයි කියනවා නේ.

0: ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ತ ಯೋಜನೆಯ ದಿನ ಹಾರಸಿಯಕ ಜ್ಯೇಷ್ಠ ಪೂರ್ವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸಹ ಸಿಯಡ ಎಕೊಳಾಯ ದಶ ಮಹಾತಾಯ ನಾಮಯಕ ಅಸಮ ಸಮ ಪೋಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ ದೇಕಾಯ್ ದೇಸಿ ಐ ದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ ಸಮಾಗಮಕಿ
1: ಇನವೆನ್ನ ಮೆನ್ನ ವೆಲಾವ
2: ಮಂಗತನ ಅಲುತ್ ರೆಗ್ಯುಲೇಷನ್ ಅವಿಲ್ಲ ತಿನೋ ಪೈಲಟ್ ಸ ತುಂದನೆ ಕ್ಯಾನ್ ನೋನಿಗೆ
3: ಪೈಲಟ್ ಕೋ ಪೈಲಟ್ ಕೋ ಕೋ ಪೈಲಟ್
2: ನೇ ನೇ ಪೈಲಟ್ ಕೋ ಪೈಲಟ್ ಕೋ ಮೇ ಪೈಲಟ್
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සියත.
4: ගියක් සැපයි දවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
0: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ.
0: දිලකවර්ධන ටෙක්ස්ටයිල්.

සීට් එකේ වාඩි වෙලා ඉන්න බැරි වෙන විදිහ සින්දුවක් දෙන්න හදන්නේ. මේ සින්දුව අහගෙන නිකන් ඉන්න පුළුවන්ද ඔහෙ? මට නම් බෑ. මම නම් නටනවා.

KKR ෆැෂන් එකේ කෙල්ලෝ ටික. හිමි. ආයික කමන්නේ. නටන්න. සින්දු අහලා නටලා උල් ජොලියේ ඉන්න ඕනේ අනේ. මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ නේද? අද හරියට විසිල් වදින්නේ අප්පා. ලැජ්ජ වෙනවා මන්නේ. ෂේප්

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී වීරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: මිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
4: නැහැ ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be
5: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා
6: දැන් ඔය මෝඩ කතා කියනවනේ මම. ඒව හිතලා කියන්නේ.
7: හිතලා කියන්නේ දහනේ.
6: නැතුව මෝඩයි නෙමෙයි.
7: මෝඩ නෑ නේද? මෝඩ නෑ. ඒ කියන්නේ මෝඩෙක් වගේ හැතරිරවට ගෙවරව කියලා නේද කියන්නේ?
6: එහෙම කියන්නේ හොඳ නෑ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියමු ටිකක්.
7: ඔය කෙලි වැඩිද වගේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
6: දැන්ම තරවගේ 9කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියප පොකට් මනි. ඇඹිලි පිටියට 98.4 CFFM.
6: අලුත් සින්දු කීපයක් මැහුවා. දැන් අපි පොඩ්ඩක් ඒ කාලෙට යන්න. මොකද කියන්නේ හා නේද? මොකද ඒ කාලේ සින්දුත් මාරම ලස්සනයි. ඒ නිසා එක දිගට අපි අහමු මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දු ටිකක්. හැබැයි මේක කියන්නේ මේ සින්දු සෙට් එකම රදීෂ් වන්දබෝනා මෙඩ්ලි එකක් අහන්න යන්නේ. ආදරෙන් මේකට එකතු කර ගන්නවා. කෙසේ කියන්නද ඉතින්?

ඔන්න දැන් මෙසේ කියන්න යන්නේ. අඹලගොඩි කාවේෂ් එක්ක චන්දනම එකතු කරගන්නවා. ආශ්චර්යයට කියනවනම් මුණ සිංහයා කියලා කියන්නලු. අන්න මරු ඔය තියෙන්නේ.

0: දැංවලාව හවස්ස හතරයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: यह था टॉप स्टोरी।
1: පොලිසිය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක්. පොලිස් ස්ථාන ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී කෙලිනොච්චි ආශ්‍රිත වැලිචාව ආරම්භ මැඩලීම පිළිබඳවද සාකච්ඡා වුණා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා පොලිස් නිලධාරීන්ගේ නියෝජනය පිළිබඳවද සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. මධ්‍යම සබරකමු උතුර සහ උතුරු මැද පළාත්වලට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලිකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි. දිවයිනේ සසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර සුළං ඇතිවිය හැකි බවයි කාලිකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර බස්නාහිර සබරකමු පළාත්වලට හෙට මිලිමීටර් 100ක වැසිය තිබිය හැකි බව කාලිකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගල්ල මාතර මහනුවර සහ නුවරඉරිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසිය තිබිය හැකි බවයි.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

ගිය සතියේ මට කාලෙකට පස්සේ ලන්ඩන් වල රම්යා මෙසේජ් එකක් දාලා තිබ්බා. ඒ වුණාට එයාගේ මෙසේජ් එක දැකලා මම ඒක කියවනකොට එයාට හංගින්න බැරි වුණා. අද හැබැයි මම හිතාගත්තා කොහොම හරි ඔයාට සින්දුවක් දෙනවා කියලා. සුදු කාලෙකට පස්සේ නෝ මට මෙසේජ් එකක් දැම්මේ. මේ ඔයා ලංකාවට එනවා කියලා කිව්වා වගේ මතකයක් තියෙනවා. මේ පාර ඇවිල්ලා හොරෙන්ම ගියාද මාව බලන්න එන්නේ නැතුව? අනේ අනේ, තාම ලංකාවේද? ලංකාවට ආවා කියලා කියලා තියෙනවා. නෝ නෝ කියලා තියෙන්නේ. නොකියම හොරෙන්ම ගියාද කියලා හපු එකටද? එනවා, මාව බලන්න එනවා කියලා කියලා තියෙනවා. මට සතුටුයි, ආදරෙයි. කවද්ද ආවේ? ඉස්තර කියන්නකෝ ඉතින්. තනියෙන් නෙවෙයි අහගෙන ඉන්නේ නේ. මල්ලිත් ඉන්නවා. මල්ලි බැඳලද? නිකන් ඇහුවේ දැනගන්න. මොකද මල්ලිගේ නම උපේන්ද්‍ර නේද? උපේන්ද්‍ර සුදු කොච්චි. ගැලපෙනවද? මම මේ ජෝක් කරන්නේ හොඳේ. සීරියස් ගන්න එපා කියන්න මල්ලිට. අක්කවයි මල්ලිවයි දෙන්නාම ආදරෙන් එකතු කරගන්නවා. හැමදාම හතර පහ වෙලා ඒ තියෙන වයිබ් එක නම් පිස්සුවක් කියලා ගාලේ මදු මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා. රොමේනියාවේ ආලියෙක් ඉන්නවා. එයාගෙන පස්සේ

හවස 4:00 වෙනාඩි 13:00 වෙලාව මාවනල ටොප් චොයිස් එකේ චතු මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක අහගෙන අදත් වැඩ කියලා හැමදාම සිය තහනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මෙල්බන් වල අසේල, වයිෆ් ෂහාරා, ලොකු දුව කියාරා, පොඩි දුව මෙලිසා ඔක්කොම ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ සෑහෙන කාලෙකින් ජපෑන් වල දිමුතු මෙසේජ් එකක් දාලා තියෙනවා. අනේ අනේ දිමුතු අයියා, කොහෙද හිටියේ මෙච්චර දවසක්? මම අමතක කරලා හිටියානේ. හරි හරි හරි හරි, කමන්නේ කමන්නේ. මං කිව්වේ රොමේනියා ඉඳන් යාළුවෙක් මෙසේජ් එකක් දැම්මා කියලා. කුෂාන්, ඇත්තටම ගොඩ කාලෙකින් කුෂාන් මට මෙසේජ් එක දැම්මේ. එයා හිතේ මට ආව අමතක වෙලා කියලා. නැහැ, මට මතක තිබ්බා. ඔයාටනේ මාව අමතක වුණේ. ඔයා මාව අමතක කරලා සින්දුවක්වත් ඉල්ල ගන්න මේ පැත්තේ එන්නේ නැතුව බොරුවට මට කියනවා නේ දොස්? කොල්ලෝ හොම්මමයි. තමන්ගේ වැරද්ද කොහොම හරි ගෑන්ලමයාගේ පිටින් තමයි දාන්න හදන්නේ. කුෂානුත් එහෙම්මමයි. කමන්නේ කමන්නේ, අදහරිවා මට මෙසේජ් එකක් දැම්මනේ. ඒ ඇති. කවුද මේ රොමේනියාවේ අපේ අනිත් යාළුවා? අනෝ, එයාට දෝණි කියලා තියෙනවා. කබි කුෂි කබි ගම් එකේ සෙන්දුවා. ගුඩ් අයිඩියා. අපි අහමු මොකක්ද අහන්න කියලා. මන් තීරණය කරන්නම්, හරිද? මොකද මේ පැයට සෙට් වෙන්න ලස්සන කූල් එකක් මං හොයාගන්න.

පිපිලා. මංකිවේ ජීවිත උයනේ. ජීවිත උයනේ, ජීවනනේ, ජීවන උයනේ, මල් පිපිලා. මල් පිපිලා තියෙනවා නම් කොච්චර හොඳදනේ, කොච්චර ලස්සනද, කොච්චර කොච්චර සුන්දරද. මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතේ මල් පිපෙන්න කියලා. හරිද? දැන් හැබැයි පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයේ ඉතිරි කොටස අපි කතා කරමු. වෙලාව 4:00 වෙනාඩි 19යි.

0: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.7118492492 0.7111327 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
4: lifestyle එකට ගැලපෙන smart drive එක. පෙරඩුවා එක්සිය ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.111 732 1000 NIBM The City University The Place to Be.
7: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter kilowatt පැය 3.5 lithium ion battery kilowatt 3.1 motorය liter 35 storage පහසුකම David Pearis e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න.
8: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: අන්තිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

ඉදිරි ඇලි සින්දු ඉල්ලුව මගෙන් සුචි. මම බැලුවා ඒක, හැබැයි හොඳ වර්ෂන් එකක් මට හොයාගන්න බැරිවුණා. මං ඊට පස්සේ හිතුවා හබසුර රන් පබලු නදීමාල් කියන වර්ෂන් එක දෙනවා කියලා. සුජි, කම නැන ඔයා මට අවසර දුන්නනේ. මං කැමති සින්දුවක් ප්ලේ කරන්න නේද? මේ සින්දුව ඔයා වෙනුවෙන්. ඔයයි ඔයාගේ හස්බන්ඩ් චින්තකයි පුතා දිසස් ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කඳානෙන් විජි එයාගේ හස්බනුයි පුතයි ඊළඟට වැඩ කරන කට්ටිය ඉගල් අපරල් එකේ ඒ ඔක්කොමත් ඉන්නවා අහගෙන.

මොකක්දේ ඔයා කළේ කියන හලතින දඹල්ල තාදු. ඇයි අර සින්දුව ඉවරයනකුට මේ සින්දුව ප්ලේ කළා. දරාගන්න අමාරුයිද ලස්සන ලස්සන සින්දුව එක ළඟ ප්ලේ වෙනකොට? එහෙම තමයි ඉතින් මං ඉන්නකොට.

ඔයා මගේ හුස්මට සමයි. මගේ මුළු ජීවිතේම තියෙන්නේ ඔයාගේ සෙවනැල්ලට. මගේ හැම හුස්මකම ඉන්නේ ඔයා. මං ඔබට වඳිනවා. වෙලාවකට දුක, වෙලාවකට සතුට. හැබැයි මොන දේ වුණත් අපි

පවුලක් වුණාම ආදරෙන් සතුටින් ඉන්න ඕනේ නේද? පවුලේ කවුරුම හරි දුකෙන් ඉන්නවා නම් අනිත් අයගේ වගකීමක් යුතුකම දුකෙන් ඉන්න කෙනාව සනසන එක, එයාව ශක්තිමත් කරන එක. පවුලක් කියන්නේ ඒකටයි. කබි කුෂිකා දිගම් ආයිතින් පවුල ගැන හැඟීමක් ඇති කරගන්න කියාපු ෆිල්ම් එක නේද? කො බලමු බලලා තියෙන කට්ටියේ.

ගොඩක් කටිය බලලා මට රිප්ලයි කරගෙන කරගෙන යනවා. හරි, දැන් අපි චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයේ සින්දු දෙක තුනක් අත්තහමු. හවස 4:00 වෙනාඩිය 38.

0: සාමාජිකයන් සඳහා කාගෙල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි, බයිරහා චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 280යි, මැජික් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 250යි, පෙප්සි ඉතිරිය රුපියල් 125යි. කාගෙල් ෆුඩ් සිටි
1: කොහොමද මේක ප්ලේන් එක කියලා සැපගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
2: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2700ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස? කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

කාද හැඬුවා ඔබ දන්නේ? හැමතිස්සෙම හිනා වෙලා ඉන්නේ. ඉතින් ඔබ දන්නේ නැහැ.

0: පියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුව Axia ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
6: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
7: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
8: David Pieris Motor Company Private Limited with him.
9: ගොරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් කියලා ලෝකෙට පෙන්නුවේ David Attenborough. අන්නේ කයි වැඩි. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
10: පෙන්නන්න. කරලා පෙන්නු.
9: කරලා පෙන්න. දැන් මේ මම පෙන්නන්න. ඕ ඕනම මොඩෙක් එක්ක ඕනම පිස්සෙක් එක්ක ඉවසීමෙන් අවුරුදු ගානක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නන එකම මේ නේද චාලි.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: අනුවටයි දශම හතරෙන් පැල් මඩුල්ලට.

හවස පහට විනාඩි 4යි තියෙන්නේ. මම යන්න කියලා බැලුවේ. යන්න කලින් ෆොටෝ එකක් එවන්නද මම? අද ෆොටෝ එකක් එවන්න ඕනි කියලා මට හිතෙනවා. සමහරු කියලා තිබ්බා ගොඩ දවසකින් දැක්කේ නෑ කියලා. ඉන්නකො එවන්නම් ෆොටෝ එකක්. බල බල ඉන්න බැරි ඇයි එතකොට හෙට මං එනකන් නේද? අලුබෝ මුල්ලේ සංජීවයි රන්වින් එකේ කොල්ලෝ ටිකයි ආදරෙන් එකතු කරගන්නවා මේ අන්තිම සින්දුවට. හොමග මාන්ටි දයානිවත් එකතු කරගන්නවා. බුද්ධික මේ පූල් එකේ බුද්ධික. ඊළඟට මහනුවර ජයනාත් ඔක්කොම එකතු කරගන්නවා ආදරෙන්.

මංචල කියලා තියෙන ඔයාටත් ෆොටෝ එක එවන්න කියලා බලන්න ඕනි කියලා. ඊළඟට කොර ගෙඩියෙක් වගේ අහගෙන හිටිය අංජුල එයාවත් එකතු කරගන්නවා. ආද

එහෙනම්ම යනවා. හැට එනවා. පරිස්සමට ඉන්න. ආදරේ ටිකක් නෙවෙයි. ගොඩාක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: රාජ්‍ය බැංකුවක මුදල් පැහැර ගැනීමක්. හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් පැහැරගෙන ගොස් තිබෙනවා. ඒ එම බැංකුව ඉදිරිපිටදී බැංකුවේ සේවකයෙකු විසින් මුදල් අසුරන ලද පාර්සලයේ රැගෙන බැංකුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මුදල් පැහැරගෙන ගොස් ඇත්තේ පාගමනින් පැමිණි පුද්ගලයෙකු විසින්. ඔහු මුදල් සහිත පාර්සලයේ රැගෙන පාගමනින් පලා ගොස් තිබුණා. එම මුදල් පාර්සලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ බැංකුව තුළ යම් ලේඛනයක අත්සන් යොදමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසියෙන් විමර්ශන ක්‍රියාත්මකයි. දැන් විදෙස් පුවතක්. ඉරානයට න්‍යෂ්ටික අවි අතහැරීමට එකඟ වී ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේවව සඳහන් කළේ නිව්යෝර්ක් පෝස්ට් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. ඉරානයට න්‍යෂ්ටික අවි තබා ගැනීමට අවස්ථාව දිය නොහැකි බවයි ට්‍රම්ප් පැවසුවේ. ඔහු කියා සිටියේ ඉරානයට නාවික හමුදාවක් සහ ගුවන් හමුදාවක් නොමැති බවයි. සුළු සොල්දාදුවන් පිරිසක් පමණක් ඉරානය සතුව සිටින බවද ඇමරිකා ජනාධිපතිවරයා කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ ඉරානයට නායකත්වයක්ද නොමැති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්සරු 6:30.
0: Top story.
2: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing. විශ්වාස

0: സണ്ടി സണ്ടി
1: ഹൗഡി മക്കള് ഹൗഡി ചാളി
0: ഒപ്പറാമന്തന്നെ ഒബറാ ബീലത്
1: അപ്പിട്ട്
0: സാമാന്യ കണ്ണാടിയും മൂന്ന് ബലനോ അത് കണ്ണാടി
1: ലസ്സനസാപേക്ഷായി
0: හරි තවට අපහැල්ලි තමයි.
1: ඒ කියන්නේ ඔයාට ලස්සන දේ මට කැත වෙන්න පුළුවන්. මට ලස්සන දේ ඔයාට කැත වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි තියෙන්නේ.
0: ඒක සාපේක්ෂයි.
1: දකින්න විදිහට වෙනස් ඇති.
0: මට ලස්සන දේ නෑ මට කැත දේ ඔයාට ලස්සන වෙන්න පුළුවන්. ඔයාට කැත දේ මට
1: ලස්සනයි
0: වෙන්න පුළුවන්. හැබැයි මට කැත දේ මට කැතයි.
1: කැතයි තමයි.
0: මට කැත දේ මට කැතයි.
1: දැන් මට ඔයාව කැතයිනේ. ඒවන තව කෙනෙක්ට ඔයාව ලස්සන වෙන්න පුළුවන්.
0: අඩේ එමත් වෙන්න පුළුවන්. ඔයා කියන්නේ සමහර දේවල් තියෙනවා සමහරු කැතයි කියලා හිතන දේවල් සමහරු ලස්සනයි කියලා හිතනවා. ඒක ඇත්ත. දැන් අපි ගත්තොත් එහෙම මුහුණ මත වැටෙන පොඩි පොඩි ෆිග්මන්ටේෂන්ස් තියෙන්නේ පැල්ලම්. මුහුණ වැට කළු රතු පැල්ලම්. ඒවා සමහරු ඉතා ලස්සනයි හැටියට තමයි සලකන්නේ.
1: අයි මුහුණේ ලප.
0: ඔව්.
1: කළු ලප.
0: සමහරු ඒවා ලස්සනයි හැටියට සලකනවා. සමහරු ඒවා කැතයි හැටියට සලකනවා.
1: සලකනවා.
0: ඒක තමයි ඉතින් මේකේ හැටි. ඉතින් ඔයාගේ මූණ වලට ලස්සන ඇති.
1: ඔව් මොකද්ද මේ මගේ මූණයි ලස්සනයි ගැන මොකද්ද?
0: ආ ඉතින් මොකද්ද ඔයාගේ මූණයි ලස්සනයි ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් තියෙන අත්‍යන්තයෙන් සම්බන්ධයි නේද? ඔයාගේ මූණයි ලස්සනයි ගැන ගහට පොත්තයි පොත්තට ගහයි වගේ බැඳිලා නේ තියෙන්නේ නේද?
1: සුකොල්ලම නේද මෙයාද කියන්නේ?
0: ලස්සන නම් කිම කියලා හවම ඔයා කියනවා ලස්සන නම් මම කියලා නේද?
1: අනිවාර්යෙන්.
0: ඔය බලහක් උදා. ඉන්නක පොඩ්ඩක්
1: හොඳ
0: හොඳ
1: ලාඩන්
2: ලාඩන්.

0: හවස 5 විනාඩි 17යි.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: පසුගිය මාස කීපෙම තෙල් වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 වැඩි කළ තියෙන 145.59 කින් පෙට්‍රල් 92 වැඩි කළ තියෙන්නේ 148.12 කින් ඩීසල් වැඩි කළ තියෙන 144.84 කින් එවැගේම සුපර් ඩීසල් වැඩි කළ තියෙන 145.29 කින් ඒකත් එක්ක බැලුවහම ඔබතුමන්ලට පැහැදිලිව පෙනෙයි ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන වැඩි කරලා තියෙන්නේ මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 5 24 ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුව එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 0.7 1 1 327 777

0: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
2: අනුවටයි දශම දෙකෙන් 98.4. සියත දිවයින පුරා
3: මේ පැයි හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
4: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: Ladang.
1: පාඩ ඩිම්පල්ස් තියනවද සැන්ඩි? නෑනේ. මට තියනවා වේ.
2: ඔව් මයිවාට තියනනේ.
1: ඒක සාමාන්‍යයෙන් මේක වේ. ලෝකෙ ලස්සන දෙයක් හැටියට නේ කියන්නේ ඩිම්පල් වලට හරි මාකට. ලෝකෙ ඉන්නවා හැම මේ තමන්ගේ ඩිම්පල් එක හින්දාම ගොඩගේ නිලියෝ.
2: එහෙම
1: ඉන්නවා. ඒකෙම මාකට් වෙච්ච සමහරු ඉන්නවා. හැබැයි ඔයා දන්නවද? ඔය ඩිම්පල්ස් එන එක එක්තරා විදිහක මේ පොඩි අවුලක් අපේ මූණේ තියෙන.
2: ඇත්ත?
1: ඔව්. අපේ මූණේ තියෙන මේ මූණේ තියෙන එක මසල් එකක් තියෙනවා. සිගොමැටිකස් කියලා මේ මසල් එකක් තියෙනවා. සිගොමැටිකස් මේජ කියලා මසල් එකක්. ඒක තනි කුට්ටියට තියෙන ඕන මසල් එකක්.
2: හා හා හා.
1: සමහරුන්ගේ ඒක දෙකට බෙදිලා තියෙනවා.
2: ආ ඒක තමයි.
1: වැරදීමක් ඒක.
2: ආ. ඒක
1: වැරදීමකින් දෙකට බෙදිලා තියෙනවා. ඒ හින්දා තමයි hina වෙනකොට නිකන් ලස්සනට කම්මුල වල ගැහෙන ඒ ඩිම්පල් සීන් එක එනවා කියලා කියන්නේ.
2: වැරදුන තැන්වල ලස්සන දේවල් උපදිනවා.
1: වැරදුන තැන්වල පවා ලස්සන දේවල් උපදින්න ලස්සන දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි ඔය ක්ලෙෆ්ට් චින් කියලා කියන්නේ. නිකට දෙකට බෙදිච්ච.
2: ආ ඔව්.
1: හා දේවල් හරි ලස්සනයි නේද?
2: ඔව් අනේකල තියෙනවා.
1: නිකන් අපි කිව්වොත් එහෙම මේ දවස්වල ජනප්‍රියම කෙනෙක් ගත්තොත් සුපර්මෑන් ටින් හාදයා. කවුද මිනිහගේ මේ නම මට මතක් වෙන්නේ නැහැ. ඔයාලා හොයාගන්න නම ඔය සුපර්මෑන්.
2: ඔව් ඔව්.
1: මිනිහගේ තියෙන ඒ ක්ලෙෆ්ට් චින් එක. ඒක නිකන් හරිම මේ වීරත්වය හඟවන ලස්සනක් හැටියට තමයි ක්ලෙෆ්ට් චින් එක සැලකෙන්නේ. ඒ ක්ලෙෆ්ට් චින් එක හැදෙන්නේ මේ අපේ මේ කියන්නේ මොකද්ද? ජෝබෝන් එක මේ.
2: ආ ජෝලයින් එක.
1: ජෝලයින් එක. හකු ධාතු.
2: ඔව් ඔව්.
1: මේ හකු ඇටය දෙපැත්තෙන් ඇවිල්ලා හරියට එකතු වෙන්න ඕන තැනදී නිසි පරිදි එකතු වෙලා නැති වුණාම තමයි ක්ලෙෆ්ට් චින් එක එන්නේ. ඒකත් පොඩි අප්සෙට් එකක්.
2: හැබැයි ලස්සනයි.
1: හැබැයි ලස්සනයි. ඒකයි කියන්නේ සමහර දේවල් අප්සෙට් එකක් කියලා කිව්වට ඉතින් අප්සෙට් නෑනේ මේ තියෙන්නේ ෂොක් එකට. නේද? එහෙමයි ඉන්නවා. එහෙම දේවල් ලෝකෙත්.
2: දැන් ওই වල ගහන කට්ටිය එහෙම හම්බුනහම කියන මොනාද බං ඔය හමත් දෙකට
1: මොකද්ද බං ඔය වෙලා තියෙන්නේ? මූණේ අපෝ ඔය කම්මුලේ එන වලක් නේද? මොකද්ද ඔය කම්මුලේ එන වලක් නේ? ඔයාගේ මේ සිගොමැටිකස් මේජර් එක අප්සෙට්. මොකද්ද? ඔයාගේ සිගොමැටිකස් මේජර් එක
2: අප්සෙට්.
1: ඒක අප්සෙට් ගිහිල්ලා තියෙන්නේ. ඒකයි ඔය කම්මුල වල ගහන්නේ කියලා ඒව කිව්වට හරියන්නේ
2: නැහැ.
1: මොකද යම් දෙයක් මාකට් වුණාම ඒක එහෙම තමයි. ඩිම්පල් එකක් තියෙන එක ලස්සනයි කියලා අදහසක් මාකට් වුණාම ආයිති කව කට්ටේ ගැනලා හරි
2: බිල් කරගන්න
1: හදා පව
2: නෑ. සමහර අය ඒක හදා ගන්නවා.
1: ඕ
2: සර්ජරි කරලා
1: හදා ගන්නවා. ඒ කරන්නේ අර සිගොමැටිකස් මේජර් මසල් එක මැද්දෙන් දෙකට බෙදනවා.
2: එතකොට
1: වල
2: ගැහෙනවා.
1: හිනා වෙනකොට ගාලා කම්මුල පැත්තේ වලක් හට ගන්නවා. මොකද කියන්නේ පණින්නද කව කට්ටේ?
2: අම්මා තමයි මේ තියෙන ලස්සන ඇති
1: ඇති.
2: ha
1: ha ha

0: ඔබේ ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
0: Demo with

0: චන්ඩිමේ මම දැන් අද එනකොට මයි චාලි ඕම එනකොට මං දැක්ක ඔයා මේ රෙඩ් ලයිට් එකේ බයික් එක දාන
1: අන්නේ නෑ මං එහෙම ජීවිතේට දාන්නේ වෙන බයිකයක් වෙන්නේ නැති
0: නෑ නෑ මම දැක්ක ඔයා තමයි අර පරණ හම්පඩ හෙල්මට් එකයි පිට ඉරිච්ච ජැකට් එකයි තදගෙන ඔයාගේ බයික් එකේ මං දැක්ක මේ රෙඩ් ලයිට් පැනගෙන එනවා
1: අයියෝ එහෙම කියන්නේ
0: අයියෝ එහෙම කියද්දි මම දැක්කින් දැක්කත් කල්පනාවෙන් යන්න පාරේ වා මේ සිහිය නැතුව යත්
1: මට සිහිය තියෙනවා මකුළු මම අලුතින් බයික් එකක් ගන්නත් ඉන්නේ
0: ඒකනම් හොඳයි බයික් එකක් කෙසේ වෙතත් හෙල්මට් එකකුයි ජැකට් එකකුයි ගන්න කැත මාරු කාසි දෙන්න හිතනවා ඔයාගේ ජැකට් එක දැක්කා
1: අද්දුරු කියන්නේ ඇත්ත කියලා හිතා මිනිස්සු
0: ඇත්ත තමයි
1: මම බයික් එක යනවා කියලා මම Facebook එකේ දාලා තියෙන්නේ
0: මම බලාගෙන දවසක් ඔයා කලර් ලයිට් එකේ මේ බයික් එක නවත්තගෙන ඉන්නකොට අර කලර් ලයිට් ගාව හිඟා කන මිනිස්සෙක් ඔයා ගාවට

0: ඉල්ල මෙහම අප්පෝ මෙයාගෙන් ඉල්ලල වැඩක් නැහැ කියලා හැරිලා ගියා. ඒ අර ජැකට් එක හින්දා
1: ඒ වුණාට ඒ හිඟා කන කට්ටි කොහොමත් එහෙමයි වාහන වලින් තමයි ඉල්ලන්නේ. බයික් වලින් ඉල්ලන්නේ නැහැ ඒගොල්ලෝ.
0: ඉල්ලන්නේ
1: නැහැ. ලොකු හොඳ වාහන තිබ්බොත් තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. කොහොමත් බයික් වලට එන්නේ.
0: ඔව් බයික් වල සමහරුන් ගිල්ලන ඔයාව දැක්කම ඉල්ලන්නේ. අපෝ අපිටත් දෙහි ගන්න මම මේ ඉන්නේ
1: කියලා. හරි හරි මම ජැකට් එකයි හෙල්මට් එකයි අලුතෙන් ගන්නවා අලුතෙන් බයික් එකක් අරගෙන. හැබැයි ඔය දන්නෝ ජැකට් එක හෙල්මට් එක මට හම්බෙන්නේ නිකන්.
0: ඒක කොහෙන්ද?
1: FC එකේ.
0: FC එකෙන් ලීස් එක ගන්න කල්පනා ඔයාලගේ.
1: යාස් FC එකෙන් ලීසින් එක දාගත්තා. ගත්ත බයික් එක පැද්ද රුම් රුම් රුම් ගාලා.
0: එහෙන් හම්බෙනවා අලුතෙන් හෙල්මට් එකේ ජැකට් එකේ.
1: නම්ලේ හම්බෙනවා. 3 wheel ගන්නත් පුළුවන්.
0: එතකොට පොඩ්ඩ හිඟන්නේ සල්ලි ඉල්ලන ගන්නට ඔයාට වැදගත් පෙනුමක් හදාගන්න.
1: අනේ අන්නානේ.
0: ඔය ටික පැයෙන් කරගත්ත හැකි කියෝ කියෝ ඉඳලා
1: වැඩන්නේ.
0: නිකන් ඒ ටික කියෝ කියෝ හිටියයි කියලා එන මේ බුද්ධිමත් මිනිහෙක් වෙන්නේ නැහැ ඔයා. ඒක කරගන්න යන්න පැයෙන් කරගන්න ඕන වැඩේ මේ කියෝ කියෝ ඉඳලා තේරුම් ගන්න නැහැ.
1: අනික ඒක පැයෙන් කරලා දෙනවනේ.
0: පැයෙන් කරලා දෙනවනේ. ડોකියුමන්ට්ස් උත් අඩුයි. තාම අවම ලියකියවිලි වලින් පැයක් ඇතුළත තාම සුහදශීලීව කාර්යක්ෂමව ඒගොල්ලෝ වැඩේ කරලා දෙනවා. නිකන් තැන් තැන් වල කියෝ කියෝ ඉන්න වෙලාවේ යන්න FC එකට. කෝල් එකක් දෙන්න 13:20 එකට. කෝල් එකක් දීලා අහන්න විස්තරය අහගෙන ගේන්න ඕන ડોකියුමන්ට්ස් ටික බොනාද කියලා අහගෙන ක්‍රස් කාලා යන්න.
1: FC එකට.
0: FC එකට. මොකද්ද පාර ජැකට් එකක් අදගෙන කරන්නේ.

0: Padang.
1: සන්දිවා නිකමට බලල කියන්න මේ චාලිගේ ඇස් දෙක මොන පාටද කියලා.
2: චාලිගේ ඇස් දෙක දුඹුරු පාටයි.
1: චාලිගේ ඇස් දෙක දුඹුරු පාටයි. ඔයාගේ ඇස් දෙක මොන පාටද?
2: ටිකක් තද දුඹුරු පාටක්
1: තියෙනවා. තද දුඹුරු පාටයි. ඔයා දැකලා තියෙනවද මිනිස්සු ඩබල් ඇස් තියෙන?
2: ඈ?
1: ඔය එක හැක් එක පාටක් අනිත් හැ වෙන පාටක්.
2: ආ ඔව් එහෙම දැකලා තියෙනවා.
1: එහෙම කවද දැකලා තියෙනවා?
2: ආ මම දැකලා තියෙන ෆොටෝස් වල නළු නිළියොත් ඉන්නවද මන්දා?
1: මං ඇත්තට දැකලාද මනුස්සයෙක්?
2: මම ඇත්තට දැකලා නෙමෙයි එක්කෝ මං වීඩියෝ
1: එක දැකලා තියෙන පින්තූර වලින් අර හැමේ මම දැකලා තියෙනවා පූසෝ.
2: ආ උ
1: ඇස් දෙක පාට දෙකක් ඩබල් ඇස් තියෙන පූසෝ. එතකොට මං දැකලා තියෙන ට්‍රිපල් ඇස් තියෙන පරවියෝ. ට්‍රිපල් ඇස් කියලා කියන්නේ සැන්ඩි එක ඇහක් එක පාටක් අනිත් ඇහ වෙන පාට දෙකක්.
2: ආ එතනත් පාට දෙකක්.
1: ඔව් ඒක අයිරිස් එක මෙහෙම පාට දෙකක් තියෙන කාදේව ඉන්නවා. එහෙම එහෙම මිනිස්සුත් ඉන්නවා. එහෙම මේ ඇස්වල පාට දෙකක් හෝ පාට තුනක් මල්ටි කලර්ඩ් ඇස් තියෙන මිනිස්සු ඉන්නවා. ඒක හරිම රෙයා. ලේසියෙන් දකින්න නැති එකක්. ඒක හරි ලස්සනක් හැටියට තමයි
2: දකින්නේ.
1: ගණන් ගන්න හරි වෙනස්. වෙන අමුතු ගතියක් තියෙනවා. ඊට පස්සේ තව මේ වගේ එකක් තමයි මේ කළු ජාතික නිල් ඇස් තියෙන මිනිස්සු.
2: කළු ජාතික නිල් ඇස් තියෙන කට්ටිය.
1: කළු ජාතික නිල් ඇස් තියෙන ඉගෙන එක එක ගෝත්‍රවලට අය. ඒගොල්ලෝගේ හැම කළුයි ඇස් නිල් පාටයි.
2: ඒක
1: හරිම රෙයා මික්ස් එකක් හැටියට තමයි සැලකෙන්නේ. කියන්නේ සමහර අවස්ථාවල ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදන සමාගම් විසින් කළු සම තියෙන නිල් ඇස් තියෙන ළමයි ඉපදුනහම ඒ ළමයින්ව වෙනම රෙජිස්ටර් කරගෙන තියෙනවා තමන්ගේ කම්පැනි එකේ. ඒගොල්ලන්ට වෙනම ඉන්ෂුරන්ස් එකක් දීලා වෙනම පේමන්ට් එකක් කරලා කවදා හරි මේ දරුවා ලොකු වුණාම තමන්ගේ චිත්‍රපට සමාගමේ නළුවෙක් හැටියට සම්බන්ධ කරගන්න සමහර සමාගම් උනන්දු වෙලා. එච්චර රෙයා එච්චර ලස්සන අමුතු එකක් තමයි කළු සම සහ නිල් ඇස් කියලා කියන්නේ. ඒ වගේම තමයි පාට දෙකේ ඇස් තියෙන හාදයෝ කියලා කියන්නේ. මම අපි කියන්නේ ඩබල් ඇස් කියන ඒ මිනිස්සුන්ට නෙවෙයි, පරයියන්ට පූසන්ට අර හිමේ අපි ඩබල් ඇස් කියලා තමයි කියන්නේ. ඒකත් පොඩි පැටලිල්ලක්.
2: පැටලිල්ල.
1: ඔව් ඒකත් පොඩි පැටලිල්ලක්. ඒ කියන්නේ අපේ බොඩි එක සකස් වෙනකොට අපේ DNA එක අනුවනේ බොඩි එකේ අංගෝපාංග ටික සකස් වෙන්නේ.
2: ඔව් ඔව් ඔව්.
1: ඒතකොට මේ අර නිසි උපදෙස් පිළිපදින්න නැතුව පොඩ්ඩක් වැඩේ එහාට මෙහාට වෙලා තමයි ඇස්වල පාට දෙකක් සහිතව මිනිස්සු උපදිනවයි කියලා
2: කියන්නේ.
1: හැබැයි ඒක ඒ පාට දෙකේ ඇස් තියෙන මිනිස්සුන්ට ලොකු සහයක් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න. මොකද යව මතක හිටිනවා. මේව දැක්ක ගමන් කෙනෙකුට අමතක වෙන්නේ නැහැ. දැන් නිකන් හිතන්නකෝ බගේ කැහක් කොළ පාටයි අනිත් හැ රතු පාටයි ඉඳන් ඔයාට ජීවිතේට ඒක අමතක වෙන්නේ
2: නැහැ. ඔව් ඉතින් මට දැක්ක ගමන් දැන් ඔයාගේ හැම තිබ්බත් මට අනේ මකලෝ කියලා මතක තියාගන්න පුළුවන්.
1: මතක තියාගන්න පුළුවන්.
2: ඇයි දැන් මගලෝ දැන් මිනිස්සු අලුතෙන් ඇස් වලට අර දානවනේ මොනවාද ඒවට කියන නම මට මතක නැහැ.
1: contact lenses.
2: ඔනේ කියන්නේ දානවා පාට පාටේ.
1: ඔව් ඔය පාට පාටේව දානවා. ඒක තමයි මං කියන්නේ දැන් ස්වභාවිකව වැරදීමකින් පිහිටලා තියෙන ලස්සනක් ඊට පස්සේ ලොකු මාකට් එකක් සහිත බියුටි ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ඉඩක් තියෙන දෙයක් බවට පත්
2: වෙනවා. ඉතින්
1: හරි අමුතු සෙල්ලමක් මේ ලස්සන කැත කියලා ඇත්තට දෙයක් නැහැ. අපිට ඕනම අත්තරද්දක් ලස්සනක් බවට
2: පත් කරගන්න
1: පුළුවන්. අපිට තියෙන එකට හරියන කතන්දරේ හදන්න විතරයි
2: අනිවාර්යෙන්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: අමෘතවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප පාරටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
8: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක Swiss Tech Slim Line.
10: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
0: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඉන්ධන ප්‍රවේශමෙන් පරිහරණය කරන්නේ රාජ්‍ය ඉල්ලයි.
3: අපිට මේ යන චාට් එකේ හැටියට ඩීසල් ප්‍රමාණයම් ප්‍රමාණයකට ලොකුමෙන්ද පුලිමිල අඩු වෙගෙන යනවා.
2: ඩොලරය රුපියල් 337ක් දක්වා ඉහළට ඇමරිකාවෙන් තවත් අමතර බද්දකට යෝජනා. ගෝඨාභයගේ විදේශ ගමන් තහනම්. රාජ්‍ය බැංකුවක කෝටි 3ක මුදල් කොල්ල කෑමක්. න්‍යෂ්ටික අවි අතහැරීමට ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් කියයි.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ladang.
1: හයත් පහුණා අපි ලස්සන ගැන කතා කරන්නේ. ලස්සන කියන්නේ හරිම අමුතු මාකට් එකක් සැන්ඩි.
2: ලස්සන නන්නේ තෙන්නේ ඉස්සර සුවඳයි තනන්නේ කියලා සින්දුකුත් තියෙන්නේ මොකලෝ?
1: ආ ඒක සින්දුවක්ද? සංගීතය වේදිකාවෙන් බැස ගියා. අපි දැන් කියන්නේ නියම එකක්. ඔයා දැකලා තියෙනවද මේ ඉස්සරහා දත් දෙක මැද්ද හිඩසක් තියෙන මිනිස්සු?
2: දැකලා තියෙනවා. ගොඩක් අය හිඩස වහ ගන්න හදනවා. සමහර තියන් ඉන්නවා ඒක.
1: හරි. දැන් ලෝකේ මේ 2010ට 15ට කලින් කාලේ. එතන 2020ට විතර කලින් මේ මෑතක් වෙනකම් ලෝකේ තිබුණේ මේ ඉස්සරහා දත් දෙක මැද්ද හිඩසක් තියෙන කැතක් හැටියට.
2: ඔව් කැතක්.
1: ඒ කියන්නේ ඉස්සරහා දත් දෙක මැද්ද හිඩසක් තියෙනකොට සමහරු හිනා වෙන්නේ අර කට හැලපේ වගේ තියාගෙන ගාල හිනා වෙන්නේ දත් පේන්නේ නැති වෙන්න මිනිස්සු ඒ ගැන හරියට විශ්සෝප වෙනවා. අනේ මගේ දත් දෙක මැද්ද හිඩසක්නේ කියලා. ඒව හදන්නත් පුළුවන්. ඒ හදන්න පුළුවන් විදිහත් හැදුනා. හදන්න පුළුවන් විදිහ හැදෙන්නේ ඇත්තටම ඒ දත් දෙක මැද්ද හිඩස ගැන මිනිස්සු වොරි වෙන හින්දානේ.
2: ඔව්.
1: එතකොට දත් වලට අර පැලට්ස් දාලා දත් ටික ලංකරන විදි සකස් වුණා. සමහරු ඒ මැද පුරවන්න පටන් ගත්තා. එක එක විදිහට මේ දත් දෙක මැද්ද හිඩසක් තියෙන බව වසන් කරන්න මිනිස්සු ට්‍රයි කළා. එතකොට ඒ වෙනුවෙන් බියුටි ඉන්ඩස්ට්‍රි එකේ සමහරු විශාල වියදමක් දරන්න පවා ලෑස්ති වෙලා හිටියා.
2: ඔව්.
1: ඔයා දන්නවද දැන් මේ වෙනකොට දත් දෙක මැද්ද හිඩසක් තියෙන එක ලස්සනක් හැටියට බාර ගන්න පටන් අරන් තියනවා කියලා.
2: බලන්නනේ කොච්චර දේවල් වෙනස් වෙනවද.
1: ඒ මාර්ලද දැන් සමහරු හොඳට තියෙන දත් දෙක විදුරු මස්සල ටිෂු එහා මෙහා කරලා හොඳට තියෙන දත් දෙක අතර හිඩසක් හදාගන්න පවා ට්‍රයි කර.
2: අයියෝ පුදුම දුකක් නේද?
1: පුදුම දුකක් නෙවෙයි අපි හිතන්න ඕනේ මෙන්න මේක සැන්ඩි. ඇත්තටම අපි ලස්සන වෙන්න ට්‍රයි කරන එකේ තේරුමක් තියනවාද?
2: ඒකනේ.
1: අද කැත දේ හෙට ලස්සන දෙයක් බවට පත් වෙනවා. අද ලස්සන දේ හෙට කැත දෙයක් බවට පත් වෙනවා. අපි අද කැතයි කියලා දෙයක් ගැන හිතලා ඒක ලස්සන කරගන්න පරිමේ මහන්සි වෙලා දඟලලා ලස්සන කරගත්තට පස්සේ ලෝකෙ කියන්නේ තියෙනවා අපි මේ හදාගෙන තියෙන එක කැතයි. හද වැඩි.
0: රාඩන්.

0: මගලෝ මම පැන් ලීසින් අනුමත කරගෙන ගන්නවා ත්‍රීවිල් එකක්. ත්‍රීවිල් එකක් අරගෙන පිටිපස්සේ ගහනවා අද කට්ට හෙට පට්ට සැන්ඩිකල කවි කියලා.
1: මොනෝගේ අද කට්ට
0: හෙට පට්ට
1: පට්ට
0: යටින් අර චූටිට දානවා සැන්ඩිකල පද.
1: සැන්ඩිකල පද?
0: යස්.
1: ඒ මොකද ඔයා ලියපු කවි
0: කියනකද? ආ
1: ආ කට්ට වෙට්ට පිත්තල සැන්ඩිකල පද. අර අරකට සෙට් වෙන්න බෑ අර. අද කට්ට හෙට පට්ට කට්ට වෙට්ට පිත්තල සැන්ඩිකල කවි.
0: ඒක ඇලදන්නේ.
1: ඒක ඇලදන්නේ.
0: පැයෙන් ලීසින් අනුමත කළ ත්‍රීවිල්ලක් අරගෙන කරන්න වැඩේ.
1: ඔය දැන් ඔය මේ පැයෙන් ලීසින් දෙන AC එක කර කියන්න තමයි.
0: ඔව්.
1: ෂොක්නේ නියමෙට.
0: ෂොක්නේ ෂොක්නේ.
1: නියම ක්ලයන්ට් එකට සද්ද.
0: ඒ වුණත් මොකද බයික් වල එහෙම නම් ගහන්නේ නැහැ නේද මේ කීක જાති. කැතයි
1: නේ. බයික් කොහේ කියලා ගන්නද? බයික් පොඩියක් ගහගන්න ඕනේ.
0: ටැංකිය දෙන ටැංකිය ගහන්න.
1: අමාරු ගහනවා මොන මොනවද?
0: ඇත්තද?
1: ඔව් ඔව් මම දැකලා තියෙනවා. අපි නිතර දකින් නැති වුණාට යම් යම් පොඩි පොඩි ලයිව් ත්‍රීවිල් වල තරක් නැහැ.
0: ඒක
1: තමයි ඉතින් ලයින් තියෙන්නේ. ඔබගේ ඊර්ෂ්‍යාව මාගේ දියුණුවයි. වගේ ඒවා ගහලා තියෙනවා නේද?
0: ඒ වගේ ඒවා ගහලා තියෙනවා. දැන් ත්‍රීවිල් එකක් හරි බයික් එකක් හරි ගන්න හිතාගෙන ඉන්නවා නම් යන්න FC එකට ඒගොල්ලෝ පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. ඕගොල්ලන්ට දැනීමේ වෙලාව කියන එකේ කොච්චර වටිනාකමක් තියෙනවද කියලා ඒගොල්ලෝ පැයෙන් ලීසින් අනුමත කරලා දෙද්දි වෙන තැනකට ගියොත් අපි දන්නවා ඔබට
1: දෙන්නේ. ඔය සම්පූර්ණ ප්‍රොසෙස් එක පැයෙන් කරලා ඉවර කරලා දෙන එක ඒගොල්ලෝ මහන්සි වෙලා කරන වැඩක්. මේනිය ලේසියට කරන වැඩක් නෙවෙයි.
0: ඒ කියන්නේ කොලයක් අරගෙන සයින් එකක් දාන එකක් නෙවෙයි.
1: ඔක ඒකක් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක ඒගොල්ලෝ ඒ ප්‍රොසෙස් එක කොට කරලා නේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් වඩා වැඩි සේවයක් වැඩි පහසුවක් සලසන්න ඒගොල්ලෝ පැත්තෙන් ලොකු කමිට්මන්ට් එකක් දීලා තමයි මේ ලීසින් එක පැයෙන් අනුමත කරන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ.
0: අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා පැයෙන් ලීසින් අනුමත කරගන්න ගන්න බයික් එකක් ගන්න ත්‍රීවිල් එකක් යන්නේ FC එකට. දැන් අපි කියපු විස්තර මදි වගේ නම් 13:20 එකට කෝල් එකක් දීලා මේ කතාව ඇත්තද කියලා හරියටම දැනගන්න.
2: London!

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777. වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර 60,000ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2007000 කෝල්ලයක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
0: Lifestyle එකට ගැලපෙන Smart Drive එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයි හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: පාට කොන්ඩ තියෙන මිනිස් ඉන්නවා නේද?
1: ඔයාටත් තියෙන්න?
0: ඒ මේ පාටවල් දාලානේ.
1: ඕ.
0: එහෙම නෙවෙයි.
1: ස්වභාවිකව.
0: ස්වභාවිකව උපදිනකොට. රතු පාට හිසකේ සරන් ආපු මිනිස්සු.
1: ඕ.
0: අර ලස්සනයි නේද කියන්නේ.
1: ආසිතනනේ.
0: රතු පාටයි කිව්වහම කොණ්ඩේ ඇත්ත කොණ්ඩේ.
1: දැන් අපි රතු පාට කරගන්න try කරනවා.
0: try කරලා පාටවල් දාගෙනනේ. ඒ කියන්නේ මං කියන්නේ ඇත්ත එක ලස්සනයි කියලා අපි හිතන හින්දානේ අපි මේ රතු පාට වගේ පාටවල් කොණ්ඩෙට දාගෙන ලස්සන වෙන්න try කරන්නේ. ලෝකෙම 1%, 2% අතර ප්‍රමාණයකට තමයි ওই රතු පාට කොණ්ඩේ පිහිටලා තියෙන්නේ.
1: හා හා.
0: ඒක එන්නේ ඇත්තටම මේ MCIR කියන මේ ජානෙ.
1: MCIR
0: කියලා ජානයක් තියෙනවා. ඒ ජානේ බොහොම කලාතුරකින් කෙනෙකුට පිහිටලා තියෙන්න පුළුවන්. එහෙම ආයත තමයි රතු පාට කොණ්ඩයක් එන්නේ. ඒ MCIR එකෙන් ඇත්තටම කොණ්ඩේ රතු පාට කරන එක විතරක් නෙවෙයි. එකත් එක්ක එනවා අර ෆ්‍රෙක්ලස් කියලා කියන්නේ මූණේ පුරා නිකන් මූණේ සමහර තැන් වල නිකන් රතු පාට ඩොට් ඩොට් ඩොට් ඩොට් ඩොට් එකතන හිටලා තියෙන්නේ. ඒ ෆ්‍රෙක්ලස් එන්නේත් ඔය MCIR කියන ජානයේ හින්දා. ඒ අරුණහම බ්ලැක් ස්පොට්ස් එනවා. ගොඩක් ඒවා බ්ලැක් නෑ හැබැයි
1: රෙඩ්.
0: පොඩි රතට හුරු ඒවා තමයි ඒගොල්ලන්ට එන්නේ. ඒ අරුණහම මේ MCIR ජානයේ තියෙන කට්ටියට වේදනාව දැනෙන්නේ අපිට දැනෙන විදිහට වඩා වෙනස් විදිහට. ඊට වැඩිය
1: අඩුවෙන්ද වැඩියෙන්?
0: වැඩියෙන්. වේදනාවට ඒගොල්ලෝ සෙන්සිටිව් කියලා කියන සමේ ඇති වෙන වේදනාවල් වලට ඊට අමතරව ඔය MCIR තියෙන කට්ටිය ඉරේලියට පිච්චෙන ප්‍රමාණය වැඩි. ඒ අයට තියෙන අපේ සමේ තියෙන නැචරල් UV ප්‍රොටෙක්ෂන් එක ඒගොල්ලන්ට නැහැ. එහෙම ප්‍රශ්න ගොඩක්. අවුවට යන්න බෑ. අල්ට්‍රාවයලට් කිරණ වලට පොඩ්ඩක් නිරාවරණය වෙච්ච ගමන් හමේ ප්‍රශ්න ඇති වෙනවා. වෙයි ඉතින් ලස්සනයි.
1: කන්නේ ලස්සනයි නේ.
0: කොණ්ඩේ ලස්සනයි. ඉතින් එහෙම තමයි. ලස්සන කියලා කියන්නේ එක මොහොතක ලස්සනයි, එක මොහොතක ලස්සන නෑ. සමහරලාට ඒක ආශිර්වාදයක්, සමහරලාට ඒ ලස්සනම විශාල කරදරයක්. දැන් එක කාලෙක අපි කිව්වා වචන පව මාරු වෙනවනේ. එක කාලෙක කිව්වා බ්ලැක් ස්පොට්, එහෙම නැත්නම් මෝල්ස් කියලා කියපු ඒවාට දැන් කියන්නේ බියුටි ස්පොට් කියලා. දැන් ඒවා දැන් ලස්සනයි සැර. දැන් ඒවා බාරගන්නේ ලස්සනක් හැටියට. ඉතින් ඒ හින්දා ලස්සන ගැන වැඩියම වද වෙන්න
1: ඕනේ නෑ.
0: දැන් මේ සැන්ඩි ඉන්නේ.
1: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ
0: නෑ. වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න දෙන්නේ. දැන් මේ වැඩතරාට පටන් ගන්නකොට ඉස්සෙල්ලාම හැවම ඔයා කණ්ණාඩියේ මූණ බලනවා. ඔයාට ආව ලස්සනට පේනද? ඔව් ලස්සනට පේනවා. මං කියන්නේ නියමයි. මිනිස්සු හිතන්න ඕනේ අන්න එහෙම
1: පොසිටිව් වෙන්න ඕනේ.
0: සැන්ඩිග ඉගෙන ගන්න කියලා මං මේ වෙලාවේ ලාඩම් අහන හැමෝටම ලාඩම් ගහලා මං කියලා දෙනවා. සැන්ඩිගෙන් ඉගෙන ගන්න. බලන්න සැන්ඩිගෙන් පවා ඉගෙන ගන්න දෙයක් තියෙනවා.
1: මොකද්ද?
0: සැන්ඩි හරි පොසිටිව්ට බලන්න කණ්ණාඩියේ මූණ බලලා මං ලස්සනයි කියලා හිතන. ඒක හරි වටිනවා ජීවිතේ. බලන්න සැන්ඩි පවා හිතනවා මං ලස්සනයි. බලන්න ඒ කන්ෆිඩන්ස් එක.
1: අයි මං කැතද?
0: ඔයා සැන්ඩි.
1: දැන් ඔයාට මම කැතද කියන්නේ මොකද?
0: නෑ මම මේ ඔයාගේ කැත ගන්නෙ
1: නෑ. දැන් මට ඔයා කියන්න මම කැත.
0: ඒකනේ මං කියන්නේ ඔයා ආදර්ශමත් කාන්තාවක්.
1: හරි ඔයාට මම කැතද කියන්නේ?
0: ඔයා දිහා බලලා මට පවා ඉගෙන ගන්න පුළුවන්. යකෝ සැන්ඩිටත් සැන්ඩිව ලස්සනට පේනවනම් මට මාව ලස්සනට පේනවා මොකද වෙන්නේ? නැද්ද චාලි? උඹත් ලස්සනයි චාලි. මාත් ලස්සනයි. මේ සැන්ඩිත් ලස්සනයිනේ. සැන්ඩි මේ පාඩම අපට කියලා දුන්නට සැන්ඩි. ඔයා සදාකල් ලස්සනට බැබලෙන්න ඕනේ.
1: Thank you මකල.
0: ජය වේවා.
1: ජය වේවා.
0: මං මකලෝ.
1: මම සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල. රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3ක කොල්ල කෑමක්. ඉන්ධන ප්‍රවේශමින් පරිහරණය කරන්නේ රාජ්‍ය ඉල්ලයි. ඩොලරය රුපියල් 337ක් දක්වා ඉහළට. ඇමරිකාවෙන් තවත් අමතර බද්දකට යෝජනා. ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම්. ජූලි අගෝස්තු මාසවල නියං අවදානමක්.
1: දේශීය සියත. Local news on Seetha.
0: හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් පැහැරගෙන ගොස් තිබෙනවා. ඒ එම බැංකුව ඉදිරිපිටදී. බැංකුවේ සේවකයෙකු විසින් මුදල් අසුරන ලද පාර්සලයේ රැගෙන බැංකුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මුදල් පැහැරගෙන ගොස් ඇත්තේ පාගමනින් පැමිණි පුද්ගලයෙකු විසින්. ඔහු මුදල් සහිත පාර්සලයේ රැගෙන පාගමනින් පලා ගොස් තිබුණා. එම මුදල් පාර්සලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ බැංකුව තුළ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසියෙන් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර රිවෝල්වර වර්ගයේ ගිනියවි 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාෂයේ විසින් දෙමටකොඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මත ගිනියවි දෙකක් හා ජීව පතොරම් සොයා ගැනුණා. ඊට අදාළ විමර්ශන සිදු කර තිබුණේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින්. සැකකරු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදී සංවිධානාත්මක අපරාධකරුවෙක්. ඔහුගෙන් ලද තොරතුරු අනුව ගිනියවි සහ පතරම් සොයාගෙන තිබුණේ මාදම්පිටිය ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබියදී. එහිදී පිස්තෝල ගිනියවියක්, එම මැගසිනයක්, මිලිමීටර් 9 වර්ගයේ පතරම් 4ක්, මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩයේදී හැකි ගිනියවියක්, මිලිමීටර් 9 වර්ගයේ මැගසිනයක් සහ පතරම් 3ක් සොයා ගැනුණා. ශ්‍රී ලංකාව සඳහා ඇමරිකාව විසින් 12.5ක අමතර තීරු බදු පැනවීමට යෝජනා කර තිබෙනවා. ඒ බලහත්කාරී ශ්‍රම භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින්. ඉන් ඇමරිකා වෙළඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ලවන බවද පෙන්වා දෙමින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඇමරිකාව මෙම නව වාර්තාව යටතේ රටවල් 60ක් සඳහා 10%ත් 12.5% දක්වා බදු අය කිරීමට යෝජනා කළා.

0: පසුගිය අප්‍රේල් මාසේ අමරිකාවට සිදුකළ ආනයනවලින් උපය ඇති ආදායම අමරිකා ඩොලර් මිලියන 196.37ක්. මෙම බද්ධ පැනවූ හොත් අමරිකා වෙළඳපලේ ශ්‍රී ලංකා නිෂ්පාදවලට පවතින ඉල්ලුමට බලපෑමක් එල්ල විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්තාතු කෝරළ පැවසුවේ.
1: දැන් තරඟකාරී අපනයනවලට සමාන බදු ප්‍රතිශතයන් හැම රටකටම වගේ ක්‍රියාත්මක වෙනවා නම් ඒකේ ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. බලපෑම සිද්ධවන්නේ ඇමරිකානු පාරිභෝගිකයින් ලංකාවේ ඇතුළු මේ කලාපයෙන් ගේන භාණ්ඩ අඩුවෙන් පාරිභෝජනය කිරීමට පෙළඹීම. ඒකට හේතුව තමයි ඇත්තටම භාණ්ඩවල මිල ගණන් යම් ආකාරයකට ඉහළයා. අපි අපනයනය කරන්නේ ප්‍රධාන වශයෙන් රෙගිපිලි ඇඟලුම් වගේ දේවල්. ඒ සඳහා බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා ඇත්තටම. ඒවයින් කොතෙක් දුරට ඇමරිකානු පාරිභෝගිකයෙන් අයින් වෙන්න කැමතිද කියන කාරණය මත තමයි අපි ඒවට පවතින ඉල්ලුම කොපමණද කියන එක තීරණය වන්නේ.
0: මේ අතර රුපියලට සාපේක්ෂව අමරිකානු ඩොලරයේ අගය යළි ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට අමරිකා ඩොලරයේ විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 337.97ක් ලෙසයි. එහි ගැනුම් අගය රුපියල් 328ක් ලෙස දැක්වෙනවා. ආර්ථිකය ගොඩනැගීමට ආණ්ඩුව විසින් සැලසුම් සකස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ ඉන්ධන මිල ඉහළයාමෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් වී ඇති බවයි.
2: දැන් අපි ඩීසල් මිල ඉහළයාමෙන් විශේෂයෙන්ම ආර්ථිකයට සිදු කරන බලපෑම ගැන අපි අවබෝධයෙන් පසු වෙන්නට ඕනේ. ධීවර කර්මාන්තය, කර්මාන්ත ශාලා, ඉදිගිරීම් කර්මාන්තය ආදී සියලු අංශ මේ ඩීසල් මත තමා දුවන්නේ. ඉතින් එතකොට අපිට ප්‍රවාහන ගාස්තු ඉහළයාමේ සිට ගොවියාගේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා, ධීවර කර්මාන්තයේ මෙහෙයුම් වියදම් ඉහළ යනවා. එතකොට මෙන්න මේක නිසා අනිවාර්යෙන්ම මාංශ ඉලක්ක කරගෙන
0: ඩොලරේ අගය ඉහළයාම හමුවේ කර්මාන්තකරුවන්ට දැඩි බලපෑමෙල්ල වී ඇති බවයි ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදීය සභාපති ටානියා බී සුන්දර පැවසුවේ.
3: මොකද අපි ණයක් ගත්තාම අපි හිතාගෙන ඉන්නවනේ මේක තමයි අපි මාසිකට ගෙවන මේම එකක්. අපිට හම්බ වෙන ඉන්කම් එක මේක. අපි ණය ගෙවීම සඳහා මෙච්චර සල්ලියක් වෙන් කරනවා. අපි එතකොට වර්කින් කැපිටල් එකද කියලා මෙච්චර සල්ලියක් අපි වෙන් කරනවා. ඊට පස්සේ අපි රෝ මටීරියල්ස් ගන්න කියලා යම් කිසි ප්‍රතිලාභයක් වෙන් කරනවා. ඒතර මේ හැමදේම වෙන් කිරීමක් කියන්නේ අපේ ඒ කියන්නේ අපි ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එකක් කොතන කරන්නේ. එතකොට දැන් විදුලි බලයේ වැඩිවීම, ෆුවල් වැඩිවීම, ඉන්ට්‍රස් කම්පෝනන්ට් එක වැඩිවීම, ඩොලර් ෆ්ලක්චුවේට් එක වෙන වෙන එක. ඒකම පඩි වැඩි කිරීම මේ හැම දෙයක්ම ගැන්නේ ඒ කියන්නේ ආයතනයකට ව්‍යවසායකත්වයට. එතකොට මේ මාරාන්තික ගැටලු පහට ව්‍යවසායකත්වයේ මූණ දෙන්නේ කොහොමද?
0: මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ඩොලර් මිලියන 695ක ණය වාරිකය මෙරටට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ පස්වන සහ හයවන සමාලෝචනය සාර්ථකව අවසන් කිරීමත් සමගයි 2023 වසරෙන් ඇරඹී මෙම සමාලෝචන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ, බලශක්ති සහ ඛනිජ තෙල් ක්ෂේත්‍රය මෙන්ම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගැනීම ශ්‍රී ලංකාව සතු වගකීමක් වනු ඇති. මුදල් අමාත්‍යාංශය පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට මුදල් ලබා දී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීරණ ණය පහසුකම යටතේ සිදු කළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය පසුගිය 27 වනදා අවසන් කෙරුණා. මින් මෙරට දළ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යන බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
4: දළ විදේශීය සංචිත ප්‍රමාණයක් ඉහළ යන මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරාවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. මොකද වෙළඳපළේ සාමාන්‍ය බලවේග මත තමයි මූල්‍ය වෙළඳපළ ක්‍රියාත්මක වෙන්නේ. මහබැංකුවේ මැදිහත් වීමෙන් වෙළඳ ස්ථාවරත්වයේ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය අත්පත් කරගෙන තියෙනවා. වෙළඳපළටත් සංඥාවක් ලැබෙනවා. අපිට මේ මොහොතේදී ඒ සැලසුම් සහගතව තිබුණු මුදල් ප්‍රමාණය ලැබෙනවා කියන්නේ.
0: මේ අතර රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට ලැබුණු මුදල් වැය කර නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී.
5: රීබිල්ඩින් ශ්‍රී ලංකා ෆන්ඩ් එකේ සම්බන්ධයෙන් මේ ෆන්ඩ් එක ඔඩිට් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රීබිල්ඩින් ෆන්ඩ් එකක් මන් දන්න විදිහට නැහැ. එතකොට මේක DST account එකට තමයි මේ

0: ලගේ සමුදල් ගහිල්ල තිය
1: ට හද න ට න් හදන්න බෑ
0: හදන්න බෑ
1: තකට කැබින ිෂන්ගේ තියන්නේ ටුල් ෆන්ඩ එකක් දිට මේ හදනවාගේ
0: හදල තියන
1: න හමදරන පිබිලින් සී ලංකා කියලා ස්ටටල් ෆන්ඩ එකක් හදලන ගොල සෙට බැන්කට සමර සල්ලියනවා
0: හර
1: එතකට මේ අප මුදල් ලොක්කම ටෙසරයේ ඩස්ට කවන්් එක තමයි තියෙන් ඒ තම යස් කරන ඇස මේක කිය
0: සල්ල
1: ටෙසරිය තිවා
0: එතකොට දැම රීවංක රීබිල්ඩිං ෆන්ඩ එක සල්ලි සතයක්ක් විදන් කරන
1: යස් කරන ඇස.
2: නිජ තෙල් නෞකා එකොළහක් මිලදී ගැනීමට පසුගිය අප්‍රියල් මාසේදී අධික පිරිවැයක් දැරීමට සිදුවූ බව ලංකා කනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ජනක රාජකරුණා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
3: පිරිපහදුවට එන්න තිබිච්ච නැවක් තිබුණා මාර්තු මාසේ 23-24 ඒකාවේ නැහැ. ඒකත් එක්ක පිරිපහදුව වැහි යෑමේ තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට මෙට්‍රික් ටන් 90000. ඒකට ඒකෙන් හැදෙන ඩීසල් ප්‍රමාණය, ජෙට් A1 ප්‍රමාණය, පෙට්‍රල් ප්‍රමාණය, විශේෂයෙන්ම දැවිතල් ප්‍රමාණය අපිට ලබා ගන්න විදියක් නැහැ. එතකොට අපිට හදිසි ටෙන්ඩර් වලට යන්න සිද්ධ වුණා. එතකොට ඒ වගේ ඉන්නේ යුද්ධ තියෙන කාලේන එක. ඒකේ ආවේ හයි ප්‍රීමියම් වලට. ඒ අතරේ අප්‍රේල් මාසේ මිල වැඩිම මිල කාලේ. එතකොට අන්න ඒ එතකොට සාමාන්‍යයෙන් අපි නැව් පහක් තමයි මාසිකට ගේන්නේ ක්‍රූඩ් දෙකයි අනිකුත් තේවත් තුනක් වගේ ගේන්නේ අප්‍රේල් මාසෙ විතරක් ගෙනල්ලා තියෙනවා නැව් 11. එතකොට ඒ ගෙනාපු ඔක්කොම වැඩි අගයන් වලට ගෙනත් තියෙන්නේ. ඒ හින්දා තමයි ඩොලර එකට ලොකුම බලපෑමක් උනේ. ඒක තමයි පහුගිය දවස්වල ඩොලර එක වැඩි වෙන්න හේතුව සිද්ධ වෙලා තිබුණේ.
2: ලෝක වෙළඳපොලේ ඩීසල් මිල පහත යමින් පවතින බවයි සභාපතිවරයා සඳහන් කළේ.
3: ඩීසල් ප්‍රමාණයම් ප්‍රමාණයකට ලොකු වෙළඳපොලේ මිල අඩු වෙගෙන යනවා. එතකොට අපිට මේ ප්‍රමාණයෙන්ම ගියොත් හෝ පිට අඩු වුණොත් කිසි ගැටලුවක් නැතුව මේ මුදල අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒක තමයි අපි සැලැස්ම. එතනින් එහාට, ඒ කියන්නේ දැන් ජූලි වෙනකන් අපිට නිශ්චිතයි. එතනින් එහාට යනකොට බලන්න ඕනේ ලෝකයේ වෙළඳපොලේ මිල වැඩි වුණොත්, එහෙම නැත්නම් තවත් යුද්ධේ දරුණු වුණොත් තමයි අපිට ආපහු IMF එකත් එක්ක කතා කරලා මොකද්ද කරන්න කියලා තීන්දුව කරන්න වෙන්නේ.
2: මෙරට පවතින බලශක්ති අර්බුදයට විසඳුම සූර්ය බලය භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීම බව බලශක්ති විශේෂඥයන් පවසනවා. බලශක්ති විශේෂඥ අශෝක අබේගුණවර්ධන පැවසුවේ ගල්ලඟුරු සහ ඩීසල් භාවිතයෙන් අඛණ්ඩව විදුලි උත්පාදනය සිදු කළහොත් මෙරට යළි ඩොලර් අර්බුදයක් ඇතිවිය හැකි බවයි.
4: ඉරුවෙලිය තියෙන වෙලාවට උපරිම වශයෙන් ගන්න පුළුවන් වෙන විදියට, හුළඟ තියෙන වෙලාවට උපරිම වශයෙන් ගන්න පුළුවන් විදියට පද්ධතිය හදා ගන්න ඕනේ. දැන් අද සෝලා සහ සුළං බලයේ ලාභයි කියලා මීට අවුරුදු 15කට 20කට කලින් දුළු බල මණ්ඩලය දැක්කනම් ඒ එකට හරියන විදිහට සම්ප්‍රේෂණ පද්ධතියත් බෙදාහැරීමේ පද්ධතියත් හැදුවනම් අද අපිට මේ සියලුම සෝලා බලය විදුලි බලය ගන්න පුළුවන්. අවාසනාවකට විදුලි බල මණ්ඩලය පහුගිය අවුරුදු 25 තිස්සෙම කළේ පිටරටින් ගෙන්නන ආනයනය කරන ගල්ලඟුරු බලාගාර, ස්වාභාවික බලාගාර සහ ඩීසල් බලාගාර හදපු එක. එතකොට ඒවා අරගෙන බෙදා හරින්න හදපු සම්ප්‍රේෂණ පද්ධතියෙන් බැහැ සෝලා සහ හුළං බලය ගන්න.
2: ආණ්ඩුවේ නියෝජිතයන් 12 දෙනෙකු සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
5: කවුදනේ එකතු වෙන්නේ? මේ ගිලින නැවක් මෙහෙම ඉස්සරහ දැන් හොට දැන් බිම ඇනිලා. දැන් පිටිපස්ස තමයි උඩ ගිහිල්ලා තියෙන්නේ. දැන් පිටිපස්සෙන් අර කට්ටිය ඒක ඇතුළේ ඉන්න මිනිස්සුත් පනිනවා. හරි අපි දන්නවනේ ඒක ඇතුළේ 12 දෙනෙක් දැන් ලොකු ගැටුරක් තියෙනවා. දැන් ඒක නිසාමනේ දැන් මේ පාර්ලිමේන්තුව ගේන්න යන්නේ පක්ෂ මාරු කරන්න බෑ කියලා. දැන් සම්මතයක් ගේන්න යනවනේ. මොකටද? ඇයි එහෙම ගේන්නේ? ඒ ඒගොල්ලන්ට විශ්වාසයක් නැති නිසානේ. ඒගොල්ලන්ගේ 159 ඒගොල්ලන්ට රඳවා ගන්න තියෙන එකම විකල්පය තමයි ඔය පාර්ලිමේන්තුව ගේන්න යන්නේ පක්ෂ මාරු කරන්න බෑ කියලා. පුළුවන් නම් රහස් ඡන්දයක් තියන්නකෝ.
2: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
6: ඕක හම්බුනේ 5.33 පොලියට. හංගපු පොලියකුත් අගයකුත් තියෙනවා, හංගපු නැති අගයකුත් තියෙනවා. ඒක හරි. තෙල් නැව් තුනක සල්ලි. ඕකෙන් පුළුවන් මේ තියෙන අර්බුදයට උත්තර දෙන්න. කොහෙද ගොඩ යන්නේ මට කියන්නකෝ. කවුරු හරි ජනතා විමුක්ති පෙරමුණේ ඕනම නායකයෙක්ට මම ආරාධනා කරනවා, කැමති නම් මම ඕනම් වාදයකටත් එන්නම්. නෑ ඒක වෙන කතාවක්. ගොඩ යන්නේ කොහොමද? අපිට තියෙන්නේ විදේශ විනිමය අර්බුදයක්. විදේශීය නිෂ්පාදන පරිභෝජනයේ හැකියතාක් දේශීයව නිපදවන්න. කජු 100ට 100න් 100 ඕනේ IMF එකේ. යා 100න් 70 ගත්තත් ඇති කියලා හිතනවා. එතන වෙනසක් තියෙනවා. ඒක ලොකු හරයාත්මක වෙනසක් නෙමෙයි. සරල වෙනසක් තියෙනවා. මෙතන මෙතන ඔය පාර යන මෙයා හරියන්නේ නැහැ. මෙයාට ඒක මෙයාට කොහොමත් බෑ. මිනිස්සු හිතුවේ මෙයා ඒ පාර යන කෙනෙක් කියලා නෙමෙයි. ඊට වෙන පාරක් කපයි කියලා හිතුවේ. ඒ වෙන පාරක් කපන්නේ නැහැ. ඒ පාරෙත් යන්නේ අරයටත් වඩා නගුට බණවන්න. ඉතින් කොහොමද මේක ගොඩ එන්නේ?
2: ආණ්ඩුවේ කාලය කඩිනමින් අවසන් වනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි පැවසුවේ.
7: අප ඉදි අප ටිකේ මිල වැඩි වෙනකොට මේ රටේ අහිංසක දුප්පත් ජනතාව එදා වේලක් කනව නෙමෙයි ලෙවකන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. එහෙමනම් අපි ආණ්ඩුවට කියනවා මේකද පුනරුදය කියලා. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට මේ විදියට පුනරුදයක් නිර්මාණය කරන්න කයිවාරු ගැහුවට මං හිතනවා දැන් අවුරුදු එකහමාරක් දෙකක් අතර මේ රටේ වෙච්ච වින්නහිය බලනකොට පුනරුදයට ආවුස නැහැ. පුනරුදය මිහිදන් කරන දින ඉතාමත් මත ළඟයි.
2: ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සහ යුද හමුදා බුද්ධිහංශ නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පාස්කු ඉරුදින ප්‍රහාරමාලාව පිළිබඳ සිදුකළ පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. මෙම පුද්ගලයන් විදේශගත වුවහොත් සිදුකරන විමර්ශනවලට අගතියක් සිදුවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සුරේෂ් සලේ පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදු කළා. ඔහු පැවසුවේ සැකකරු විෂාදය, පශ්චාත් කම්පන මානසික ආතතිය, චිත්ත ආතතිය වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවයි. එම වාර්තා විස්තහන පහක සැකකරු වද හිංසාවට ලක් වී ඇති බවට දක්වා ඇති බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අධික ලෙස මානසික පීඩනයකට ගොදුරු වී ඇති බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. ඔහු කියා සිටියේ මෙහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර සුරේෂ් සලේ සියදිවි නසා ගැනීමේ දැඩි අවධානමකට මුහුණ පා ඇති බවට වෛද්‍ය වාර්තාව තුළින් දක්වා ඇති බවයි. පැමිණිලිකාර පාර්ශ්වයේ කරුණු විමසීමකින් තොරව තමන්ට නියෝගයක් ලබා දිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. මෝසම හෙට දින කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා හෙට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළා. ලබන මාසයේ හෝ ලබන අගෝස්තු මාසයේ නියම් තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්ද පවතින බවයි.
8: එල්නිනෝ තත්ත්වයක් ඇති වුණොත් විශේෂයෙන්ම ජූලි අගෝස්තු වැස්ස ගොඩක් අඩු වෙනවා. අපිට ගොඩක් වෙලාට නියඟ තත්ත්වයක් තමයි එන්නේ. කොහොම වුණත් අපි ජූනි ජූලි අගෝස්තු මේ කාලේ එල්නිනෝ තත්ත්වයක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව හැකියාව 82%කට වඩා වැඩියෙන් දැන් පුරෝකථනය කරනවා. ගොඩක් ගණිතමය ආකෘති, ඒ කියන්නේ නියුමරිකල් වෙදර් ප්‍රෙඩික්ෂන් මොඩල්. ඉස්සරහට බලාපොරොත්තු වෙන්න ඕනේ කොහොම වෙතත් අපි ජල කළමනාකරණයක් කරගන්න වෙනවා. ජූලි අගෝස්තු වැස්ස ගොඩක් අඩු වෙවි. වැස්ස නැතිම වෙන්න තරම ඉඩ කඩක් තියෙනවා. ඔක්තෝබර් නොවැම්බර් වැඩියෙන් වහේවි. නමුත් ආයෙත් මේ එල්නිනෝ තත්ත්වයේ ස්ට්‍රෝංග තත්ත්වයකට පත් වුණොත් නොවැම්බර් දෙසැම්බර් ජනවාරිත් වැස්සේ අපි අඩු වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ.
2: මේ අතර බස්නාහිර සබරගමුව පළාත්වලට හෙට මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම සබරගමු උතුර සහ උතුරු මැද පළාත්වලට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉරානය න්‍යෂ්ටික අවි අතහැරීමට එකඟ වී ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නිව්යෝක් පෝස්ට් සමග සාකච්ඡාවකට එක්වෙමින්. ඉරානයට න්‍යෂ්ටික අවි තබා ගැනීමට අවස්ථාව දිය නොහැකි බවයි ට්‍රම්ප් පැවසුවේ. ඔහු කියා සිටියේ ඉරානයට නාවික හමුදාවක් සහ ගුවන් හමුදාවක් නොමැති බවයි. සුළු සොල්දාදුවන් පිරිසක් පමණක් ඉරානය සතුව සිටින බවද අමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ ඉරානයට නායකත්වයක්ද නොමැති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. ඔහු සඳහන් කළේ ඉරානයේ උත්තරීතර නායකයා සාකච්ඡා සඳහා සම්බන්ධ වන බවයි. යම් අවස්ථාවකදී ඉරානයේ උත්තරීතර නායකයා හමුවනු ඇති බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. කොදෙව්වන්ට එරෙහි එක් දින තරගාවලියේදී තම කණ්ඩායමේ පිතිකරුවන් කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවන බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තරගය සඳහා ඇති සූදානම පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්.
9: Sri Lanka Tour of West Indies 2026.
2: සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. තරගයේ රාත්‍රී 8ට ආරම්භ වන්නේ ජමයිකාවේ සබීනා පාක්කීවි. පැතුම් නිසංක, කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, බනිදු හසරංග, මිලාන් රත්නායක, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුද කණ්ඩායමට ඇතුළත්. කොදෙව් කණ්ඩායම මෙහෙවනු ලබන්නේ ෂායි හෝප් විසින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයට එක්දින තරග තුනක්, පන්දුවාර 20 තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.
9: Sri Lanka Tour of West Indies 2026.
2: යලි සිරස්තල. රාජ්‍ය බැංකුවක කෝටි 3ක කොල්ල කෑමක්. ඉන්ධන ප්‍රවේශමෙන් පරිහරණය කරන්නේ රාජ්‍ය ඉල්ලයි. ඩොලරය රුපියල් 337ක් දක්වා ඉහළට. ඇමරිකාවෙන් තවත් අමතර බද්දකට යෝජනා. ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම්. ජූලි අගෝස්තු මාසවල නියං අවදානමක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රියක්.
10: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: තමන්ගේම ඐඩෙන්ටිටි එකක් එක්ක හැම වෙලාවෙම අලුත් වෙනස් දෙයක් කරන්න ට්‍රයි කරන ෆේමස් සිංගර් ටීෂා පෙරේරා අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
2: Happy birthday Tisha. සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
3: Thank you සියත.
1: අද පාටි හැම ඇති.
3: අද පාටි නෑ මොකද මම පාටිස් වලට ආස නැහැ. මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න මන හරි හොඳ දෙයක් කළා. ඉතින් අදත් මොකක් හරි සමාජ සේවයක් කරන්න තමයි හිතන්නේ.
2: ටීෂා කාලෙකට කලින් කරපු සින්දු තාමත් ෆේමස්. මොකක්ද ඒ ගැන හිතන්නේ?
3: හිතට ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලට ඒකට ගොඩක් ස්තුති කරන්න ඕන. ඒ වගේම මගේ රසිකයෝ තාමත් ආදරේ වගේ සින්දු වලට. ඉතින් ඒක ගොඩක්ම ලොකු වාසනාවක් කියලා තමයි මට හිතෙන්නේ.
1: ලංකාවට එන්න අලුත් වැඩක් කරන්න එහෙම අදහසක් නැද්ද?
3: ලංකාවට ඇවිත් අලුත් වැඩක් කරන්න තාම ප්ලෑන් එකක් නැහැ. ලයිෆ් එකේ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා මං හිතන විදිහ. ඉදිරියේදී තමයි තින් බලන්න වෙන්නේ.
0: Talk of the town.
1: අපි අද කියන්නේ ඉන්දියාවේ හිස්ටරි එකම වෙනස් කරපු ඔරලෝසුවක කතාවක්.
2: 1980 කියන්නේ world class brands අපිට හදන්න බැහැයි කියලා ඉන්දියාව හිතාගෙන හිටපු කාලයක්.
1: ඒත් අභියෝග දහස් ගණනක් මැද්දේ ලෝකෙ දෙවන්ත watch brands එක තරඟ කරන්න පුළුවන් ඉන්දියන් brand එකක් හදන හීනියක් එක්ක මිනිස්සු ටිකක් ගමනක් පටන් ගන්නවා.
2: අද ලෝකෙම දන්න Titan brand එක බිහි වෙන්නේ අන්න ඒ විදිහට.
1: ඒ true story එක web series එකක් විදිහට Amazon's ලා release කරනවා.
2: Made in India, a Titan story. Robbie Grewal direct කරන මේ web series එක සාමාන්‍ය story එකකට වඩා ගොඩක් දෙනෙක්ව inspire කරන motivational story එකක්.
0: Talk of the town.

0: කිසිම හේතුවක් නැතුව මහා හයියෙන් ඔබේ කුඩා ලදරුවා සමහර වෙලාවට අඩන්නේ ඇයි?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩකමගේ සමග.
0: අලුත උපන් කුඩා දරුවන් ඉන දෙමව්පියන්ට බොහෝ වෙලාවට තියෙන ගැටලුවක් තමයි එයාලගේ බබාලා කිසිම හේතුවක් නැතුව මහා හයියෙන් හිටි ගමන් අඩන එක. ඉපදිලා සති කීපේ ඉඳලා මාස 6ක් පමණ යනකම් වයසින් කුඩා දරුවන් මේ විදිහට කිසිම හේතුවක් නැතුව, ඒ කියන්නේ කිසිම අසනීප තත්ත්වයක් නැතුව හිටි හැටි අඩන එක අපි වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනවා කොලික් කියලා. මේ තත්ත්වය බොහෝ වෙලාවට දරුවා ඉපදිලා සති 6 ඉඳලා මාස 3-4 දක්වා කාලයක් පවතින පුළුවන්. සාමාන්‍යයෙන් අලුත් උපන් දරුවන්ගෙන් 4 දිනෙකින් එක්කෙනෙකුටම මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. තත්ත්වයේදී සාමාන්‍යයෙන් දරුවෙක් දවසකට පැය 3ක් විතර අඬනවා. ඒ වගේම සතියකට දවස් 3ක්වත් මේ විදිහට අඬන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී මේ විදිහට අඬන දරුවන් නලව ගන්න හරිම අමාරුයි. ඔවුන් මව්කිරි බීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි ඔවුන්ට හොඳ නිින්දක් ලැබෙන්නේත් නැහැ. ඊටාම උස්හඩින් සහ නොනවත්වාම අඬන්න පටන් ගන්නවා. මේ විදිහට හිටි හැටි හදිසියෙම අඬන්න දරුවන්ට විවිධ හේතු කීපයක් බලපාන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ සොයාගෙන තියෙන්නේ. දරුවා අපට පරිසරයට දක්වන සංවේදීතාවයට වගේම දරුවාගේ ආහාර මාර්ගයේ ඇති වෙනස්කම් නිසා මේ විදිහට අඬන්න පුළුවන්. මේ තත්ත්වයේ බොහෝ වෙලාවට දරුවා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමත් සමගම ඉබේම හොඳ වෙනවා. නමුත් අපි දැකලා තියෙනවා මේ වගේ අවස්ථාවකදී ගොඩක් දෙමව්පියෝ කරන වැරදි දෙයක් තමයි වෙළඳපොලේ මේ සඳහා තියෙන විවිධ ඖෂධ වර්ග දරුවන්ට ලබා දීම. මේ වගේ දේවල් කිසි විටකත් කරන්න එපා. ඒෙන් දරුවා අනවශ්‍ය විදියට සංකූලතාවයන්ට ලක් වෙන්න පුළුවන්. ඔබට මේ ගැන යම් කිසි සැකයක් තියෙනවා නම් ඔබ කල යුත්තේ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් කරා ඔබගේ දරුවා රැගෙන යාමයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිටේ Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට උණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ. අපි දැන්ම කතා කරන්නේ 0771 47 47 47 47. බලන් ඉන්න එපා, මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
4: විශ්වාසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: දිමොවෙතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කොන්දේසි සහිතයි.
6: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
7: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 787 WhatsApp කරන්න.
8: මතකද ASTH?

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියත දෙවයින පුරා
1: දන්දලව රාත්‍රී 7යි විනාඩි 3යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: මිනිස්සුන්ගේ ජීවිතවල ඉතාම සංවේදී කලාප තියෙනවා. ආදරය කියන්නේ එම සංවේදී කලාපවලට තාම තදින් දැනෙන දෙයක්. මිනිස්සු ආදරයේදී සංවේදී වෙන අපි ඕන තරම් දැකලා තියෙනවා. සතුටට වගේම දුකටත් එතකොට ඇස්වලින් කඳුළු බිඳු වැටෙනවා. ආදරෙදි වෙන්න ඕනේ හැම වෙලාවෙම සතුටු කඳුළු වැටෙන එක විතරයි. අනිත් පැත්ත ගැන කතාවත් කරන්න හොඳ නැහැ. කෙනෙක් ජීවිතයේ සතුටින් පුරවන්න ආදරේ තරම් අත්බෙහෙතක් ලෝකෙ තවත් නැහැ. ඒ හින්දායි අදත් පුරුදු විදිහට අපි ආදරේ ගැන කතා කරන්න ඔබ හොයාගෙන ඇවිත් තියෙන්නේ.
1: සතුටක් දැනුණත් කතා කරන්න, දුකක් දැනුණත් කතා කරන්න, බයක් හිතුණත් කතා කරන්න. මොකද කතා කරද්දී ගොඩාක් ප්‍රශ්නවලට උත්තර වගේම මනසට නිදහසක් ලැබෙන්නත් අවස්ථාව තියෙනවා.
0: අපි දෙන්නෙක් ඉන්නවනේ. හිත හදන්න, හිත ලස්සන කරන්න, ජීවිතේ පාටින් පාට කරන්න. ඔබ කැමති පාටින් පාට කරන්න. අපි දෙන්න ඉන්නවා රෑ 9 වෙනකම් පුරුදු විදිහට මේ ආදර කතා බහ ලස්සන සින්දු ටිකක් එක්ක පිටාගමු. වෙනද වගේ ආදරේ මනිෂාන්
1: මං විශ්මේ.

0: විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377. Global University Partners නම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි. නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි. ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් ෆුඩ් සිටි.
5: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
6: Sandy, Australia, Marshy, Vishmi.
5: What is power?
6: මං මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
5: අන්නා කලින් කියන්නේ පැයි.
7: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
8: Feel the hot and spicy with සුදු කොච්චි.
5: අහන්න හවස දෙකට සතිය දවස්වල.
9: ලංකා ඉතිහාසයේ අවසාන රජතුමා කවුද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ. 2. ශ්‍රී රාජාදි රාජසිංහ.
10: ශ්‍රී වික්‍රම රාජසිංහ.
5: සියතෙස් පොකට් නැවි අම්මලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ කඩවත ගීතානේ ඔක්වත්ත.
10: මම උදේට පාන්දර නැගිට ගමන් දාන්නේ සියතෙස්ෙන් තමයි. ඒකේ පොකට් මනිය වැඩසටහනේ එකක් අහනවා. ඉතින් ඇත්තටම ගොඩාක් සේවාවක් සමාජයට කරන අද කාලෝචිත නාලිකාවක් කියලා මම ගොඩාක් සතුටුයිවන් තියෙනවා. මේ වගේ අපේ දෙනුම උරගා බලන්න අවස්ථාව අපිට ලබා දෙනවට ගොඩාක්
11: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
12: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
7: සියත පොකට් මනි.
12: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
13: අනුග්‍රහය
14: නාඩේ මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හතයි විනාඩි විසි හතයි දැන් වෙලා රෑ හතයි විනාඩි විසි හතයි. ඒ මොකද අවුල
1: නෑගේ මෝනෙන් පොඩි අවුලත් දැක්ක
0: ඇත්ත
1: හොඳයි නේද?
0: මගේ හිත බිඳිලයි තියෙන්නේ.
1: ඒ මොකටද?
0: ඔයා ඉන්න.
1: ඇයි මගේ අතින් මොකද වෙච්ච වැරද්ද?
0: ඔයාගේ අතින් මොකද්ද නොවිච්ච වැරද්ද කියන්නකෝ.
1: හැම දෙයකටම සමාව භාජනයකට ලක් කරන්න පුළුවන්.
0: භාජනයකට ලක් කරන්න බෑ. සමාව භජනය කරන්න පුළුවන්. ස්පීරෝනිටි.
1: සමාව වරන්
0: අරගෙන භාජනයකට දාලා බහලා තියාගන්න
1: පරිස්සම. අන්න ඒක තමයි කිව්වේ. එහෙම කරනවද?
0: එහෙම කරන්න තමයි වෙන්නේ ඉතින්. සමහර තැන්වලදී අපිට ඒ වගේ මහ එපා වෙච්ච හැඟීමක් අතහැරිච්ච හැඟීමක් කලකිරීමක් හේතුවක් නැතුව හිතට දුකක් එන තැන් ඕන තරම් මුණ ගැහෙනවායි. ජීවිතේ එහෙම දවස් තියෙන, අඳුරු දවස් තියෙන, හොඳ දවස් වගේ නේ.
1: අනිවාර්යෙන්ම මම චුටි දෙයක් කරනවා නිශාන්. මට හේතුවක් නැතුව දුකක් කලකිරීමක් අතහැරීමක් හිතන්න නැති විදිහට දුක හිතනා නම් මම රැන්ඩම්ලි ඇඬෙන සින්දුවක් ප්ලේ කරනවා. ඒකට අර ඔටෝමැටිකලි දුක හිතෙද්දී
0: ඉරවශාලනවා.
1: ඔව් එතකොට ඒක ඇඬෙනවා. කඳුළු හේදිලා ගියට පස්සේ ආයෙත් මම ඒකේ මොටිවේට් වෙනවා.
0: මොනවද කඳුළු හේදිලා යන්නේ? ඊට පස්සේ
1: කඳුළු වලින් හේදිලා යනවා මගේ මේ රෝස කම්වල.
0: රෝසාරිය. ඕකේ.
1: අපි ටෙක්නික්ස් හොයා ගන්න ඕනේ අපේ හිත ස්ට්‍රොංග්ව තියාගන්න සින්දුවකින් හරි නේද?
0: ඔව්. ඒතරම සාමාන්‍යයෙන් අපි අපේ පැත්තෙන්ම ඔය පාටට කියන්නේ දුඹුරු කියලා. එහෙනම් අර තව පොඩ්ඩක් පල්ලහැරියොත් කියන වචනයක් තියෙන එක හොඳ නැහැ කියන්න කෙනෙක්ට. ඒවා දැන් ඉන්න ඉන්න පොඩ්ඩක් අර සුදු පැත්තට බර වෙනවනේ. එනිසා අපි පැත්තෙන්ම ඔකට රෝස කියන්නේ.
1: එහෙනම් මං හිතන්නේ චුට්ටක් කල බ්ලයින්ඩ් උනතාවය.
0: කල බ්ලයින්ඩ් කල බ්ලයින්ඩ් කලබලයි.
1: කලබලයි.
0: කලබලයි. එනිසා තමයි මේ වෙලා තියෙන්නේ. ජීවිතේ වැඩිම කාලයක් අපි ආදරේ වෙනුවෙන් ආදරේ හොයාගන්න මහන්සි වෙනවා, කැපකිරීම කරනවා. සමහරවිට හිතන මේ ආදරයක් හොයාගන්න නේද මේ තරම් මේ දුක් විඳලා තියෙන්නේ. ඉස්කෝලේ ගිහිල්ලා දරසාවක් කරලා හොඳ සැලරි එකක් අරගෙන ඊට පස්සේනේ අපි විවාහය කියන තැනට එන්නේ. ඉතින් පොඩක් රවුමට කල්පනා කරලා බැලුවහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආදරේ වෙනුවෙන් නේද මේ තරම් අපි කටක් කාලා තියෙන කියලා.
1: ඇත්ත කතාවක්.
0: ඒකනේ ජීවිතේ වැඩිම කාලයක් හොයපෝ ඒ ආදරය ගැන. අද දවස වෙනකොට ඔයා කොහෙද ඉන්නේ? සතුටින්ද? එහෙම නැත්නම් ඒ ගැන ආයෙ හිතන්න ඕනේ කියන තැනකට ඇවිල්ලාද? එහෙම නැත්නම් මේ තීරණය ඊට වඩා වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙන තැනකටද? එහෙම නැත්නම් මේක අභව සරයක් සංශෝධනය කරගන්න තිබුණා නම් එදා ඒ තීරණය ගත්තේ නැත්නම් හොඳයි. එහෙම තැනකද? එහෙම නැත්නම් මේක තමයි ජීවිතේ මම ගත්ත හොඳම තීරණය. ඒ වගේම මගේ ජීවිතයේ මෙතනට ආවේ මේ ආදරය හම්බ වෙච්ච හින්දා. ඔය වගේ ඉතින්
1: ගොඩාක් දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් අද අපි ඔබගෙන් අහන්නේ ජීවිතේ වැඩිම කාලයක් ඔයා හොයපු ඒ ආදරය ගැන. අද ඔයා ඉන්නේ සතුටින්ද කියලායි. සතුටින්නේ?
0: මං ඉන්නේ සතුටින්.
1: මාත් සතුටින්.
0: ආදරයක් නැති නිසා.
1: අනේ මේක හෙන්න ඕනේ දෙයනේ.
0: 0.1 1 1 98 2 4 WhatsApp message එක කියවන්නේ නැත්තම්.
1: ආදරේ accounts එකට FM අපේ Facebook page එකට ඇවිත් අද post එක යටින් comment එකක් තියන්න ඕනේ රෑනවයට කලින්.
0: ඒකයි.

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙත NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000 NIBM The City University The place to be.
1: Hinawenna menna welawa. මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් තුන්දෙනෙක් යන්න ඕනේ කියලා.
2: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
1: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
2: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක, දැය දෙකක් එක දිගට.

0: නැහැනෙ.
1: අරෙ වා සින්දු සියතය
0: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය
2: දැනෙන්න අඳින්න රිසිසේ
1: දිලකවර්ධන ටෙක්ස්ටයිල්.

0: පුංචියේ නින්ද ගියා. ඊළඟ ස්ටේෂන් එකෙන් එයා ඉක්මනින් වැස්සා. හොඳටම වැස්ස. කුඩයක් ගේන්නත් මහිමට අමතක වෙලා. ප්ලට්ෆෝම් එකේ කෙළවරක එකම එක මිනිස්සෙක් බංකුවක වාඩි වෙලා ඉන්නවා. හැබැයි එයාගේ අතේ නම් කුඩයක් තිබ්බා.
1: මල්ලි මේ පළාත කෙනෙක් නෙවෙයි වාගේ.
2: නෑයි මං නුවර පානදුරේ බෝඩ් වෙලා ඉන්නේ.
1: ඉතින් මල්ලි මේ පින්වත්තනේ.
2: මට පොඩ්ඩක් නිින්ද ගියායි.
1: මල්ලිට හරි මහන්සි පාටයිනේ.
2: දන්නේ නැද්ද වැඩ වැඩිනේ.
1: නෑ මල්ලි. ඔයා මොකක් හරි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ.
2: ප්‍රශ්න නැති කාටදයි?
1: මල්ලි බඳලද? එම නැත්තම් බඳින්න කෙනෙක් ඉන්නවද?
2: ඉන්න. එතේ කිරණ එකක් නේ.
1: දෙන්න නිතරම රණ්ඩු වෙන පාටයි. ජීවිතේට කෙනෙක් ඕනේ මල්ලි. හැමදේම බෙදා ගන්න. එතකොට ජීවිතේ මාර රහයි.
2: අයියයි මෙතන. කවුරු එනකන් ඉන්නේ?
1: ඔව් මල්ලි. එයා දැන් ඒ.
2: ඉතින් අයියේ ඔයගේ අන්තිම කෝච්චියනේ.
1: එහෙනම් එයා අදත් නෑ වගේ. මෑන්ඩද පරක්කු වෙනවා.
0: ඒ අද්භූත මනුස්සයා කවුද කියලා කියන්න මහිම දැනන් හිටියේ නෑ. ඒත් එයාගේ හැසිරීම හරි අමුතුයි. ඊළඟට කොළඹ පැත්තට යන කෝච්චියක් කීයට තියෙන්නේ කියලා අහන්න එක්ක මහිම ටිකට් කවුන්ටරේ ළඟට ගියා.
2: මේ පානදුර පැත්තට ආයේ කෝච්චියක් තියෙන්නේ කීයටද?
3: ආයෙම කෝච්චියක් නෑ. හැබැයි තව ටිකක් මේල් ලකිනවා. මෙහෙට අද බඩු ටිකක් බාන හින්දා වාට ඒකන ගල පානදුරට ගිය හැකි. කොහොමත් ඔක පානදුර නවත්තනවා. මේ අර අතන ඉඳන් හිටපෙක්කෙනා වාට මොනවද කිව්වේ?
2: දන්නේ නැද්ද ඉතින්? ලයිෆ් එක ගැන පොඩ්ඩක් කතා කළා.
3: හැමදාම මිනිස්සු හවස 4ට ඉතර ස්ටේෂන්ට එනවා. ඇවිත් අන්තිම කෝච්චිය තැනකන් ඉඳලා අදත් නැහෙනි කියලා යනවා.
2: ඉතින් ඔය කවුරු වෙනකන් දින්නේ?
3: ඒක ලොකු කතාවක් මල්ලි. මිනිහා බඳින්න හිටපු ගර්ල් එනකන්ලුනේ ඔය ඉන්නේ. දෙන්නම කෝච්චිය තමයි වැරද්ද ගිහින් තින්නේ. මෙයා ඉස්සරින් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. එයා එන්නේ පස්සේ. එදා මෙයාගේ ගර්ල් එන්න හිටපු කෝච්චිය තමයි දෙහිවල බෝම් බ්ලාස්ට් එකුනේ. කෙල්ලත් ඉඳලා තින්නේ පෙට්ටියමයි. මොන්ටිසෝරි කාලින් දම්ම දෙන්න හොඳ යාළුවලු. ඔය සිද්ධිය වෙනකොට දෙන්න බඳින්න ඉඳලා තියෙන්නේ. වෙඩින් එකට මාසයක්වත් නෑලු. පව්. හරි හොඳ මනුස්සයෙක්.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1190 9කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
3: Hatch 15 පිස්සුවක්ම තමයි.
5: දිමොවිතින් අලුත් Tata passenger vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක free service පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
6: ගෝරිල්ලා කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු జాතියක් කියලා ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටන්බරෝ. අන්නේකයි වැඩි. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
7: පෙන්නන්න. කරලා පෙන්නු.
6: දැන් මේ මම පෙන්නන්න. ඕ ඕනම මොඩෙක් එක්ක ඕනම පිස්සෙක් එක්ක ඉවසීමෙන් අවුරුදු ගානක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නන එකම මේ නේද චාලි.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
10: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත පොකට් මනි.

0: දැන් වෙලාව රැයට පහු වෙලා විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: හිටපහ වෙලා විනාඩි 10යි. සමහර කතා තියෙනවා ඒවා කාටවත් කියන්න බෑ. ඒවා හරිම අනිවන්දා. ආදරේදි ඕන තරම් එහෙම කතා තියෙනවා. ආදරේදි විතරක් නෙවෙයි ජීවිතේ හුඟක් තැන්වලදී එහෙම කතා තියෙනවා. වැඩක් නැති කතා, උවමනා නැති කතා, කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කතා අපි දැකලා තියෙනවා. කොහොමද ළමයා මයික් එක කඩන්න හදන්නේ?
1: ඇලෝ එක වැඩ කරනවද කියලා.
0: ටෙස්ටිං කියන්නේ නේද? උරන් බිබින්නේ පහරද?
1: ටින් කියන්නකෝ.
0: ටින් කියාගෙන යනකොට තමයි මයික් එක ගැහුවේ.
1: එක එක කතා වර්ග තියෙනවා ජීවිතේ.
0: කට කතා තියෙනවා. රස කතා තියෙනවා.
1: රස පිරුණු කතා තියෙනවා.
0: පිරුණු කතා හොඳට ගොතා
1: ඔබට කියන්න.
0: ඉර හැරුණු වෙලේ
1: හඳ පානේ ගීත ගයන්න.
0: ඉතින් හිනුවික්මන් වී කියලා තමයි කියන්න තියෙන්නේ. අපි වෙත ලන්නේ ආදරෙන් කමෙන්ට් එකක් තියන්න. මොකද කියන්නේ?
1: ඔබ අනිවාර්යෙන්ම.
0: ඔව්. 0711 982294 WhatsApp message එකක් එවන්න මේ. එහෙනම් ජීවිතේ වැඩිම කාලයක් ඔයා හොයපු ආදරේ ගැන අද ඔයා ඉන්නේ සතුටින්ද?
1: ගොඩක්
0: ගොඩක්.
1: ඔබ?
0: ඔබත් ගොඩක් සතුටින් නම් 0711 982294 WhatsApp message එකක් හරි ආදර රේඛා අපේ page එකට එවන්න comment.

0: Hi, මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.711 327 777.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
7: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

රෑට පහු වෙලා විනාඩි 27යි දැන් වෙලාව. ශ්‍රේතාදර රේඛාගෙන ඉන්නේ ඔබ. ජීවිත වැඩිම කාලයක් අපි හුවේ ආදරය. ආදරය කියලා සමහර වෙලාවට අපි තේරුම් ගත්ත දේවල් කාලයක් යනකොට ආදරයමද කියලා ඒත් ප්‍රශ්න කරන්න වෙන තැන් මිනිසුන්ගේ ජීවිත කතා ඕන තරම් තියෙනවා. අපි හොයපු ආදරයමද ලැබුණේ? දවසක ඔබටත් කල්පනා කරන්න ඉඩක් ලැබේවි. ඒක හොඳ වෙන්නත් පුළුවන්, උත්තරේ නරක වෙන්නත් පුළුවන්. අපි අහුවේ අද ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා. මෙන්න මෙහෙම උත්තර ටිකක් මන් ළඟ තියෙනවා. නිසංක ලියලා තිනවා මෙහෙම. ජීවිතේ වැඩිපුරම මං හෙව්වේ ආදරය. මට දැනෙන්න ආදරය කරන්න පුළුවන් කෙනෙක්. අවස්ථා ගණනාවකදී මං ගත්ත සමහර තීරණ හරි වැරදි කියලා මට හිතිලා තියෙනවා. කොහොම වුණත් දැන් මං ආදරය හොයාගෙන ඉවරයි කියන තැනට මං ඇවිත් තියෙන්නේ. මොකද ඒ හිත හදාගන්න නෙමෙයි, හිත පිරෙන්න ආදරය ලැබෙන නිසයි. හැබැයි හිත රිදුණු අවස්ථා නැතුවම නෙවෙයි. ඒත් සාපේක්ෂව ගත්තහම මං ඉන්නේ මගේ ආදරය සතුටුයි කියන්න පුළුවන් තැනක. 0711982094ට මේ මෙසේජ් කියවලා තියෙන්නේ චමිල්. එයා මෙහෙම ලියලා තියෙනවා. ජීවිතේ හුඟක්ම අමාරු අඩියක වැටලා ඉන්න වෙලාවක මට එයාව හම්බ වුණා. මුලින්ම යාළුවෙක් විදිහට කාලයක් යනකොට එයාට පුළුවන් වුණා මගේ හිතාස්සේ තිබ්බ පරණ තුවාල එකින් එක හිමින් හිමින් සුවපත් කරන්න. ආය ආදරය කරන්නේ නැහැ කියන තැනක හිටපු මාව ජීවිතයක් වෙනුවෙන් මෙහෙවන්න එයාට පුළුවන් වුණා. සතුටුයි එයා හම්බ වෙච්ච එක. ඉතින් ජීවිතේ වැඩිම කාලයක් මම කැප කරපු කැපකිරීම ආදරය වෙනුවෙන් අවසානයේ ප්‍රතිඵලදායකයි කියන තැන මං අද ඉන්නවා. ඔබේ කතාවත් අපිට එවන්න ඉතින් 0711982094ට WhatsApp message එකකින්, එවගේ මාදර රේකවුන් සියත FM අපේ Facebook fan page එකට එන්න. එවිට කමෙන්ට් එකක් තියන්න. රෑ 9ට කලින්.

ඔබත් ඒලවලවසන් ක්ලසස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM the City University the place to be

0: 8:44 දැන් වෙලාව.
1: ජීවිතේ ඔයා බලාපොරොත්තු වුණු, බලාපොරොත්තු වෙච්ච, හීන මවපු, හීන දකින කෙනෙක් අනිවාර්යෙන්ම ජීවිතේ ඉන්නත් ඇති. එහෙම කෙනෙක් ලැබෙනවට මග බලන් ඉන්නව වෙන්නත් පුළුවන්.
0: එහෙම මග බලාගෙන ඉඳලා ඒ ආදරේ කරන කෙනා මුණ ගැහුණෙන් පස්සේ අපිට කාලයක් ගියාම ඒ ආදරේ ගැන තක්සේරුවක් දෙන්න පුළුවන්. දැන් ඔයාලට මං තක්සේරුවක් දුන්නොත් එහෙම 150ක් විතරම දෙන්න පුළුවන් වෙන්නේ. ලොකු ගණන් දෙන්න බෑ. ලකුණු 10න් එකමාරක් විතර වගේ.
1: කමක් නැහැ කමක් නැහැ. රීන නෙමෙයිනේ.
0: රීන නෙමෙයිනේ. බලන්නකොනේ.
1: බලන්න.
0: පොසිටිව් මයින්ඩඩ් ගර්ල් කෙනෙක්නේ.
1: අනේ ගයි.
0: වටිනා හැබැයි. අන්නක මේ කමෙන්ට් එක
1: කියන්නකෝ.
0: දිකයි. කීපයක් මේවල.
1: අනේ
0: එකම කීප සැරයක් කියවල.
1: එහෙනම් කියමු ඒක අනිවාර්යයෙන්ම.
0: කියමු. රැසඳ පාළුවේ තාරකා දැලේ රඳවා. මේ හිත කියවා මාරුතේ පාවී හැමුවා. නෑ දුක හිතිලා සීරුවේ සඳවත කිව්වා. මේ ඇහුණද සහෝදරයා? කොයි දෙදා ළඟ ඉඳන් නොරහිසට වාරුණු කුමාරේ. නෑමට වෙලාව මාරුතේ හිමිහිට කීවා. ටිකක් බලන්න සඳේ මේ සහෝදරයාගේ මූණ නෙවෙයි හිත දිහා. සතුට පාට ගෑ හදවතේ. මුදිය කතාවක් කියලා තිනවා. අන්තිමට යාලි නෝ මෙන්න මෙහෙම. ඇය මට අහිතියක රහෙන් බිඳලු හැඟීමක ආදරයේ පිවිස්සුමක්වත් නොදුන්නාට. ප්‍රමෝද සත්සර තව ටිකක් පැහැදිලි වෙන්න සරල වචන වලින් ලියලවන්න පුළුවන් නම් හුඟක්ම හොඳයි. අල්බමුල ජගත් මොකද දන්නවද කියන්නේ?
1: මොනවාද එයා කියන්නේ?
0: ඊට කලින් ඉසුරු මංචනායක මොකද කියන්නේ කියලා බලමු.
1: ඉසුරු කියනවා

0: දරයක් ළඟ සතුට හොයපු තරමට ලැබුණු තත්පරෙත් හිත හදාගෙන කප්පරක් ආදරය කරපු අපිට තව මොනවනම් කියන්නද? හීන බිඳන ජීවිතේ ආදරයටත් ඉඩ තත්පරේ නම් ඒ තත්පරේ රිදුනත් නැතත් හිත හදාගෙන සැනසෙන්න වෙනවාම තමයි.
1: එක හරි මෙම කතාවක් ලියලා තියෙනවා. සදාතනික ස්නේහය ඇත්තේ ලස්සන මුහුණක නොව අවංක හදවතයි. හදවතකයි. ඒවගේ හදවතක් නෙවට
0: තියන්නේ.
1: අමුමුල ජගත්ත එහෙම ලියලා තියෙනවා. සදාතනික ස්නේහය තියෙන්නේ ලස්සන මුහුණක නෙවෙයි අවංක හදවතක.
0: අපි දෙන්නටම වගේ.
1: ඔව් එහෙම කියන්නත් පුළුවන් කමක් නැහැ.
0: නෑ නෑ මට තමයි ලස්සනම හදවත තියෙන්නේ.
1: ටුවත් මේ රණ්ඩු කරන්න හොඳ
0: නැහැ. නෑ නෑ මට තියෙන්නේ.
1: ලකුණු භාගි භාගි බෙදලා.
0: නෑ නෑ කමක් නැහැ කමක් නැහැ. මට තමයි ලස්සනම හදවත තියෙන්නේ. ඔයාලට තමයි ලස්සනම මොන තියෙන්නේ. මේ කහින සුදු කොච්චි.
1: ගිහින් එන්න මනිෂා.
0: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවී රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ගෝරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ්
4: ඇටන්බරෝ
3: අන්න එකයි වැඩි අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
2: ලා මකලෝ සහ ල

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: තයිලන්ස් ගැන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
3: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
7: ලංකා ඉතිහාසයේ අවසාන රජතුමා කවුද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ. 2. ශ්‍රී රාජාදි රාජසිංහ.
8: ශ්‍රී වික්‍රම රාජසිංහ.
1: සියතෙස් පොකට් නැවි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඩවත ගීතානි ඔක්වත්ත.
8: මම උදේට පාන්දර නැගිට ගමන් දාන්නේ සියතෙස්ෙන් තමයි. ඒකේ පොකට් මනිය වැඩි සටහන ඒකත් අහනවා. ඉතින් ඇත්තටම ගොඩාක් සේවාවක් සමාජයට කරන අද කාලෝචිත නාලිකාවක් කියලා මම ගොඩාක් සිතුවිලිවන් තියෙනවා. මේ වගේ අපේ දෙනුම උරගා බලන්න අවස්ථාව අපිට ලබා දෙනවට ගොඩාක්
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
5: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
5: අනුග්‍රහය
0: නාඩේ මහන්සියෙන් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: රුපියල් මිලියන 31 කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: එරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC
2: 88.2
3: 84

0: ප්‍රියත පාත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ගෝරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටන්බරෝ. අන්න එකයි වැඩි. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
4: පෙන්නන්න. කරලා පෙන්නු.
3: කරලා පෙන්න දැන් මේ මං පෙන්නන්න. ඕ ඕනම මොඩෙක් එක්ක ඕනම පිස්සෙක් එක්ක ඉවසීමෙන් අවුරුදු ගානක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නන එකම මේ නේද චාලි.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
6: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: යත පොකට් මනි 98.2 98.4 දී

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ගීතායයි.
1: සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් අද සියතෙෆම් රෑ 10යි ගී 10යි වැඩසටහනට සහභාග වෙන්නේ මම, මගේ ගම මීගමුවේ. මම ඉස්කෝලේ ගියේ පුරණ සාන්තානා මහාවිද්‍යාලයට. මගේ පවුලේ මට මම ඇතුළුව මට නංගි කෙනෙක් ඉන්නවා, මට අක්කා ඉන්නවා, මගේ තාත්තා දැන් නැති වෙලා වුරුදු පහක්. ඉතින් මම අද එකතු වෙන්නේ සියතෙෆම් එකේ මේ රෑ 10යි ගී 10යි වැඩසටහන ලස්සන කරන්න, ඔයාලගේ ආදරේ දිනා ගන්න, ඔයාලට ආදරෙන් ආමන්ත්‍රණය කරන්න ලස්සන සුන්දර ගීත 10ක් අරගෙන ආපු මම නිලංග සිල්වා. අංක 10න් පටන් ගන්නවා ලස්සන සුන්දර ගීතයක්. ඉතින් මේ ගීතය මට සම්බන්ධ වෙන්න හේතුව ඇත්තටම මේ කාලෙකදී ආදරේ කරපු ගෑනු ළමයා. ඉතින් මට එයාව මුණ ගැහෙන්න සහ ඒ මූමන්ට් එකත් එක්ක ඇත්තටම තනියම ඉන්න වෙලාවක ඒ රෑද වෙලාවක්. ඒ නිසා මට එකපාරටම ඉතින් අපිට ගොඩාක් අයට ওই ගීත හිතට වදින්නේ, ඒවා ගොඩක් දැනෙන්නේ ජීවිතේට අත්දැකීමක් හෝ ඒක ගොඩක් සමීප වුණාම තමයි හිතට ගොඩක් ගීත වදින්නේ. ගත්තා මම රෑ කෝල් එකක්. කෝල් එකක් ගත්තාම ඉතින් මට මේක කෝල් එකට ආන්සර් එකක් නැහැ. ඉතින් මම කල්පනා කර කර හිටියා මොකද්ද මේ කරන්නේ කියලා. ඒක නිසා ඊට පස්සේ මට හිතුණා කෝල් කරලා කෝල් කළා. මම එකපාරක් නෙමෙයි දෙතුන් පාරක් විතර කෝල් කෙරුවා. කෝල් කරපුවාම කෝල් එක ආන්සර් කරුවේ නැහැ. අපි අතර තරහක් තිබුණ නැහැ. මම ගොඩක් වෙලාවට එතකොට හිතේ තියාගෙන හිටපු කාලේ මේ යාළු කාලේ නෙමෙයි. මම ඉතින් හිතුවා මට කැමති නැතුව ඇති. ඒක නිසා තමයි මේ කෝල් එක ආන්සර් කරන්නේ නැත්තේ කියලාත් මම කීප වතාවක් හිතේ තීරියා. හිතේ දෙලදී මමම මේ ගීතේ මුමුණන්න ගත්ත කෝල් එක ආන්සර් කරපු නැති නිසා මේ ඒ නිසා ඉතින් මට ගොඩාක් මේ ගීතේ සමීප වුණා. අපි දැන් මේ ගීතය හමු.
2: අංක

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: මීළඟ ගීතය වශයෙන් මම නමවෙනි ගීතය වශයෙන් තෝරගන්නවා. මේ ගීතයත් ඇත්තටම මේ තාමත් ඇස්සොලට කඳුළු එන තරමට මට සමීප වෙච්ච ගීතයක් මේක. හේතුව අවුරුදු ගණනාවක් දැන් මේවා කතා කියනකොට මේක අද අපේ සියත් FM එක රෑ 10 ගී දයා නැහැ. මට ගෑන් ළමයි කී දිනක් ඉතර ඉඳලා දිනනවද කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම ගොඩක් ඉඳලා නැහැ. හිටපු අයත් එක්ක බොහොම ආදරෙන් අවංකව ආදරය කෙරුවා. ඉතින් එක එක ප්‍රශ්න නිසා, සමහර දෙමෝපියන්ගේ ප්‍රශ්න නිසා අපිට ඇත් වෙන්න වෙච්ච ලාවල් තිබුණා. ඒ වගේ ආදරයක් තිබිච්ච ආදරයක් ගැන තමයි මම මේ ගීතය මට ගොඩක් සමීප වෙන්න හේතුව. අපිට දෙමෝපියන්ගේ ගෑන් ළමයිගේ පැත්තේ කට්ටියගේ ප්‍රශ්නයක් නිසා අපේ ආදරේ නවත්තන්න වුණා. ඊට පස්සේ නවත්තන වුණාම ඉතින් අපි ආදරේ නැවතුණාට අපි දෙන්නගේ ගෙවල් වලින් තියෙන සම්බන්ධකම් නැති වුණාට අපි දෙන්න අතරේ තිබිච්ච ආදරේ නැති වුණේ නැහැ කවදාවත්. ඉතින් ඒ නිසා දෙන්න ඒ කාලේ ඇත්තටම මේ ගොඩක් අතීත කතාවක්. මං හිතන්නේ ඒ කාලේ අපිට ෆෝන්ස් නැහැ. ලියුම් තමයි එවන්නේ. ලියුමක් වගේ දෙයකින් මේ ගීතය ගොඩක් වෙලාවට මම කොටස් ලියලා එවලත් තිනවා. මට ලියලා එවලත් තිනවා. ඉතින් ඒ නිසා මේ ගීතය අපි ආදරය කරන ඒ කාලේ සීන කුමාර හැටියට නාමල් උඩුගම නාමල් අයියාගේ ලස්සන සුන්දර ගීතයක් තෝරගත්තේ. මේකේ ඇත්තට මේ ගීතේ තියෙන පදවල තියෙන සමහර දේවල් අපි අතරේ හුමාරු වෙලා තියෙනවා. සමාන පාට නෙමේ වුණාට නමුත් ඒ වගේ තෑගී භෝග අප දීගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ ගොඩක් ගීතය අපිට සමීප වෙන්න හේතුව. ඉස්සර සෙනෙහත තිස්සෙම සුවඳයි කියන ගීතේ නාමල් අයියාගේ 9 වෙනි ගීතේ වශයෙන් රෑ 10 ගී 10ට තෝරගන්නවා.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: වැඩසටහනේ මම අටවෙනි ගීතය වශයෙන් තෝරගන්නේ. දැන් මේ ගීත තෝරගන්නකොට සමහරට දැන් මේ වෙලාවේ ආගෙන ඉන්න ඇටිතයි මේ මෙයාට මේ රෑ ගැන කියන රෑ කාලයේදී කියවෙන ගීතම සමීප වෙලා තියෙන්නේ. මේ වගේ මොකද්ද මේ ගීත මෙයාට මේ විදිහට වදින්න හේතුව කියන එක අපි සංගීත කලාකරුවන් හැටියට අපි බෑන් ගහන්නේ, බෑන් ගැහුවේ. නමුත් අපිව දැකපුවම මිනිස්සුන්ට මේ හිතෙන්නේ අපි මේ වගේ ගීත රසවිඳී කියලා. අපි ස්ටේජ් එක නැගලා වේදිකාවක් උඩ අපේ එන රසික රසිකාවන්ට ඒ අවශ්‍ය විදිහට සින්දු කිව්වට අපි ගීත රස විඳින්නේ අපිට නිමාඩු පාඩු තියෙනලාට අපිටත් ගීතයකින් භාවනාවක් විදිහට ඇහෙන ගීත තමයි මම නම් ඇත්තටම ගොඩක් වෙලාවට අහන්නේ. සහ ඒ ගීත අපේ ආදරවලටත් සම්බන්ධ වෙනවා. මම ඉස්සෙල්ලා අර මුලින්ම 10 වෙනි ගීතේ තොරුවා වගේ ආදර සම්බන්ධය තියෙනකොට ඉතින් ඒ මූමන්ට් එක අනුව තමයි ඕනම කෙනෙකුට කටට පදයක් එන්නේ ගීතයක් ගායනා කරන්න මේ ඒ තමන්ට තියෙන අවස්ථා සම්බන්ධෙත් එක්ක. ඉතින් ඒ වගේ තමයි මේකත් මට මගේ හිතනිවෙන්න සහ ආදරේ මගේ ආදරවන්තිය නැති ඒ වෙලාවේදී මට තියෙන පාළුව තනිකම නැති කරගන්න මේ අහපු ගීතයක් මේක. අපි ආදරය කරන අපි අතරින් ජීවිතුන් අතර නැති විශාරද සනන්දන්ද ශ්‍රී මාස්ටර්ගේ ලස්සන සුන්දර ගීතයක් දුලීකා ගීතය තමයි මම ඊළඟ ගීතය වශයෙන් තෝරගන්නේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: සියතෙෆම් රෑ 10යි ගීතයයි මේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකේ මං තෝරගන්න 7 වෙනි ගීතය. මේ ගීතය තෝරගන්න එක්තරා හේතුවක් තමයි, මට දැනුණු දේට වඩා මේ කලාකරුවට මං ගොඩක් අපේ රටේ ආදරය කරන කලාකරුවෙක්, අපේ මං පුංචි කාලේ ඉඳන්ම ආදරය කරන කලාකරුවෙක්. හඬට මං ගොඩක් ආසයි ඔහුගේ ශෛලියට. මොකද මගේ ශෛලියත් ඒ ශෛලිය, නමුත් ඉතින් ඔහුගේ මුල් කාලේ ඒ ශෛලිය අපේ රටේ ගොඩක් අයට සමහර අයට සමීප වුණ නැහැ. නමුත් මම දන්න තරමින් ඔහුගේ ශෛලිය දැන් තමයි අපේ රටේ එළිය දක්වලා තියෙන්නේ. මං හිතන්නේ මේක අවුරුදු 30කට ඉතර ඉස්සෙල්ලා ඔහුගේ ඇඟේ මේ තිබුණු ශෛලිය. ඉතින් කලාකරුවා මං ගොඩක් ආදරය කරන රූකාන්ත ගුණතිලක අපේ කලාකරුවා, ඔහුගේ ලස්සන සුන්දර ගීතය මේකත්. මට ඉතින් ගොඩක් පිටින් අර නිසාචරය වගේ අපි මියුසිෂියන්ල නිසා අපි රෑවරුගේ කාලේ තමයි ගොඩක් ඇහැරගෙන ඉන්නේ. එතකොට ඉතින් ඒ හැරගෙන ඉන්න වෙලාවට ගොඩාක් පාළුව තනිකම මකා ගන්න, ඒ වගේම අපේ ආදරවලට සම්බන්ධව තෝරගන්න ගීත තමයි අපිට ඉතින් අර ඒ වගේ දැනෙන ගීත ගොඩාක් හිතට දැනෙනවා. එතකොට රුකාන්තයි ලස්සන සුන්දර ගීතයක් මේක, මම ගොඩක් ආදරය කරන ගීතයක්. බොල්පිනි වැහෙන මේ රෑ යාමේ කියන ගීතය. මේක දවසක් මන් දන්නේ ඒ ගෑනු ළමයා සින්දු ගොඩක් වෙලාවට අර දැන් අපේ නවක පරම්පරාව අහන්නෙම නවකයන්ගේ ගීත මිසක් අපේ පරණ අපේ දක්ෂ ප්‍රවීණ කලාකරුවන් ගීත අහනවා අඩුයි. රුකාන්තයේ ගීතය ගොඩාක් මේක නිතරම ඇහෙන එකකුත් නෙමේ හැම මාධ්‍යකම. දවසක් මම ඒ ගීතය ගායනා කරලා පෙන්නුවා ගෑල්ලා මේකට. කීපොම මේ ලස්සන සින්දුවක් ආගෙද කියලා හෙවිලි අහපු මං කිව්වා මේක මෙන්න ආවල් කෙනා ගීතය කිව්වා හරි ලස්සන සින්දුවක් කියලා. එදා යත් ඒ ගොඩක් සින්දු රාසෙ තුන. ඒක තමයි මම තෝරගන්න 7 වෙනි ගීතේ රුකාන්තයගේ ලස්සන සුන්දර ගීතය.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: FM රෑ දාය ගී දාය වැඩස්ථානේ මම තෝරගන්න හයවෙනි ගීතය. මේ කලාකරුව තමයි අපේ සංගීත ශේෂ්‍රයේ මම දන්න තරමින් විරහගීත. විරහගීතයට රජුන් ලෙස කවුද කියලා හැමෝ ගොඩක් අය දන්නවා කියද්දිම, ඉතින් මොකද මේ විරහගීතේ මට සම්බන්ධ වෙන්නේ, මටත් ලොකු විරහාවක් වුණා. ඒ නිසා තමයි මේ ගීතේ මට ගොඩක් සම්බන්ධ වෙන්නේ. මම ආදරය කරපු ආදරවන්තිය හදිසි රට යන්න වුණා. මේ රටින් පිටරටට ගියා. ගීපුවාම මේ ඒකේ අර මැද වචන වර්ස් එකේ තියෙන වචන ටික, ඒ වචන ටික නිසා තමයි මට, මොකද මම හිතේ හිටියා ඉතින් මෙයා ගියාට සමහරලාට මගෙන් උදව් වුණ වෙයි, මෙයාට උදව් වුණොත් මම ඕනෙලාක ඉන්නවා කියන තැන කියන්න ඕන නිසා ඒක මට ගීතයකින්ම දවසක් ඇත්තටම මම කැරවකේ ට්‍රැක් එකක් දාලා ඒ කොටස ඒ රටේ ඉන්නකොට කියලා පෙන්නුවා. ඉතින් ඒ වගේ මට මේ ගීතය ගොඩක් සමීපයි. අපේ මිල්ටන් මල්වරාච්චි ප්‍රවීණ කලාකරුවාගේ ලස්සන සුන්දර පායා ආසඳ කියන ගීතය තමයි හයවෙනි ගීතය වශයෙන් මම තෝරගන්නේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: රෑදායයි ගීදායයි සියතෆම් මේ වැඩසටානේ මීළඟ මං පස්වෙනි ගීතය හැටියට තෝරගන්න ගීතය. මේ ගීතයත් මට ප්‍රධානයෙන්ම මුලින්ම ගීතය දැනෙන්න සහ ආස කරන්න හේතුව මේ ගායිකාව නිසා. මොකද මම මේ ගායිකාව දෙපලටම අක්කනගෝ දෙපලටම හරිම කටහඬට හරිම ආදරය කරන අගය කරන දෙන්නෙක්. උමාරාගේ වසානයට ගෙන ගීතය. ඉතින් මේ ගීතය ආදරෙත් එක්කත් මට සම්බන්ධයි. ඉතින් අපි ආදරය කරන කාලේ බලන්න කරන්න යනකොට අපි මේවා කියනවා. ඉතින් සමහරට ගොඩක් වෙලාවට ඉතින් ආදරය කරද්දි නිකන් වචනෙන් කතා කරනවට වඩා ගීත වලින් කතා කරන වෙලාවලුත් ගොඩක් වෙලාවට තියෙනවා. මම මේ ගීතයේ සංගීතයත් හරිම ලස්සනයි. සංගීත නිසා තමයි මේ ගීතේ ගොඩක් දැනිලා මට ලස්සන ගීතයක් හැටියට තියෙද්දි මගේ ආදරවන්තියටත් තමහරලාට ඉතින් මම මේක විහිළු කර කර වස්සානයට අතවනලා ඉමු මග බලන් කියලා අතවනවන විහිළු කරපු වෙලාවල් තියෙනවා. ඉතින් මේ අපේ ආදරණීය උමාරාගේ ලස්සන සුන්දර සින්දුව රෑ 10යි ගී 10යි සීත FM වැඩසටහනේ පස්වෙනි ගීතය වස්සානයට අතවන්නේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.

නැහැ ගීත කරන්න ඕන මේ මේන් සිංග වෙච්චාම කියලා පොඩි පොඩි දෝෂාරෝපණ තියෙන කාලේ අපේ ප්‍රසංග ඔහු මට ඉස්සෙල්ල ගීත ගායනා කරලා තිබුණ ඔරිජිනල්ස් ඇවුගේ. ඉතින් ඒ ගායනා කිරීමමත් තමයි බෑන්ඩ් එකේ මට අනිත් අයගෙන් දෝෂාරෝපණ එන්න හේතුව. ඩ්‍රම්ස් වාදකයා වෙලා ප්‍රසංග ගීත ගායනා කරලා තියෙනවා දැනට. දැන් තවම උඹ ගීතයක් ගායනා කරලා නැහැ කියන තැන තිබුණා. ඉතින් මං එයාලට කිව්වේ ඉතින් මගේ ශෛලියක් තියෙනවා. මම සරිඳප සංගීත කණ්ඩායමේ ගොඩක් ගායනා කරුවේ බටහිර ගීත සහ බයිලා ගීත ගායනා කරපින්ද මං ගොඩක් බටහිර ශෛලියට කැමතියිඳ මට ඒ ශෛලියත් එක්ක එන ගීතයක් හම්බුනොත් තමයි මට නැත්තම් ගීත හම්බුන්නේ නැතුව නෙමෙයි ගොඩක් ගීත හම්බුණා මගේ ශෛලියට ගැලපෙන්නේ නැති නිසා මං ඒක කෙරුවේ නැහැ. ප්‍රසංගයට මං ওই ප්‍රශ්නේ කියපුවලා ප්‍රසංග දවසක් එක්කංගේ චතුරංග ගාවට චතුරංග ඩිසිල්වා අයියාන් බලන්න එයා ගාවත් හදපු සින්දුව ගැක් තියෙනවා කියලා කිව්වා කියලා දවසක් ගිහිල්ලා ට්‍රැක්ස් ටිකක් මට දාලා පෙන්නද්දි මේ ගීතය චතුරංග ගාව නිර්මාණය කරලා තිබුණා. මට ඊට පස්සේ මේකේ ඇත්තටම වර්ස් එක පළවෙනි වර්ස් එක දැකලා තමයි සහය ට්‍රැක් එක දාලා පෙන්නපුවා. මේක සෙමි රොක් විදියට මම ගායනා කරන ඉංග්‍රීසි ගීතින්ද චතුරංගලගේ ශෛලියත් ඒකින්ද මට ගොඩක් ඇත්තටම යහපු ගමන් වැදුන සින්දුව ගොඩාක්ම වදින්න හේතුව වර්ස් එක මේකේ හැංගුම් වශීව

0: ඔන්න ඔය වර්ස් එක නිසා මගේ ශෛලියත් එක්ක මට හොඳට කටහරලා කියන්න පුළුවන් ඉඳ මට ඒ සින්දුව වැදුනා. ඉතින් මම ඒ ගීතේ මගේ මුල්ම ගීතය හැටියට එළියට ආවේ ওই ගීතේ. නමුත් ඕක නෙමෙයි මුල්ම ගීතය. චතුරංගකම ගීතයක් තමයි මං පුන්සඳත ඔබමාගේ කියන ගීතේ තමයි මුලින්ම රෙකෝඩින් කරලා තිබුණේ. නමුත් කාලානුකූලව පොඩ්ඩක් ඒ ගීතේ පස්සට ගිය නිසා මම සඳකින්දරාවේ සින්දුව මට ඊට වඩා දැනෙච්ච නිසා මම ඒකට තමයි ඉස්සලම් වීඩියෝ එකක් කරලා එළියට දැම්මේ. ඒ නිසා හතරවෙනි ගීතේ වශයෙන් මගේම ගීතය සඳකින්නරාවේ මාගේ ගීතේ මේක සම්පත් ෆෙනාන්ඩෝ පුල්ලේ තමයි පද රචනය. චතුරංග ඩිසිල්වා තමයි තනුව.
1: අංක 4.

0: 98.4 මෙගාවාට්ට සියතා FM රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා
2: මම සීතෙෆ්එම් මේ ප්‍රෝග්‍රෑම් එකට තෝරගන්න ගීතය හින්දි ගීතයක්. මේ හින්දි ගීතය මම හරි ආසයි හින්දි ගීතවලට සහ හින්දි භාෂාවට. ඒ ප්‍රනවුන්සින් මට ඇහෙනකොට මට මම පුංචි කාලේ ඉඳන් ඩිස්කෝ ඩාන්සර් වගේ ෆිල්ම් එහෙම බලලා තියෙන ගොඩක්. ඒ ෆිල්ම් එක තමයි මම හිතන්නේ හින්දි ෆිල්ම්ස් වලින් මම බලලා තියෙන වැඩිම වාර ගණනාවක් බලලා තියෙන ගීතය. ගෙදරින් ගුටි කකා ගිහිල්ලා අපේ ඇත්තටම අපිට එතකොට ටීවී තිබුණ නැහැ. වීඩියෝ ටේප් තියෙන කාලයක අපේ රටේ ඉඳන් ඇවිල්ලා හිටපුවා අපේ ගමේ අංකල් කෙනෙක්. අපි ගමේ හැමෝම ගිහිල්ලා ඒ ගෙදර තමයි බලන්නේ. ඉතින් ඒක එතනින් මට ඇතිවෙච්ච හින්දි සින්දු වලට සහ ෆිල්ම්ස් වලට තියෙන ආසාව මම ගොඩක් භාෂාවට පවා ආදරය කෙරුවා. නමුත් මම අර රොක් ශෛලියට වගේ මම සිං කරන්නේ. ඒ ගායනය නිසා හින්දි ගීත ඒ පැත්තට මේ ගීත අඩුයි. හින්දි ගොඩාක් අර අලංකාරත් එක්ක මේ ගායනා කරපු සෝර අලංකාර සහ මෙලඩි හරි ලස්සනට ඒ වගේ ගායනා කරපු ගීත නිසා රොක් ශෛලී ගීත අඩුයි. කාලෙකදී අපි මං මට මතක හැටියට 97 විතර කාලේ වගේ මගේ මතකේ හරිනම් කොලොනියල් කසින්ස්ලාගේ ආවා ක්‍රිෂ්ණා කියන ගීතය ගායන ශිල්පීන් දෙපළ හරිහරන් කලාකරුවාගේ සහ අනිත් කලාකරුවාගේ ගීතය. ඒක අර හින්දි ගීත අතරේ වෙනම පැත්තකට ගිය ගීතයක් වුණා. ඒක ඒවා ඒක රස විඳින්න කාලෙක තමයි පස්සේ මේ ගීතය මගේ ශෛලියටත් ළඟයි සහ මියුසිකුත් රොක් පැත්තට ලස්සනට ඒ ගීතේ මියුසික් තියෙනවා. ඒ නිසා මේ ගීතේ ගොඩාක් මට දැනුණා. ගැන්ස්ටර් ෆිල්ම් එකේ තියෙන බිගි බිගි කියන සින්දුව.
1: අංක 3

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: දෙවෙනි ගීතේ වශයෙන් මන් තෝරගන්නේ අරිත් මගේ ගීතයක්. මගේ ගීතේ මන් තෝරගන්න හේතුව මේකට මේ ලස්සන අවස්ථාව සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මන් තෝරගන්න හේතුව මේ මොකද මේ ගීතේ ගැන මට ආදරේ සම්බන්ධයෙන් ලොකු සම්බන්ධයක් තියෙනවා මේ ගීතේ නිර්මාණය වෙන්න. හැබැයි මේක මම මේ නිර්මාණය කරන්න කිව්වේ නැහැ මේ ආදර සම්බන්ධය වෙනුවෙන්. මම අපේ ප්‍රියන්ත නාවලගේ ප්‍රියන්ත අයියට ගිහිල්ලා කිව්වා අයියේ මට රෙගේ ගීතයක් හෝ බයිලා සුනිල් අයියාගේ ප්‍රවීණ කලාකරු සුනිල් අයියා නලින් අයියා වගේ ගායනා කරන රේ මිඩල් ටෙම්පෝ එක යන බයිලා එකක් හෝ මට රෙගේ ගීතයක් ඕන කියලා කියපුවම හරි කියලා පොඩි කාලයක් අරගෙන මට ගීතේ හැදුවා කියලා රැක් එක එවලා තිබුණා. ඊට පස්සේ මම අහලා බැලුවා. අහලා බලනකොට මම බැලුවා එතකොට මට ඒ ගීතේ පදමාලාව තනිකර මටම කියලා වගේ මං අහන්න ගියෙත් නෑ ප්‍රියන්ත අයියාගේ. මොකද මට එතකොට මට හිටපු ගෑනු ළමයා හිටියේ කලපුව ළඟ තමයි එයාලගේ ගේ තියෙන්නේ. ඒක දැනගෙන දෝ ප්‍රියන්ත අයියා මේක හදලා තියෙන්නේ කියලා මගෙන් ඇහුවෙත් නෑ. ප්‍රියන්ත අයලා ඒක දැනගන්න විදියකුත් නෑ ඒ සම්බන්ධව. හැබැයි මට හිතුණා පස්සේ කොහෙන් හරි හොඩුවාවක් ගිහිල්ලා හරි දන්නේ නැහැ මේ ගීතේ මේ විදිහට නිර්මාණය වෙන්නේ නැත්තේ කියලා. කොහොම හරි පස්සේ මං අහපො මෙහෙම දෙයක් දන්නෙත් නැහැලු. මගේ එහෙම සම්බන්ධයක් එයාලා දන්නෙත් නැහැලු. දන්නේ නැති වුණාට මේ මට සමීපව ඒ ගීතය ලියවිලා තියෙනවා. කලපෝලං කඩුලාන කැලේ නුඹරුව දැකලා පපුව ගෙහි මා පැටලුණ නුඹගේ ප්‍රේම දැලේ කියලා. මං හිතන්නේ කෝක මට නැහැ කිව්වට ජෙහාන් ගල හිටියා මේකේ පද රචනය. ජෙහානයා මේක දැනගෙන තමයි මගේ ලියලා තියෙන්නේ. මේ ගීතේ මගේ ජීවිතයට අදරස් සම්බන්ධයි. මොකද ඒ ආදරවන්තියක තමයි අදරත් මං ජීවත් වෙන්නේ. ඒ ගීතේ ඊටම සම්බන්ධු නෙමෙයි. මෙයාලා මට නොකියුවට මේ ගීතේ ඒ වෙනුවෙන් නෙමෙයි නිර්මාණය කරුවේ කියලා. මං හිතනවා හොරෙන් මෙයාලා දැනගෙන තමයි කලපෝලං කඩුලාන කැලේ කියන මේ මගේ සුන්දර ගීතය එයාලා නිර්මාණය කරන්න ඇත්තේ කියලා.

0: දශමහතරෙන් පනතුරට රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: මගේ තේරීමේ අවසාන ගීතය සහ මේක අවසාන ගීතය වුණාට මේක පළවෙනි ගීතය වෙනවා. මේ ගීතය මම CFM රෑදාය ගීතයට තෝරගන්නේ. මේ ගීතය සම්බන්ධයි. සම්බන්ධ වෙන්න හේතුව මම මියුසික් ක්ෂේත්‍රයට එන කාලේ මම ඩ්‍රම්ස් වාදනයට තමයි ගොඩක් ආස. ඩ්‍රම්ස් ගහන්න අපේ ප්‍රවීණ කලාකරු මහින්ද සිල්වා, ලූෂන් නලාකෝන් මයිතන් ලූෂන් නලාකෝන් කියන අපේ කලාකරුවව දැන් ඉන්නේ ගොඩක් අය අහලත් නැතුව ඇති. ඉතින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම හිටපු ඩ්‍රම්ස් වාදන දෙකම දෙන්නේ මහින්දයරත් ඉස්සල්ලා ලූෂන් අයියා ප්ලේ කරුවේ. එයාලගේ ඒ ඩ්‍රම්ස් වාදනයන් දැකපුවම අපිට මටත් මාර ආසාවක් ඇති වුණා ඒ ඩ්‍රම්ස් වාදනය කරන්න. ඉතින් මම ඉස්සර අපිට ඉතින් ඒ පහසුකම් ගොඩාක් ඒ අතීතයේ පහසුකම් නැහැ අපේ රටේ කොහොමත්. හැමෝටම ඩ්‍රම්සුත් නැහැ, තියෙනේවත් අපේ වාදකයෝ ප්ලේ කරනේවත් මේ දැන් වගේ තියෙන ගොඩාක් මේ හොඳ ඒවා නෙමේ. මම ඉතින් ඔය ටින් කැලටි එකට හරේ මේ දවසක් හිටෝගෙන ටින් වලට ගහ ඩ්‍රම්ස් පේ පුරුදු වෙවි. මහින්ද සිල්වාගේ ලූෂන් අයියාගේ මහින්ද අයියාගේ සෝලෝ දඩබිඩි දඩබිඩි දඩබිඩි ගල ගහ ඉන්නකොට අපේ තාත්තට දවසක් මම ඕක ඇවිල්ලා කරච්චලේ කියලා ඇවිල්ලා මං ඇත්තටම මේ මියුසික් වලට තිබිච්ච ආසාව නිසා මගේ පාඩම් ගොඩක් අතපසු වෙනවා. ඊට පස්සේ ඉතින් තාත්තා ඕක බලාගෙන ඉඳලා තාත්තත් ඉතින් මියුසික් වලට හරි ආසයි. තාත්තටත් ඉස්සර එයා ඩොල්කි ගහනවා. ඒ නිසා මේ ආස වුණාට ඉතින් මම පාඩම් වැඩ අතපසු කරගෙන මියුසික් වලට සම්බන්ධ වෙන්න නිසා දවසක් මම අර මහින්ද සිල්වා අපේ මහින්ද අයියාගේ සෝලෝ එකක් දැකලා ඒ විදිහට ටින් ටිකර දරිබිරි දරිබිරි දරිබිරි ගාලා ගහ ගා ඉන්නකොට තාත්තා පිටිපස්සෙන් ඇවිල්ලා මං දන්නේම නැහැ මට නිකන් එකපාරක් අකුණක් වැදුනා වගේ වුණා. අකුණක් වැදුන බාද්දි තාත්තා හයියෙන් ටොක්ක්ක් කැනලා මට. ඉතින් ටොක්ක්ක් කැනලා පාඩම් කරන්න නේද කියලා තියෙන නිතරම මේක පස්සෙම කියලා මට ගොඩක් අවවාද කරුවා. හැබැයි ඉතින් මම මියුසික් අතෑරියෙත් නැහැ. මේ ගීතය අපේ ප්‍රවීණ කලාකරුවා අදාපතරේ නැහැ. ගොඩක් ආදරය කරන බයිල ශෛලියත් එක්කම සුල්ලි පෙරරා කලාකරුවාගේ අර තාත්තා මට ඇනපු ටොක්ක තාත්තා මම ඩ්‍රම්ස් වාදනය කරගෙන ඉද්දි මටත් ඒ විදිහටම ඇවිල්ලා තාත්තා හයියෙන් ටොක්කක් ඇන්නා. ඇනලා පාඩම් කරන්න කියලා කිව්වා. සමහර තැන්වලදී ජීවිතේ මියුසික් කරලා මට වැරදුනේ නැහැ කවදාවත්. මම හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවද ඒක මගේ ආසාවත් එක්කම. නමුත් සමහර අවස්ථාවන්වලදී තව ටිකක් අධ්‍යාපන කටයුතු තව ටිකක් කරලා තිබුණා නම් හොඳයි කියන තැන හිතුණා. ඒ හැම මොහොතකම ඒ මතක් වෙන හැම වෙලාවකම මගේ තාත්තා මට මතක් වෙනවා. තාත්තා ඉස්සර ගොඩාක් අවවාද කරලා තිනවා ඉගෙන ගන්න හොඳට මියුසික් කරනවා වගේම මම ඉගෙන ගත්තා. නමුත් සම්කීස අවස්ථාවලදී තව වැඩිදුර අධ්‍යාපනයේ ඇදෑරුවා නම් හොඳයි කීච්ච මියුසික් එක්කම හොඳයි කීච්ච අවස්ථාවක් තිබුණා. ඒක නිසා මේ ගීතේ මට ගොඩක් සමීප වුණා. මේ රෑ 10යි ගී 10යි CFM වැඩසටහනේ මගේ අවසාන සහ පළවෙනි ගීතය. තාත්තා මට එනපු ටොක්ක දවාලේ තරු පෙනුණා.

0: රාත්‍රී 11යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: කඩපත කඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
1: මට පාවයාව!
2: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ!
1: අන්න කලින් කියන්නේ පැයි!
3: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අන්න හවස දෙකට සතිය දවස්වල
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියත.
2: ගියත් සැපයි දවලේ.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

වියද මක්නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණයක්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද.
2: Shake it up.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: බුද්ධං සරණං

Sadıhan Siyata. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

சதகம் சேத බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

වුවද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: දේ පහය විනාඩි 24යි වෙලාව. ඔන්න අද බ්‍රහස්පතින්දා දවස 4 වෙනිදාට ඇවිල්ලා ඉන්නේ මේ මාසේ. තව හිටින් සිකුරාදා මේ සතිය ඉවර වෙන්නේ නැහැ නේ.
1: ඔව්, ඉතින් සතියක් අපි මහන්සි වුණා වැඩ කරා. අපි පොකට් මනී දුන්නා. කොහොම හරි ඉතින් කාලයත් එක්ක අපි මාරම ලොකු ෆයිට් එකක් දෙන්නේ නේද රවිෂ්?
0: ඇත්තටම දැන් මේ සතිය නම් ගත වෙලා යන නිකන් දෙනුනෙත් නෑ වගේ වෙසක් එක්ක. කොහොම හරි කමක් නෑ. ඔන්න අදත් හරියටම වෙලාවට ඇවිල්ලා ඉන්නේ පොකට් මනී අරගෙන. පොඩ්ඩෝ 4 දෙනෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා. බලමු කොහොමද උත්තර දෙන්නේ කියලා.
1: ඔව්, ඉතින් සතියකට විතර හරියන්න අපි පොකට් මනී දෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි පොකට් මනී පොඩි කාලේම අපි ගෙදරින් ඉන්නන ඕන අම්මගෙන් හරි තාත්තගෙන් හරි තමයි අපි පොකට් මනී ඉන්නන ඕනේ. හැබැයි දැන් ඕන නංගිලා මල්ලිලාට තමන්ගේ දැනුමත් වැඩි කරගන්න ගමන් පොකට් මනී දිනා ගන්න පුළුවන්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151.
0: එහෙනම් මේ සින්දු අහලා අපි ලෑස්ති අපි අද දවසේ පළවෙනි තරඟ කරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: මම ආශි.

0: Свята Pocket Money. පහ විනාඩි 28යි වෙලාව මාෂි. ඔන්න ඉන්න අද දවසේ පළවෙනි තරඟකාර යාවිත් එක්ක ප්‍රවීන් වැබඩිද. Good morning ප්‍රවීන්.
1: අනි.
0: ප්‍රවීන් අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු ලෑස්තිනේ තරඟ කරන්න.
2: හරි ප්‍රවීන් දැන් ඉස්කෝලේ යන්නත් ලෑස්ති වෙලා ඉන්නේ. 5:45 ඉස්කෝලටත් යනවා නේද ප්‍රවීන්? හරි එහෙනම් අපි රුපියල් 5000ක් දිනාගෙන ඉස්කෝලේට යමු. ඊට පස්සේ යාළුවන්ට කියන්න පුළුවන් ඉස්කෝලේ ගිහිල්ලා ඔන්න අද රුපියල් 5000ක් වින් කරා කියලා නේද? හරි අපි ඔයාලට තප්පර 5ක් දෙනවා ප්‍රශ්න 4ට උත්තර දෙන්න. ඒ වගේම උත්තර 2ක් අපි දෙනවා. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ප්‍රවීන් පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ජලය හරහා පරාගණය සිදු කරගන්න මල් වර්ග ජලකාමී පුෂ්ප. ඒ කියන්නේ වැව් පුකුණු වල තියෙන්නේ අන්න ඒවා. අපේ ප්‍රශ්නේ මේ අතරින් ජලකාමී පුෂ්පයක් වන්නේ 1. වැලිසනේරියා 2. කදුරු.
1: කදුරු.
2: ජලකාමී පුෂ්පයක් වන්නේ කියලා තමයි අපි ප්‍රශ්නේ ඇහුවේ. හරි උත්තරේ තමයි වැලිසනේරියා. හරි කමක් නැහැ. තව ප්‍රශ්න දෙකක් තියෙන උත්තර දෙන්න අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: ප්‍රවීන් දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල භාෂාව ලස්සන කරන්න යොදා ගන්න වැදගත් අංග දෙකක් තමයි උපමාව සහ උපමේය. අපි ප්‍රශ්නේ ඇගේ මුහුණ සඳක් වැනිය. මෙහි මුහුණ යනු 1. උපමාවයි 2. උපමේයයි.
2: එතකොට උපමාව තමයි සඳ. දැන් අතේ තියෙන රුපියල් 250ක් 250 500ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. 550 ජාතක පොත බුදුරජාන් වහන්සේගේ පිරාත්ම භවයන් සහ සම්බන්ධ කතා පුවත් වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. අපේ ප්‍රශ්නේ පාලි භාෂාවෙන් ලියා තිබූ 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කිරීම සිදු වූයේ කුමන රාජධානි යුගයේද? 1. කුරුණෑගල 2. කෝට්ටේ.
1: කුරුණෑගල රාජධානි යුගය.
2: ප්‍රවීන් විමුක්ති ප්‍රශ්න තුනකට උත්තර දීලා දැන් රුපියල් 500ක් අතේ තියෙනවා. දැන් අපි බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔය 500 2500ක් කරගන්න පුළුවන්. අපි අමුද බෝනස් ප්‍රශ්නෙට.
1: හා